0: Lakhanda, Radio ITN.
1: වෙලාව දෙපහයි විනාඩි 37යි දැන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: බලව දෙපහයි විනාඩි 54යි.
0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76 තුන්සිය

එන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. දන්නවද, ජීවිතේ ඔයා ලබන හැම ජයග්‍රහණයක්ම ඔයා ළඟා කරගන්නේ ඔයාව කවුරුත් දකින්නේ නැති වෙලාවට කරන දේවල් වල ප්‍රතිඵලයක් විදිහට. හිතන්නකෝ, ඔබ විභාගයක් ඉහළින්ම සමත් වෙනවා. හැමෝම ඔබට ප්‍රශංසා කරනවා, අත්පුඩි ගහනවා, දිරිමත් කරනවා. ඒක තමයි හැමෝම දකින්නේ. හැබැයි ඔබ නිදි බරාගෙන, අසනීප දරාගෙන, අපහසුතා ඉවසගෙන පාඩම් කරනකොට කවුරුත් ඔබව ඒ විදිහට දිරිමත් කරවන්නේ නැහැ, අත්පුටි ගහන්නේ නැහැ. ඔයා මහන්සි වෙලා වැඩ කරනකොට ඒ වගේ. ඒ නිසා මතක තියාගන්න, කවුරුවත්ම ඔයාව දිරිමත් කරන්නේ නැති, ඔයා වෙනුවෙන් සහයක් නොදක්වත්ටි, ඔයා දිනයිද පරිදිද කියලා සැකෙන් විමසිලෙන් බලාගෙන ඉදිදී තමයි ඔබ ඔබගේ උපරිමින් මහන්සි වෙන්න ඕනේ. අනික දැනට ඔයාව කවුරුවත් දිරිමත් කරන්නේ නැතිනම්, අත්පුඩි ගහන්නේ නැතිනම්, මතක තියාගන්න, ඔයා ඉන්නේ තවමත් අර ක්‍රියාත්මක වීමේ අවධියේ. ඒ ක්‍රියාත්මක වීමේ අවධියේදී කම්මැලි නැතිව දිගටම වැඩ කරන්න. දවසක් එනවා මිනිස්සු හරි ආඩම්බරෙන් අගේ කරමින් ඔයාව ඔසවා තබන. ඒ දවස එනකන් මහන්සි වෙලා නොනවත්වා වැඩ කරන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
3: Lakhana, hagenin walau deh, hai hai.

0: අයිබෝන් සුබ දැසන ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධම දවසක් ප්‍රබෝධම සතියක් මේ විදිහට අපි ආරම්භ කරන අයිබෝන් සුබ දැසනක් මේකලා
1: අයිබෝන් යහන් සුබ දැසනක්
0: අද සූදානම් ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් හරහා අපි සොයාබලන ලංකාවේ පුවත්පත් වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේ මනිකුත් ප්‍රවෘත්ති මොනවද කියලා ආරාධනා කරන අපිට FM 93.5 ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් එක එකතු වෙන්න. අභියනවද දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට වාර්තා කළ තියෙන්නේ සුභාෂිනී සේනානායක සහ සමන්ත හෙට්ටිආරච්චි රේගුවට බදු ගෙවන්න නැහැ හම්බන්තොට හිරවු වාහන 1025ක වෙන්දේසි කරයි කියලායි අදවසේදී දිනමින පුවත්පත වාර්තා කළ තියෙන දිනමින පුවත්පතේ අපි සටහනට අවධානය යොමු කරන කලින් ඒකලා අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට ඒ වගේම ලකන ප්‍රවෘත්ති අංශයත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා.
2: Yes, again, let's move to the Daily News newspaper. Customs will sell uncleared vehicles, spokesman said. Over 1,025 vehicles remain standard in Hambantota. Over 600 lying in customs yard for over 6 months. Drain on foreign exchange by importers. For the more detail, around 1,025 imported vehicles remain unclaimed and standard at the Hambantota port from 3 to 6 months because importers have not completed the clearance process, custom media spokesman Chandana Punchheva stated yesterday. Let's see more details about it in Sinhala Gihan.
0: හම්බන්තොට වරායේදී මෙතෙක් කානයන කරුවන් විසින් නිදහස් කර නොගත් වාහන 1025ක් රේගු භාරයට ගෙන විකිණීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේව මහතා සඳහන් කරනවා. මෙරටට ගෙන්වන ලද වාහන ආනයන කරුවන් විසින් මාස 3-6 අතර කාලයකදී නිදහස් කරගත යුතු වුවත් මෙතෙක් නිදහස් කර නොගත් එම වාහන රේගු පනතේ 109 වැනි වගන්ති යටතේ බලය යොදා ගැනීමෙන් විකිණීමට හෝ ටෙන්ඩර් කැඳවීමට නියමිත මුදල් අයකර ගැනීමට හැකියාව ඇති බවත් අන්තරෝ ඉතිරි මුදල් ආනයන කරුවන්ට ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි වාර්තා කළ තෙන මේ සම්බන්ධන ද ලැකඩ ප්‍රවෘත්ති අංශයත් සඳහන් කළ තිබුණා. ආනයන කර ඇති වාහන රේගුවෙන් නිදහස් කර නොගන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේව මහතා සඳහන් කරනවා. මෙරටට ආනයන කර මාස 6 ඉක්ම වූ වාහන 625ක් සහ මාස 3 ඉක්ම වූ වාහන 1025ක් වරාය පරිශ්‍රය තුළ පවතින බවයි ඒ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.
3: දැන් මේ දිනවල මාධ්‍යවල කතාබහක් යනවා මේ හම්බන්තොට වරායේ විශාල වාහන ප්‍රමාණයක් يعني වාහන දහසකට වැඩි ප්‍රමාණයක් ආනයන කරුවන් විසින් නිදහස් කරගෙන යන්නේ නැතුව වරාය රැඳිලා තියෙනවා කියලා. මම අද දිනේ ඒ ගැන සොයා බැලුවා. මාස 3කට වඩා වැඩි කාලයක් ඉක්ම ගිහිල්ලා තවම නිදහස් කරගෙන නොමැති වාහන 1025ක් මේ වන විට හම්බන්තොට වරායේ තියෙනවා බව තමයි මට වාර්තා වුණේ. මේ වාහන 1025 අතරින් 625ක පමණ ප්‍රමාණයක් මාස 6ත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. හැබැයි මේ 1025න් එකම වාහනයක්වත් රේගුව විසින් කිසිදු රේගු වරදක් සම්බන්ධයෙන් සැක පිට රේගුව විසින් නවත්වාගෙන නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ආනයන කරුවන් විසින් විවිධ හේතු මත ඔවුන් තමයි දන්නේ මොනවද හේතු කියලා මේ වාහන තවම ක්ලියර් කරගෙන නැහැ. ඒ සම්බන්ධව රේගුවට ගත හැකි පියවර හැටියට අපි දකින්නේ රේගු ආඥා පනතේ 109 වෙනි වගන්තියේ තියෙනවා කිසිදු රේගු වරදක් සිද්ධ වෙලා නැති වුණත් අදාළ ආනයන කරුවන් විසින් මාසයක් ඇතුළත යම් භාණ්ඩයක් වරායෙන් මුදාගෙන යන්නේ නැත්නම් අදාළ තීරුබදු සහ අනිකුත් බදු ගෙවීමෙන් පස්සේ රේගුවට පුළුවන් රේගු ආඥා පනතේ 109 වගන්තියෙන් බලය දීලා තියෙනවා එම භාණ්ඩ වෙන්දේසියේ හෝ ටෙන්ඩර් මාර්ග ගෙන් විකුණලා ඒ ලැබෙන මුදලෙන් රජයට අදාළ බදු මුදල් අය කරගන්නත් ඊට පසුව යම් මුදලක් ඉතුරු වෙනවා නම් වරායට අදාළ වරාය ගාස්තු ගුදම් ගාස්තු ඒවා ගෙවන්නටත් ඊට අමතරව තවත් යම් මුදලක් ඉතිරි වෙනවා නම් ඒ මුදල අදාළ ආනයන කරුට ලබා දෙන්නටත් හැකියාව තියෙනවා.
0: කෝටි 200ක හෙරොයින් පුළුස්ස විනාශ කරයි ගාන් කුමාර් වීරසිංහද වාර්තාව ගෙන තිබුණේ දිනමින පුවත්පත වෙනුවෙන්. අපි බලමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා
1: අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා.
2: තොඩුවාවේදී 2020 වසරේ කළ වැටලීමකදී අත්අඩංගුවටගත් රුපියල් කෝටි 200කට ආසන්න වටිනාකමක් ඇති නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 99යි ග්‍රෑම් 478ක් පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝඅත්තේ පිහිටි දහන උඳුනට දමා පුලිස්සා විනාශ කිරීමට පෙරේදා පියවර ගත්තා කියලායි සඳහන් වෙන්නේ. මාරවිල මහේශාත් ගිහාන් බස්නායක මහතා ඉදිරියේ මෙම මත්ද්‍රව්‍ය තුගය විනාශ කරනවා කියලා තද තොරතුරු සටහන් කළා තියෙනවා. මාරවිල මහේශාත් අධිකරණයේ සිට මෙම මත්ද්‍රව්‍ය තුගය පොලිස් විශේෂ කාර්යබල කායේ දැඩි ආරක්ෂාව සහිතව ලැක්ටෝඅත්තට රැගෙන විත් නැවත ඒවා පරීක්ෂා කිරීමේ අනතුරුයි උදුනට දමා පුලුස්සා විනාශ කර තිබෙන්නේ කියලා අද දින මෙන පුවත්පතේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරනවා.
0: ජේෂ්ඨ මෙන් අධ්‍යක්ෂ සහිත විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය රටටම අවශ්‍ය වේලාවක ඔවුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම තුළින් නීති ආධිපත්‍යයට සාධාරණය ඉටුවන බව ජේෂ්ඨ නීතිඥ රංජිත් කරුණාරත්න මහතා සඳහන් කරනවා. නීතිඥවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයගෙන ඇති තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ පිළිබඳව පැහැදිලි කළා.
4: අධිකරණවලින් සිද්ධ විය යුත්තේ පවතින නීති රාමුව තුළ මහජනතාවට යුක්ති ඉෂ්ට වීම. ඒකනේ. එතකොට මහජනතාවට යුක්ති ඉෂ්ට වීම පිළිබඳව කල්පනා කරනකොට අද තියෙන තත්වයන් තුළ අද තියෙන කරුණු අනුව පේනවා විශාල ගැටුම් අර්බුද තියෙන නඩු නිමිති නිර්මාණය වෙලා. එක පැත්තක ඒවල දේශපාලනඥ සම්බන්ධ නඩු තියෙනවා. තවත් පැත්තෙන් විශාල ප්‍රමාණයේ දූෂණ අයතා දේවල් සිද්ධ වෙච්චි විශාල මේ ප්‍රශ්න තියෙන තත්වයක් දැන් තියෙන්නේ. එතකොට දැන් විශේෂයෙන්ම නීති ශ්‍රේෂ්ඨයේදී අපි දන්නවා කවුරුත් මෙවැනි තීන්දුව ලබා දීමේදී බොහොම නිපුණභාවයකින් අර මුහුකුරාගිය බවකින් කියන්නේ මැචියුරිටි කියන එක අවශ්‍යයි. මොකද මේම යුක්තිය පසදලීමේදී ලොකු දැවැන්ත පපසරියක් පරික්ෂා කරලා බලන්න වෙනවා. ඒ සඳහා අත්දැකීම අවශ්‍යයි. මුහුකුරෑම අත්‍යවශ්‍ය. දැන් ඇමරිකාව ව්‍යවස්ථාව අරන් බලන්න. එහි තියෙන්නේ විනිශ්චයකාරුන්ට විශ්‍රාම යාමේ ස්වය සීමාවක් නැහැ. එංගලන්තේ එක්සත් රාජධානි 75යි. දැන් මේ කරන්න හදන්නේ තව අවුරුදු 2ක් 67ක් දක්වා දීර්ඝ කරගෙන. ඉතින් අපි බලමු ලෝකයේ තියෙන මේ தත්ත්වය බලලා දියුණු රටවල තියෙන විවස්ථා ඒ ඉහළ අධිකරණ විශ්වකාරරුන්ගේ විශ්‍රාම වයස ගැන තියෙන தත්ත්වය අනුව පේනවා මේ අධිකරණ ශ්‍රේෂ්ඨයේ විශේෂයෙන් මේකෙදි විතරක් නේ දැන් පේන වෘත්තීය මට්ටමේ ඉන්න වෛද්‍යවරුන්ටත් විශේෂයෙන් ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිගයක් තියෙනවා ඒගොල්ලොන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න මොකද ඒගොල්ලෝ විශ්‍රාම ජීවත් හොඳ දක්ෂ ශල්‍ය වෛද්‍යවරුන් නැහැ මේ අර්බුදයේ පැත්තක් තමයි අධිකරණය. ඉතින් මම හිතන්නේ මේ විනිශ්චයකාරරුන්ගේ වයස් සීමාව අවුරුදු දෙකෙන් දීර්ඝ කිරීම තුළ ඒකට විරුද්ධ වීම තුළ කිසිම තාර්කික බවක් හෝ විද්‍යානුකූල බවක් තියෙනවා කියලා. අර මං කලින් කිව්වා වගේ මේ තිවිලා තියෙන නඩු නිමිතිවල ස්වභාවය සංකීර්ණ බව සහ පවතින තත්ත්වයන් තුළ එවැනි මුහුකුරාගිය අත්දැකීම් සහිත ඉහළ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ආමයන් වයස් යාම දීර්ඝ කිරීමේ කිසිදු ගැටලුවක් හෝ කිසිදු ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ.
2: වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති විපක්ෂයේ හිටපු දේශපාලනඥයින් එක තැනකට එක්වීමට කටයුතු කරමින් සිටින්නේ රට ගොඩනැගීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
5: විපක්ෂය එකතු වුණාට ජනතාවෙන් ආණ්ඩුවත් එක්ක මෑත කාලේ කොපුවේ සමීක්ෂණ වල ප්‍රතිඵල ඉදිනෙත් ඒක නිසා ඉතින් විපක්ෂයේ පැරදිච්ච කට්ටිය උඩකට එකතුලා ඉන්නවා. ඒකෙන් මොකක්වත් වෙන්නේ
6: නැහැ. ඔබතුමාලට අභියෝගයක් වේද කියලා?
5: නෑ අපිට කිසි අභියෝගයක් නෑ. මොකද ඒගොල්ලෝ වෙනස් වෙන ලෑස්ති නෑ. පරණ දේශපාලනේ පරණ අදහස් ඒක දෙකක් මම හිතන්නේ එතන අපුඟ දෙනකොට නඩු තියෙනවා. නඩු වලින් බෙරෙන්නත් එකතු වෙන ඕනලා ඇතිනේ. නමුත් මම හිතන්නේ ඒගොල්ලෝ එකතු වෙච්ච එක තැනකවත් රට වෙනස් කරන්න වැඩ ගැම් සටහනක් හරි රටිස් රට ගිනියන වැඩ සටහනක් පිළිබඳව කතා වෙලා නෑ. ඒ එකතු වෙච්ච හැමෝම කතානේ තම තමන්ගේ ප්‍රශ්නනේ. නඩු වලින් බෙරෙන්නේ කොහොමද? නැවත බලයට එන්නේ කොහොමද? අපි තිබ්බ අඩියේ අරයි පස්සට ගන්න අපි අපිට රට හදාගෙන ඉස්සරහට යනවා. ඒගොල්ලන්ට ওই විපක්ෂ තුලා ගැතුලා කතා කරගෙන ඉන්න පුළුවන්.
7: දැන් ඒගොල්ලෝ පාගමනක් දෙන්නේ ලෑස්තිලා ඉන්නවා. ඒක තේරෙයි.
5: ඉතින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරලා තියෙන්නේ. ඉතින් ඕන කෙනෙකුට පාගමන යන්න පුළුවන්. පෙළපාලි යන්න පුළුවන්. උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඉස්සර වගේ වට ගහන්නේ නැහැ. ඒක ඒකේ කොල්ලන්ගේ අයිතිය. අවසානයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ජනතාවගේ බොහෝතරේ තීරණය කරන්නේ. ඒක මත දේවල් සිද්ධ වෙනවා.

0: ලක්‍රමෝණින් නිවුස් වලට හංගන වෙලාව මතක කරන්නම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 14යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB

0: මෙලව දසන 6 විනාඩි 19 යි අපි සූදානම් දවසේදී තවත් පුවත්පත් කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිවයින පුවත්පතේ ප්‍රධාන සරස්තලය බෙලංගල ඝාතනයේ වෙඩික්කරු හා යතුරු පැදිකරු දැලේ ඔහු සඳහන් කරපු කාරණා මුකුත් අද දවසේදී ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තිබෙනවා. ඔයා කියන ඇඳුම ඇඳන් ඉන්න කෙනා ඉන්නවා. එලියට ආවම ගහන්නම් සැන්ඩෝ නැමැත්තෙකුට SMS පණිවිඩයක් යවලා මියගිය නෙල්සන් සුදත්ගේ ඡායාරූපයක් සහිතවත් දිවයින පුවත්පත තොරතුරු වාර්තා කළා තිබෙනවා. හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා සහ සුගත් ප්‍රේමතිලක, ඒ වගේම SP ආරිරත්න, රත්මලාන වාර්තාකරු ගින්නව සටහන අද දිවයින පුවත්පත වෙනුවෙන් අපි දිවයින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: Two in Bellanwell shooting arrested in Ranala. Two individuals have been taken into custody in connection with the shooting of a man in Bellanwell on Saturday. Police said the suspect, aged 28 and 37, have been identified as resident of Bakamona. Let's see more details about it in Sinhala.
0: බෙල්ලන්විල බොරලැස්කමුව විදින මන්තිරුවසල වන්හල් හිමියෙකු පෙරේදා රාත්‍රියේ වෙඩිතබ ඝාතනය කර පලා ගිය වෙඩික්කරු හා යතුරුපැදිකරු සිද්ධිය වී පැය කිහිපයක් ගත වීමටත් පෙර නවගමුව පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තියෙන්නේ. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් අවන්හල් හිමිකරු ඉන් පිටතට පැමිණි අවස්ථාවේ වෙඩි ප්‍රහාර කෙල්ල කර තිබෙනවා. වෙඩි ප්‍රහාර කාගෙන ඔහු අවන්හල තුලට දිවග ඇති අතුර කළුබෝවිල රෝහලට රැගෙන යාමෙන් අනතුරුව එහිදී ඔහු මියගොස් තිබුණා. මෙසේ මියගොස් ඇත්තේ අවන්හලේ හිමිකරුවෙකු මල්ලවාරච්චිගේ නෙල්සන් සුදත් නැමැති 55 හැවිරිදි අයකි. මේ ගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන කොස් මල්ලි නැමැත්තාගේ ඥාතියෙකු බව සඳහන් වනවා. අවන්හල් හිමිකරුට වෙඩි තබා සැකකරුවන් ස්කූටර් වර්ගයේ අතුරුපැදයකින් පලා යන බවට බොරලැස්කම පොලිසිය විසින් අවට පොලිස් ස්ථාන දැනුවත් කර තිබුණු අතර එයනුව ක්‍රියාත්මක වූ නවගම පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් සැකකටයුතු ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් හඹා ගොස් තිබුණා. එම යතුරුපැදියේ පැමිණි දෙදෙනා නවගමුව පොදු සුසාන භූමිය අසලදී යතුරුපැදිය නවතා මුහුණු ආවරණ සහ අත්වසුම් ඉවත් කර පැන යාමට තත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි සඳහන් කළ තිබෙන්නේ. එතක මේක ලද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. ඔහු සඳහන් කළ තිබෙනවා මේ අත්අඩංගුවට ගත් දෙදෙනාගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී සිද්ධියට අදාළව සැන්ඩෝ නැමැත්තෙකුට යැවූ SMS පණිවිඩයක්ද පොලිසිය නිරීක්ෂණය කළ තිබුණා. අයියේ කඩේ ඇතුලේ 6 දෙනෙක් ඉන්නවා. එතන ගහන්න අමාරුයි. ඔයා කියන කොළපාට ඇඳුම ඇඳන් ඉන්න කෙනා ඉන්නවා. එළියට ආවම ගහන්නම් යනුවෙන් එම පණිවිඩයේ තිබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළ තිබෙනේ. මොවුන් දෙදෙනා අත්අඩංගුවටගෙන තිබුණු අතර මෙම වෙඩිකරු යුද හමුදාවෙන් පලා ආ 38 හැවිරිදි සැබලකු වන අතර මින්නේරි හමුදා කඳවුරේ ආයුධ සොරකමටත් සම්බන්ධ අයකු බවයි පොලිසිය වැඩිදුරටත් එහිදී සඳහන් කළා තියෙන්නේ.
1: අපේ අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද සඳහන් කළ දෙනවා පොලිස්පතිගේ ඉල්ලීමට දිසාපති ඉඩ දෙයි. දෙවිනුවර පෙරහැරේ කාවඩි නවත්වයි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරේ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක අද වාර්තාව අරගෙන යනවා ලංකාදීප පුවත්පතට. දෙවිනුවර උත්පලවන්නා ශ්‍රී විෂ්ණු දේවාලයේ මෙවර පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයේ කාවඩි නැටුම් නතර කිරීමට පොලිස්පතිවරයා නිර්දේශ කර ඇති බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් සහ මාතර දිසාපති චන්දන තිලකරත්න මහතා එම දේවාලයේ බස්නායක නිලමේ තිලින මදුශංක මහතාට ඊයේ ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. කාවඩි නැටුම් ඇතුළත් පෙරහර මෙම මස 28 වෙනිදා පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබූ අතර විදේශයකට පලා ගොස් සැඟවී සිටින පාතාල කල්ලි නායකයෙකු වන ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයට සම්බන්ධයයි පැවසෙන පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි සහ මොහමඩ් නජීම් ඉබ්‍රාහිම් මොහමඩ් හෙවත් කංජිපාණි ඉම්රාන් යන දෙදෙනා අතර මෙවර පැවැත්වෙන මෙම පෙරහරේ කාවඩි නර්තන සම්බන්ධයෙන් දැඩි මත ගැටුමක් ඇති වී තිබුණයි පොලිසිය සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකමද හොය සම්බන්ධයෙන් දිවයින පුවත්පතත් වාර්තා කළ තිබුණා. දෙවුන්දර පෙරහැරෙන් කාවාඩි ඉවත් කරයි පොලිස්පතිගෙන් දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් කියලාද සමන්ත ඉල්ලපෙරුම ගිනන වාර්තාවේ සටහන් ලැබුණා. එතක මේකලම අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට. කොලී යතුරුපැදිකරු මරා යතුරුපැදිය හා වටිනා දෑ කොල්ලකා සැකකරු අල්ලයි කියලාද සඳහන් කරලා තියෙනවා. ඝාතකයා හමුදාසබලේ කොල්ලයට පියත් හවුල් කියලායි වාර්තාව. ප්‍රදි ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු එවගේම ධර්මසේන වැලිපිටිය ගෙනන වාර්තාව දිවයින පුවත්පත වෙනුවෙන් හෝමාගම ගලහහේන ප්‍රදේශයේදී කුලි යතුරුපැදිකරුවෙකුගේ ගෙලකපා ඝාතනය කර ඔහුගේ යතුරුපැදිය ඇතුළු වටිනා දෑ කොල්ල කාපලා ගිය සැකකරුවෙකු පෙරේදා අත්අඩංගුවටගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය එහිදී වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව සැකකරු හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු යුද හමුදා සේවයේ නිරත නිලධාරියෙකු බව හෙළි වුණා කියලයි සඳහන. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරු සාන්තකයේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද මත්කුඩු ග්‍රෑම් 500ක්ද තිබී පොලිස් බහරයටගෙන තිබුණා. එම කුලී රථ යතුරුපැදිකරු ඝාතනය කර කොල්ලකෑ යතුරුපැදියද පොලිසිය සොයාගෙන තිබුණා. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සඳහා ඔහුගේ පියාද සම්බන්ධ වී ඇතැයි හෙළි වූ බවත් ඔහුද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා කියලයි අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper again. Intoxicated IP who knocked down two arrested in Meegoda. For the more in detail, a police inspector serving as the officer in charge of the Homagama Division Special Investigation Unit who attempt the flee after knocking down two women while allegedly driving under the influence of liquor was apprehended by a resident and handed over the Meegoda police yesterday. Let's see more details about it in Sinhala Gihan.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඔය සම්බන්ධයෙන් සටහන් කරලා තිබුණා බිමල් ජයසිංහ ගෙනන වාර්තාව. සූර්පිට රයපදබා කතුන් දෙදෙනෙකු යට කළ හෝමාගම පොලිස් ලොක්කා අල්ලා මීගොඩ පොලිසියට බහර දීලා අද වාර්තා කළ තිබෙනේ බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ බීමතින් රයපදවමින් තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක් කර පලා යාමට තත් කළ හෝමාගම කොට්ටාස විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා මීගොඩ පොලිසියට බහර දෙන ලදී. තුවල් දෙකාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබුණු අතර සැකකරු නිලධාරියා විවේකීව වාර්තා කර නිවස කරා මෝටර රථයෙන් හෝමාගම සිට අවිස්සාවේල දෙසට යමින් සිටියදී යතුරුපැදියක ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අනතුරට ලක් කර ඇතැයි පොලිස් සඳහන් කරනවා. මීගොඩ විසකනුව හන්දියේදී මෙම අනතුර සිදු වී ඇති අතර එම අවස්ථාවේදී සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයෙන් පිටත් වීමට තත් කර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන සිටියදී මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබුණා. තුවාලද තරුණයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ.
1: අපේ අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත රද සඳහන් කරන දීපල

0: යෝජනා කර ඇති දේපළ බද්ද ලබන වසරේ අයවැය යෝජනාවලට ඇතුළත් කිරීම පිළිබඳව රජය සහ එම අරමුදල අතර එකිනෙකට වෙනස් මත දෙකක් ගොඩනැගී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා කියලයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
1: අපි අවධානය යොමු කරනවාද දිනමින පුවත්පතේ සන්ධ්‍යා කරුණාරත්න ගිරණ වාර්තාවට. ඩෙංගු අධි අවධානම කලාප 175ක්, රෝගීන් 81,511ක්, මරණ 61 කියලයි අද දවසේදී දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙන මේ කලාපය අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඔය සම්බන්ධයෙන් වන සටහනට.
0: ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව මේ වන විට 175ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහන් කරනවා. වසරේ මේ දක්වා ගත වූ කාලයේදී ඩෙංගු රෝගීන් 81,511ක් වාර්තා වී ඇති අතර මරණ 61ක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගිය පැය 24 තුළදී ඩෙංගු ආසාදිතයින් 606ක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතයින් 81,511න් 43,132ක්ම වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් කියලයි සඳහන් වෙන්නේ. මේ මාසයේ ගත වූ දින 25 තුළදී ඩෙංගු ආසාදිතයින් 26,136ක් ලෙස වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ මාසය ලෙස ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන මේ මාසයේ පෙන්වා දී තිබෙනවා කියලයි සඳහන් කරන්නේ.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලොදස්සන හයයි විනාඩි 30යි අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයට යන්නේ. දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වලන් දිල ප්‍රතිඵලයි සටහන් කරන්නට යන්නේ. ඒ ජූලි මාසයේ 26 වෙනිදා ඉරුදා දවසේ ඒ දවසේදී මහජන සම්පත 6260 වන දිනුම් වාරි ක්‍රියාත්මක වුණා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ R ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 7, අංක 3, අංක 4, නැවතත් අංක 3, අංක 1 සහ අවසානයේට අංක 6.
2: කොවිසෙත 4502 දෙවන ජයග්‍රහ දිනුම් වරේ දවසේ දෙක් ප්‍රාත්මක උනේ ක්‍යු ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 34, අංක 46, අංක 51 සහ අවසානයේට අංක 64 විදිහට.
1: මෙගපව ජයග්‍රහී 2608 වන දිනුම් වාරියේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ N ඉංග්‍රීසි අක්ෂරය. එතකම ජයග්‍රහී සුපිරි අංක විදියට අංක 16, ජයග්‍රහී අංක සටහන් වනවා අංක 17, අංක 19, අංක 50 සහ අවසානයේට අංක 76.
2: බලනිධානය 2290 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ U ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහ අංක සටහන් වෙලා තියෙනවා අංක 64, අංක 67, අංක 72 සහ අවසානයේට අංක 77 විදිහට.
1: එතකම හඳහන ය දවසේදී 1569 වන දිනුම් වාරය විදිහටයි ජයග්‍රහ දිනුම් වාරය සටහන් වෙන්නේ. ජයග්‍රහ ලග්න සංකේතය බවට පත් වුණේ වෘශ්චික ලග්න සංකේතය. ජයග්‍රහ අංක සටහන් වනවා අංක 2, අංක 16, අංක 20 සහ අවසානයේට අංක 34.
2: අද සම්පත 835 වන ජයග්‍රහ දිනුම් වාරය දවසේදී ක්‍රියාත්මක වුණේ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 4, අංක 3, අංක 1 සහ අවසානයේට අංක 6 විදිහට.
1: NLB ජයග්‍රහී 528 වන දිනුම්

0: දවසදී ක්‍රියාත්මකුනේ බලන ඔබේ උත්තරපත්‍රය සටහන් වෙලා තිබෙන ඉංග්‍රීසි අක්ෂරය බාටපත් වෙලා තිබෙන්නේ J ඉංග්‍රීසි අක්ෂරයද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක බිංදුව අංක 9 අංක 5 සහ අවසානයේ අංක 5 NLB ජය 528 වන දිනම වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 4 බවට පත් උනේ.
1: සුබ දවසක් 376 වන ජයග්‍රහී දිනම වාරේ කන්‍යා ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක 31 අංක 37 සහ අවසානයේ අංක 45 වෙනකොට සුබ දවසක් 376 වන දිනම වාරේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය අංක 01 162.6 සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලැකඩ මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක කරන්න වෙලාව උදෑසන 6:00
1: විනාඩි 33

0: ලකඩ මොනින් නිවස් වලට හැංගෙන වෙලාව දක්රණන් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 37යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679479
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසුරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 011 2 774 424 011 2 775 493 අමතන්න.

0: ලොව දෙසන 6 විනාඩි 41යි අපි සූදානම් දවසේදී තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද වාර්තා කළ දුන්න සෑම පුවත්පතක්ම පාහේ මේ කළා මේ මැලේසියානු සිනමා උළෙලේ හොඳම නළුවා මහේන්ද්‍ර සහය නළුවා සිරිකුමාර කියලාද ඡායාරූප සහිතව වාර්තා කළ දුන්න ඩේලි නිවුස් පුවත්පතත් සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා ඒ වගේම දිවයින පුවත්පත සඳහන් කළ තිබුණා 2026 මැලේසියානු චිත්‍රපට සම්මාන උළෙලේදී මහේන්ද්‍ර හොඳම නළුවා වෙයි සිරිකුමාරට හොඳම සහය නළුවා සම්මානය හරසර මැදින් දිවයිනට කියලාද කටුනායක ටිකේජි කපිල ගිනන වාර්තාවේ සටහන් කළා තිබුණා ඡායාරූප සහිතව අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට
1: yes gan let's move to the daily news newspaper mahendra and priyanta shine at malaysian golden globe awards for the more detail award winning artist mahendra perera winner of the best actor award and priyanta sirikumara winner of the best supporting actor award for the sri lankan film riverston at the malaysian golden globe award 2026 9th Malaysian International Film Festival arrived in the country yesterday. A large gathering of artists and well-wishers were at the Katunayake Airport to welcome them. It's Otio Gihan.
0: තම විශිෂ්ට රංගන කෞශල්‍ය යළිත් පරක්ෂාත්‍යන්තරයට රැගෙන යමින් මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි කීර්තිමත් සම්මානය දිනා ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා සමත් වී තිබෙනවා. රිවස්ටන් චිත්‍රපටයේ ඒ මහතා දැක්වූ ප්‍රබල රංගනය වෙනුවෙන් මෙම සම්මානය හිමි වී තිබෙන අතර මෙය මහේන්ද්‍ර පෙරේරා මහතා අන්තර්ජාතික සිනමා උළෙලකදී ඇගයීමට ලක් වූ දෙවන අවස්ථාව වීමද විශේෂත්වයක් බවයි සඳහන් වන්නේ. මීට පෙර සිංගප්පූරුවේ අන්තර්ජාතික සිනමා උළෙලේදී ඒ මහතා හොඳම රංගනයට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. මෙම අංශයේ හොඳම නළුවා සම්මානය සඳහා ප්‍රබල අන්තර්ජාතික සහ දේශීය රංගන ශිල්පීන් බ්‍රසක්ද නිර්දේශ වී සිටි අතර යුරායි ලෝයි එවැගේම චන් චෙන් එවැගේම රන්දික ගුණතිලක සහ නිකලාස් සරාතේද යන රංගන ශිල්පීන් ඒ අතර වුණා කියලායි වාර්තා වන්නේ. මෙන්ම මෙම සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් අභිමානයක් එක් කරමින් රිවස්ටන් චිත්‍රපටයේ දැක්වූ දක්ෂතාවෙන් වෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර මහතා සමත් වී තිබුණා කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් වාර්තා කළ තිබුණා ඡායාරූප සහිතව.
1: It's moved to the Daily News newspaper. Dr. Satya Herath selected as one of the 2026 Hepatitis Elimination Championship. National STD AIDS Control Program Consultant Dr. Satya Herath has been selected as one of the 2026 Hepatitis Elimination Championship announced by the Coalition for Global Hepatitis Elimination. Let's see more details about it in Sinhala.
0: සම්බන්ධයෙන් වන වාර්තාවද දිනමින පුවත්පතට එකතු කළ තිබෙන සඳහා කරුණාරත්න වෛද්‍ය සත්‍ය හේරත් ජාත්‍යන්තර ඇගැයීමක් හෙපටයිටිස් තුරන් කිරීමේ මෙහෙවර අගයයි කියලා අදවසදී සඳහන් කළ තිබෙන්නේ. අපි බලමු මේ සඳහා වන වාර්තා වනවද කියලා. ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළ 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍ය හේරත් මහත්මිය තේරීපත් වේ තිබෙනවා. ජූලි 28 වනදාට යෙදෙන ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව මෙම තේරීපත් වීම ප්‍රකාශයට පත් කර ඇති අතර හෙපටයිටිස් තුරන් කිරීම සඳහා කැපවීම, මහජන දැනුවත් භාවය, ප්‍රතිපත්ති සංවර්ධනය, සේවා සැපයීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් ඔස්සේ සුවිශේෂී දායකත්වය ලබා දුන් ලොව පුරා සිටින පුද්ගලයන් සිව් දෙනෙකු මෙම වසරේ ශූරයන් ලෙස නම් කර තිබුණා. ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය සඳහන් කරන්නේ ප්‍රජාමූලික සහ නබ්‍ය සේවා ආකෘතිය හරහා අවදානම් ජනකොටස් වෙත සෞඛ්‍ය සේවා ළඟා කරවීම, හෙපටයිටිස් සී රෝගීන් කල්තිය හඳුනා ගැනීම, ප්‍රතිකාර ආරම්භ කිරීම සහ සුවපත් වීමේ අනුපාතය ඉහළ නැන්වීම සඳහා වෛද්‍ය සත්‍ය හේරත් මහත්මිය ලබා දුන් දායකත්වය මෙම ඇගයීමට හේතු වූ බව වැඩිදුරටත් සඳහන් වේ තිබෙනවා. මෙම සම්මානය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට හිමි වූ වැදගත් ජාත්‍යන්තර පිළිගැනීමක් වන අතර 2030 වන විට වෛරස් හෙපටයිටිස් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයන්ටද ශක්තියක් වනු ඇතැයි මෙහිදී වැඩිදුරටත් අද දිනමින පුවත්පත දීර්ඝ සටහනක් එක් කරමින් අද වාර්තා කළ තිබුණා.
1: $2.5 million hacking. COPF report protecting high rankers. For the more in detail, the Committee of Public Finance report on the $2.5 million foreign debt fraud details how the hack stole the money, but it completely protests protect the high-ranking official who allowed it to happen, the United National Party said yesterday. Gihan?
0: ඩොලර් මිලියන 2.5ක වංචාව සයිබර් අපරාධයක් නොව බලධාරීන්ගේ අසාර්ථක භාවය පිළිබිඹු කිරීමක් එචාපීන් නිවේදනය කළ චමින්ද සිල්වායි වාර්තාව දිවයින පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබුණේ අමරිකානු ඩොලර් මිලියන 2.5ක නම් රුපියල් මිලියන 750කට වැඩි විදේශ ණය වංචාව සයිබර් අර්බුදයක් නොව බලධාරීන්ගේ අසාර්ථකත්වය පෙන්වුම් කරන්නක් බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කර ඇති නිවේදනයෙහි දක්වනවා. එහි වැඩිදුරටත් සඳහන් වන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන අපි සූදානම්. අද දෙවන පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් වන සටහන මොන වගේද කියලා. මේ ඉතා දියුණු වළක්වාගත නොහැකි සයිබර් ප්‍රහාරයක් බව ජනතාවට ඒතු ගැන්වීමට රජයට අවශ්‍ය වී ඇති අතර, නමුත් වාර්තාවේ ඇති තොරතුරු මගින් ඒ අසත්‍යක් බව ඔප්පු වී තිබෙනවා. මේ උදාසීන බව නිසා හැකර්වරුන්ට කරන ලද විවෘත ආරාධනාවක් කියලායි සඳහන. විදේශ සම්පත් ර්තමේන්තු භාවිත කර ඇත්තේ 2016 වසරේ පැරණි විද්‍යුත් තැපැල් සේවාවක්. මෙම පද්ධතිය සඳහා වන ප්‍රධාන ප්‍රවාහයේ සහයෝගය මීට වසර ගණනාවකට පෙර අවසන් වූ අතර, හදිසි යාබත්කාලීන කිරීම 2025 ඔක්තෝබර් 14 වෙනිදා සම්පූර්ණයෙන් නතර වී තිබෙනවා. හැකර්වරුන් මුදල් සොරකම් කිරීම ආරම්භ කළේ 2025 නොවැම්බර් මැදභාගයේදී. එනම් රජය එහි ආරක්ෂක යාවත්කාලීන කිරීම නතර කිරීමට හරියටම මාසයකට පසුවයි. සොරකමට පෙර වසරකට පෙර KPMG සහ SLSERT විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයක් මගින් මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණික පද්ධතියට බහුසාධක සත්‍යාපනයක් වැනි මූලික ආරක්ෂාවක් නැති බවට පැහැදිලිවම අනතුරු අඟවා තිබුණා. ඉහළ නායකත්වය මෙම අනතුරු ඇඟවීම ගණන් ගත්තේ නැති අතර, මේ සයිබර් අර්බුදයක් නොව මෙය රටට රුපියල් මිලියන 750ක් අහිමි කළ නායකත්වයේ අසාර්ථකත්වයක් බව තමයි ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ කියලා අද දිවයින පුවත්පත වාර්තා කරලා තිබුණා.
1: ලංකාදිව පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන ගියන් හැකරුන්ට ගිය සල්ලි ආවාට ගියාට ජනතාවගේ ණය කරගන්න බෑ. IMF නියෝජිතයින් කියයි කියලා අද විමුක්තිස් රොඩ්‍රිගෝ ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ.
0: ජනපති නැතත් ජනපති මැදුරු හතේ 2025 දී 3000ක් නවාතැන් අරන් ලයිට් වතුර දොරකතන බිල් රුපියල් කෝටි 3ක් පණ යකිට පෙරේරායි අදවසේදී මේ සම්බන්ධයෙන් අද වාර්තාව ගෙනවිත් තිබුණේ. අපි බලමු අවධානය යොමු කරලා අද මේ සම්බන්ධයෙන් වාර්තාව මොන වගේ වාර්තාවක්ද කියලා. 2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්තද, ඉන් බොහොමයක විවිධ පුද්ගලයන් 3089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. අපි බලමු හැතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අද වාර්තා කරලා තිබුණා. එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, මෙම කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යා 3ක් බවයි. ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකථන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වසරේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි 3 කෝටි මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් 32,987ක් කියලා වැඩිදුරටත් සඳහන් කළ තිබෙනේ. කතරගම මහියංගණය බෙන්තොට මන්දිරවල 2025 වර්ෂයේදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්. කෙසේ වෙතත් 2025 වසරේදී දුරකථනය, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,44,00,000 7,754ක් දරා තිබෙන බව වාර්තා වනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කරුණු මන්දිර 7ක් කොළඹ, කොටුව මහනුවර, අනුරාධපුර, කතරගම මහියංගණය, නුවරළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනවා.
1: මෙම තමයි අද දවසේ දීපුවත්පත්වල වාර්තා වෙලා තියෙන තොරතුරු බවට පත් උනේ. අපි නැවත අවධානය යොමු කරමු විරාමයක් ගන්න කලින් දිවයින පුවත්පතේ පුවතකට.
0: විදේශගත ශ්‍රමිකයන්ගේ අභිවෘද්ධිය ආයෝජනයන්ට ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙලක් සකසන්න ජනපති උපදෙස් දෙයි කියලා දවසේදී වාර්තා කළ තිබෙනවා දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල සඳහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් වන වාර්තාවට. විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත මත රටට පැමිණ ඔහු පසු ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජනයන් සඳහා ව්‍යාපෘති සේවාවන් සහිතව ඌන උපයෝජිත ඉඩම් ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනාව පිළිබඳ සාකච්ඡාවකට සිකුරාදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වමින් වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයට තිබෙන වැවිලි අංශයේ ප්‍රජා යටතල පහසුකම් අංශය සහ රාජ්‍ය වැවිලි සමාගම් වලට අයත් ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් මෙන්ම ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා කියලයි අද දිවයින පුවත්පත දීර්ඝ සටහනක් කරමින් වාර්තා කළා තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. එක ලක්කන මෝර්නින් නිවුස් වලට හංගෙන වෙලාව මතක් කරන්න වෙලාව උදෑසන 6යි
1: විනාඩි 52යි.
2: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: ලෞදස්සන 6යි විනාඩි 57යි අපි සූදානම් තවත ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන විදේශ පිටුවේ වර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. අවධානය යොමු කරනවද දිනමින පුවත්පතට. මේකලාද දිනමින පුවත්පතේ වාර්තා කරලා තිබුණා මේ මැද පෙරදිගේ යුද්ධය කැස්පියන් මුහුදටත් පැතිරේ ඉරාන නැවකට යුක්‍රේනයෙන් පහර දෙයි කියලාද සඳහන් කළ තිබුණා නැවියෙක් මරුට කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. අපි බලමු ඒ සඳහා වන සටහනට අවධානය යොමු කළා.
1: උගහනද සඳහන් කළ දෙන ගෝලී යුද ගැටුම් ව්‍යාප්තවීමේ අවදානමක් මතු කරමින් කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නෞකාවකට යුක්‍රේන හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවද තොරතුරු සටහන් වෙනවා. ඒත් එක්කම සෞදි තෙල් පිරිපහදුවට හෝති මිසයිල් ප්‍රහාරයක් කියලත් සඳහන් වෙනවා. සෞදි අරාබියේ දකුණු දිග කලාපයේ පිහිටි එරට විශාලතම පස්වැනි බොර තෙල් පිරිපහදු සංකීර්ණය වන ජසාන් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් යෙමනේ හෝති කැරලිකරුවන් බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා කියලා තමයි අද විදෙස් තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන දින මින පුවත්පතේ. එතකම සඳහන් වන ඉරාන යුද්ධය තාවකාලිකව විරාමයක් දක්වා කියලයි සටහන් කළ තියෙන. අද ට්‍රම්ප් මෙහෙයුම් මත හිටුවයි කියලා අද තොරතුරු සටහන් වෙනවා. දින 13ක් පුරා දිගින් දිගට මෙල්ල කළ ප්‍රහාරවලින් පසු ඉරානයට පහර දීමේ සැලසුම් තාවකාලිකව හිටුවීමට ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඉන්දිය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබෙනවා කියලත් සඳහන් වෙනවා. කැරපුතු විරෝධතාව මේ වන විට අවසන් වෙලා තියෙනවා කියලත් අද සියලුම පුවත්පත්වල තොරතුරු සටහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන්.
0: එතකම අර සෞදි තෙල් පිරිපහදුවට හවුටි කැරලිකරුවන්ගේ මිසයිල් ප්‍රහාර කෙල්වෙච්ච ප්‍රවෘත්තියත් අද දවසේ දී වාර්තා වෙලා තිබුණා.
1: ඔගයන් අපි මේ සම්බන්ධයෙන් සඳහන් කළා. අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. යෙමනේ සේපාලනේ පවතින හොඩෙයිඩා සහ කමරාන් කියන දූපත්විතයි සෞදි නායකත්වයෙන් යුතු මිත්‍රපාක්ෂික හමුදාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස එම ප්‍රහාර එල්ල කළ බවට සඳහන් වෙලා තියෙන්නේ. දිනකට බොරතෙල් බැරල් 104,000,000 පමණ ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන සෞදි ඇරම්කෝ සමාගමට අයත් ජසාන් බොරතෙල් පිරිපහසු සංකීර්ණයට බැලස්ටික් මිසයිල 3ක් එල්ල වී තිබෙනවා කියලත් අද සටහන් කළ තියෙනවා. ඒ ප්‍රහාරවලින් දැඩි හානි සිදු වී ඇති බවයි වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ.
2: Sports Roundup.
0: ශ්‍රී ලංකාව පාකිස්තාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කළ තිබුණා. ශ්‍රී ලංකා කාන්තාවන්ට හම්බන්තොටදී සුපිරි ජයක්, හර්ෂිතා සහ විශ්මිගෙන් වාර්තාගත සම්බන්ධතාවයක් කියලා අද තොරතුරු සටහන් කළ තිබෙනවා. දිවයින පුවත්පත
1: දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. විශ්මි සහ හර්ෂිතා වාර්තා පොත අලුත් කරයි, තරගාවලියත් එකට එක වෙයි කියලයි අද නිරෝෂන් ප්‍රියංකර දිනමිනට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ විපක්ෂයේ පක්ෂ එකට එකතු වෙලා හවුලේ කැඳ බොන හැටි බලමු කියලයි සඳහන් වෙන්නේ දිනමින පුවත්පතේ.
0: අද දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ මෙරට ආයු අපේක්ෂාව ඉහළ ගිහින් කාලය දිගු කරන්නේ ඒ නිසාලු. කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණනේ කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම්. හර්ෂණටත් අස් වෙන්න කියලා විපක්ෂය කියනවා. විශ්වාස භංග ගානක් පෙරදුනාට කාටවත් මස් වෙන්න කියලා නැද්ද කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සඳහන් වෙන්නේ.
0: අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් නිමා කරන තෝරා ගන්නවා දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ. වී මුදලාලිලාගේ ගබඩා ටික පිරුණට පස්සේ තමයි රජී ගබඩා අරින්නේ කියලා සමහර ගොවියෝ කෑ ගහනවා. ඉතින් මේක තමයි සිස්ටම් චේන්ජ් එක කියලා අද ෆේස්බුක් කාටුනෙන් කියලා දෙනවා. අපි ලක්කන මෝර්නින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමි. බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය.

good morning, ඔතේ හතයි විනාඩි 5යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය දෙමු ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශක
7: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: Good morning සුබෝදය සර
9: Good morning කොහොමද ඔයාගේ වීකෙන්ඩ් එක
8: වීකෙන්ඩ් එක හොඳයි සතුටින්
9: හිටියා සනීපෙන් සුවෙන් ගත කරාද
8: ඔව් හොඳ සතියන්තයක් ගත කරලා ආවි මේ hina වෙලාමයි හිටි
9: හරි හරි
8: එහෙම hina වෙලා හිටියකම ඒවා හයියෙන් hina උනේ
9: ඉතින් මමත් ඒකට පොඩි සපෝට් එකක් දුන්නා
8: සාමාන්‍යයෙන් ওই හාස්‍ය එහෙම නැත්නම් සිනහව උපදවන ඔය අපි කියන්නේ මොනවාද කොමඩි කොමඩි කියලා කියන ඒවා ඒ කියන්නේ අමුතුවෙන් ආයේ අපිට කියන්නේ කොමඩි ඩ්‍රාමා කොමඩි චිත්‍රපට එහෙම කියලා ආයේ අමුතුවෙන් සල්ලි ගෙවලා ආයේ බලන්න ඕනේ නැහැ සමහරවිට මේ ලෝකෙ දිහා බැලුවම අපි ඉන්න වටපිටාව ඇතුළෙම අපිට හාත්සයකින් එහෙම නැත්නම් විකට නිර්මාණයකින් ලැබෙන
9: අත්දැකීම ගන්න පුළුවන්
8: ඒ තෘප්තිය ලැබෙනවා හරි මොකද සමහරවිට අපි ළඟ ඉන්න කෙනෙක්ගෙන් අපිට ඒ තෘප්තිය ලැබෙනවා වෙන්න පුළුවන් දැක්ක ගමන් hina යන කෙනෙක්
9: හරි ඉන්න
8: කොහොම නමුත් මේ හාත්සය සහ ලෝක දේශපාලනය කියලා කියන්නේ නිතරම මිශ්‍ර වෙලා යන එකක් කියන්නේ දේශපාලඥයෝ මිනිස්සු විනාශ කරන වගේකක් නෙමෙයි මම මේ කියන්නේ.
9: හරි.
8: එහෙම පටුතනක හිතන්න එපා.
9: නෑ නෑ.
8: දැන් ඉතාලියේ ඉඳලා තියෙනවා විකට නළුවෙක් බේපේ ගීලෝ.
9: බේපේ?
8: බේපේ ගීලෝ.
9: හා.
8: එයා තරු පහේ ව්‍යාපාරයක් ආරම්භ කරේ එයාගේ හාත්සය භාවිතා කළා.
9: හා.
8: ඊට පස්සේ වාටත් මේ මෑත යුගයේ මතක් කරනවා නම් යුක්‍රේනයේ සෙලෙන්ස්කි.
9: ඔව්.
8: එයා හාස්‍ය සම්බන්ධ නේද මේ සිනමා එහෙම නැත්නම් අපි කියන නළුවෙක්නේ
9: ඔව්
8: එහෙම ඇවිල්ලා තමයි යා ජනාධිපතිවරයා දක්වා ඇවිල්ලා තියෙන්නේ එතකොට මිනිස්සුන්ට ලං වෙන්න ඉතාම හොඳ ක්‍රමයක් තමයි ওই හාස්‍ය උත්පාදන දේවල් කියලා කියන්නේ
9: ආ මිනිස්සු හරි ආසයි
8: hina වෙලා ඉන්නේ හරි ආසයි සතුටින් hina වෙලා
9: ඉන්නේ
8: තව කෙනෙක්ගේ මුවකට සිනාවක් ගේන්න පුළුවන් කෙනෙකුට සෑහෙන ආකර්ෂණයක් හිමි වෙනවා
9: අනිවාර්යෙන්
8: ඉතින් අර ව්‍යාපාරිකයා කියලා කිව්ව යා එයාගේ ෆෑන් බේස් එක අවසානයේ එයාගේ පාරිභෝගිකයා බවට පත් වුණා.
9: හ්ම්.
8: ඉතින් ඒ නිසා හොඳට hina වෙලා ඉන්න ඒ ඉන්නවා කියන එකේ ලොකු වාසි ටිකක් තියෙනවා.
9: හ්ම්.
8: හරි. ඉතින් ඒ නිසා මේ මම මේ කිව්වේ
9: දත් තියෙන කාලේ hina වෙලයි.
8: ඔව් හොඳට hina වෙලා සතුටින් ඉන්න ඔබ වටා පෙළ ගැහෙන පිරිස හරි වැටි. ඔබ විහිළු සපයන්නේ නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඔබට පුළුවන් නම් ඕනම වෙලාවක hina වෙලා ඉන්න ඒ සිනහවට තියෙනවා මාර විදිහ හැකියාවක්.
9: හ්ම්.
8: විකට රංගන ශිල්පියෙකුට ජනාධිපති කරේක් වෙන්න පුළුවන් නම් නේද?
9: ඇයි අපිට බැරි?
8: ඇයි අපිට බැරි? කියලා
9: එනවනේ නේ. අපි මෙච්චර hina වෙනවා අපිට බැරිද ඒක කරන්න?
8: විහිළු සපේලා විහිළු සපේලා සමහර ඉන්නවනේ. නෑ කොන්නේ. මගේ මේ අසනීප තත්ත්වෙත් එන්නේ ඕනේ. හරි. hina වට කරන්න බැරි දෙයක් නෑ.
9: දැන් බලන්න උදේ පාන්දර වාගේ ඉස්සරහා ඉන්න මේ ගෑනු ළමයාද?
8: විකට
9: හරි. හරි මේ ප්‍රියමනාපයින් වාගේ දවසම නිකන් ගන්නද
8: මම මේකට බුත් කියන්නේ හරි පිළිගත්තම ලේසි සමහරවිට ඕවා හරි උදේ 10 වෙනකම් අපි ඉනෝ ඇත්තෙක්. අපි තව දේවල් කතා කරමු. උදේ 7යි විනාඩි 10යි.

Lakhanda Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594, 0112-775-493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: උදේ 7යි විනාඩි 25යි වෙලාව.
1: මගේ වොයිස් එකට ටිකක් සමානයි.
0: ඒ වොයිස් එක? ලතා දිසානායක මහත්මියගේ ගීතයක්. මේක ටිකක් පරණ සින්දුවක්. නිතර දෙවිල හෙන්නේ නැති සින්දුවක්.
1: ඔව්. ගොඩක් කටි අහලා නැහැ වැඩිය.
0: ඔව්. ඒ සින්දුව ඒ වගේ වහන්න ඉතින් අපේ මොනිෂ් එක අහන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම අපෙන් විතරයි වගේ සින්දුවක්.
0: හරි. අවුරුදු 77ක ආපස්සට ගිහිල්ලෙමු. අවුරුදු 77කට පස්සේ අපි ආයේ කතා කරනවා මෙන්න මේ අවුරුදු 77ක් තිස්සේ ලංකාවේ මාකට් එකේ තියෙන ඖෂධ නිෂ්පාදනයක් ගැන.
1: හරි.
0: අපි හැමදාම ඈත අතීතයේ අපිට තිබුණු දේවල් ගැන කතා කරමින් නේද? අතීත කාමයේ ඉන්න මිනිස්සුනේ. හැබැයි අතීත කාමයෙන් එළියට ඇවිල්ලා ආයේ බැලුවත් අපිට කතා කරන්න පුළුවන් වර්තමානයේ වෙනකොටත් වෙළඳපොළේ ලොකු විශ්වාසයක් හදාගෙන තියෙන නමක් තමයි ක්‍රිමි රාජ නිෂ්පාදන කියලා
1: කියන්නේ.
0: ඒකට උණක් එම්බිරිස්සාවක් තියෙනවනක් ගෑස්ට්‍රයිටිස් වගේ එකක් තියෙනවනක්.
1: ඔව්.
0: ඔය ඕනම ලෙඩකට අවශ්‍ය කරන ඖෂධ ගණනාවක් ක්‍රිමිරාජ නිවසින් එනවා.
1: ක්‍රිමිරාජ සඳුන් පැනිය දෙනවා. එතකොට දැන් ඔය කිව්ව උණ හෙම්බිසාව කැස්ස තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව තියෙනවා. එතකොට වැල්මි පැනිය තියෙනවා. මෙන්න මේ වගේ තවත් නිෂ්පාදන රසක් තියෙනවා. ඉතින් ඔයාට ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් වසක් විසක් නැතිව ඖෂධ පාවිච්චි කරන කෙනෙක් නම් ඔය ඖෂධ හොයනවා නම් ඕනම ෆාමසියකින් වෙළඳසැලකින් ගන්න පුළුවන්. 011-152-889 කතා කරලා ඕනම නිෂ්පාදනයක් ගෙදරටම ගෙන්ව ගන්නත් පාර හැකියාව තියෙනවා.
0: ප්‍රායෝගිකව කරන්නේ අහගෙන ඉන්නවා මේ කණෙන් අහලා මේ කණෙන් මේව ගන්න. හරි එහෙම නෙමේ මේ නිෂ්පාදන පාවිච්චි කරලා බලන්න මේකෙන් ඔබට ඉක්මන් සුවය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම විජේ නිෂ්පාදක ගැන මතක් කරන්න ඕනේ. කැම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා ලෝකෙ කොහේ ගියත් අපේ රසය තමයි අපි හොයන්නේ. ඒ කියන්නේ අපි ගෙදර කෑම ටිකේ රසය එළියදීත් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ සිරසියක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදන පාවිච්චි කරනවා නම්. ඉතින් විජය නිෂ්පාදන ගැන මතක් කරේ ඒ නිසා. මේ දවස්වල ජනප්‍රිය සත්තු දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නම නිකන් කෘමි කියන පැත්තට දාලා ගන්න පුළුවන්.
1: හරි.
0: එකෙක් ඩෙංගු මතුරුවා.
1: හා.
0: අනිත් එක කැරපොත්තා.
1: මිස්ටර් ඩෙංගු.
0: දැන් කැරපොත්තා දේශපාලන ව්‍යාපාර

0: කරන්න මේ කැරපොත්තා නැමති ව්‍යාපාරයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් පෞගේ දවස්වල ඔය කැරපොතු ජනතාව ඒගොල්ලෝ එහෙම හඳුන්වන්නේ කැරපොතු ජනතා පක්ෂය CJP කියලා කියන්නේ.
1: හරි කැතයි නේද?
0: ඔව්. ඉතින් කොහොම නමුත් මීට මාස කීපයකට කලින් තමයි මේගොල්ලෝ ගැන පොඩි පොඩි කතා ආවේ. හැබැයි අද ඒගොල්ලෝ බලවත් වෙලා තියෙනවා. දිල්ලිය හොල්ලලා තියෙනවා. කිසිම දවසක හොලවන්න බෑ කියලා හිතපු මෝදිගේ ආණ්ඩුවේ අමාත්‍යවරයා ධර්මේන්ද්‍ර ප්‍රධාන එයා ඉල්ලාස් වෙනවා. ඉතින් කැරපොත්තෙක් නිසා කැරපොතු බලවේගේ ඉතින් මේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ ඔය බොස්ටන් විශ්වවිද්‍යාලයේ දේශපාලන සන්නිවේදන උපාය මාර්ගිකයෙක් වෙන ඒ ශිෂ්‍යෙක් වෙන අභිජිත් දීප්කේ. ඉතින් මේගොල්ලෝ තමයි දැන් මේ විදියට මේ ආණ්ඩුව හොල්ලන්න පටන් අරගෙන තියෙන්නේ. මේ ජාතිය මේවා තිබුණා දකුණු ආසියාව පුරාම මෑත කාලේ වඩමතකයි ලංකාවේ පැවති අරගලේ.
1: ඔව්.
0: ඊට පස්සේ නේපාලයේ බංග්ලාදේශය නේද පාකිස්තානයේ වගේ රටවල්වල විටින් විට මේ ජාතිය ආණ්ඩු විරෝධී කැරලි එහෙම ගමුද කොහොමද ගන්නේ
1: උද්ඝෝෂණ
0: නැත්නම් ජනතා නැගී සිටීම හරි කොහොම නමුත් මේ කැරපොත්ත සංවිධානය ගැන අපි මතක් කරේ. ඉතින් ඒගොල්ලෝ යම් කිසි එකගතාවයකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ විරෝධතාවයන් උද්ඝෝෂණයන් නැමැත්තුවා. අර අපන අමාත්‍යවරයා ඉවත් වීමත් එක්ක
1: ලංකාවේ සමනලයා කියලා පටන් ගනීද දන්නේ
0: නැහැ. නරකව නෑ බයි
1: සමනලයා
0: සමනලයා මලහාලමයා. හරි 7:28 වෙලාව සින්දුවට ගිහිල්ලා අපි ජාතික ලොතරැයි මණ්ඩලයට

උදේ 7:33 ජාතික ලොතරැයි මණ්ඩලයේ ගත රිගටල වාසනාවන්ත අංක ටික බලන්න යන්නේ. බලමු ඊයේ දවසේ මහජන සම්පත ගත්තනම් මෙන්න වාසනාවන්ත අංක ටික ටික බලන් තියනවාද කියලා. ආරක්ෂරයත් එක්ක අංක 7 අංක 3 අංක 4 අංක 3 අංක 1 සහ අංක 6. ඒ වගේම ඊළඟට අපි බලන්නේ ගොවිසෙත ලොතරැයි Q අක්ෂරයත් එක්ක අංක 34 අංක 46 අංක 51 සහ අංක 64. මෙගා පව N අක්ෂරයත් එක්ක අංක 16 ප්‍රසාද අංකය, ජය අංක අංක 17 අංක 19 අංක 50 සහ අංක 76. ධන නිදානේ ගත්තනම් 2290 වන දිනුම් භාරයේ U අක්ෂරයත් එක්ක අංක 64 අංක 67 අංක 72 සහ අංක 77. ඊට පස්සේ අපි බලන්නේ හඳහන ලොතරැයිය වෘශ්චික ලග්නයත් එක්ක ජයග්‍රහය අංක අංක 2 අංක 16 අංක 20 සහ අංක 34. අද සම්පත ගත්තනම් අංක 1 අංක 6 අංක 3 අංක 1 අංක 6 අංක 4 අංක 3 අංක 1 අංක 6 සහ ආරක්ෂරය. ඒ වගේම J අක්ෂරය සහිතව ජය ලොතරැයියේ දවසේ දිනුම් මැද්ද ජයග්‍රහය ප්‍රතිඵලයේ J අක්ෂරය ජයංක අංක 0 අංක 9 අංක 5 සහ අංක 5. අවසාන වශයෙන් අපි බලනවා සුබ දවසක් ලොතරැයියේ දවසේ දිනුම් මැද්ද කන්‍යා ලග්නයේ සහිතව ජයග්‍රහය අංක 31 අංක 37 සහ අංක 45. ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ඔයාදත් වැඩියෙන් ටිකට් පත් මිලදී ගන්න. එමුණුත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න. මේ දවස්වල මහජන සම්පත තමයි වැඩිපුරම ගන්න ඕනේ. ඉතින් රුපියල් 40කින් වඩ දිනුමකට එහා ගිය සනසීමක් ලැබෙනවා. මොකද රටේ සංවර්ධන කාර්යෙදිත් මහජන සම්පත ජාතික ලොතරැයි මණ්ඩලනේ නිරන්තරයෙන් ලොකු

0: උදේ 7යි විනාඩි 43යි වෙලාව. බොරතෙල් මිල පහළ ගිහිල්ලා තියෙනවා.
1: යේ.
0: යේ කියලා කිව්වට
1: අපිට
0: ඒක අපිට හම්බෙයිද කියලා දන්නේ
1: නැහැ. අපිට නෑ.
0: අපිට බලමු. මේ තාම අද උදේනේ වර්තා වුනේ. ඉතින් ඕවා හරියට ක්‍රියාවලිය ඇවිල්ලා එනකොට අපිට
1: යම් ආයි වැඩි වෙලා
0: තියෙයි. ඒ හිටිය වෙනකන් දෙයියන් කමන්නේ. දැන් මේ ওই ප්‍රවාහන පද්ධතිය ගැන කතා කරනකොට දැන් අපි ওই පෙට්‍රල් ලීටරේ ඩීසල් ලීටරේ ගැන කතා කරගෙන ඉන්න අතරවාර ඉන්දියාව පහුගිය කාලේ විද්‍යුත් ඒ කියන්නේ විද්‍යුත් දුම්රිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රික් දුම්රිය.
1: ඉලෙක්ට්‍රික් ට්‍රයින්.
0: හා ඒවෙන් ඒගොල්ලෝ සෑහෙන ස්ටෙප් එකක් උඩට ගියා. දැන් ඉන්දිය දුම්රිය විද්‍යුත්කරණය ලද ලෝකේ විශාලතම දෙවන දුම්රිය සේවය බවට පත් වෙලා
1: තියෙනවා.
0: එතකොට ඉන්දියාවේ ඔය මේක ප්‍රවාහන පද්ධතිය ලොකු දියුණුවක් කියලා කියනවා.
1: ලොකු
0: ජයග්‍රහණයක්. ඉතින් ඒ අනුව විද්‍යුත්කරණය ලද දුම්රිය සේවා අතරින් ඉන්දියාව දෙවනි වෙන්නේ ස්විට්සර්ලන්තයට විතරයි. ඔව්. ඊට වැඩිය හොඳ සුපිරි එකක් තියෙනවා නම් මේ තියෙන්නේ ස්විට්සර්ලන්තේ. මේගොල්ලෝ තමයි ලෝකේ දෙවනියට හොඳම එක කියලා කියන්නේ.
1: බලන්නනේ.
0: මේ අසල්වැසි ඉන්දියාව. එහා පැත්තේ අපේ යහ පැත්තේ රට.
1: ඉන්දියාව හැමුණත් ලංකාව හැම වෙන්නේ නැහැ.
0: 1832 දී තමයි ඉන්දිය දුම්රිය සේවය ආරම්භ කළා තියෙන්නේ. ඊට පස්සේ 1925 දී 1925 දී මතක තියාගන්න.
1: හරි.
0: විදුලි බල දහවන දුම්රිය හඳුන්වා දීලා තියෙනවා ඉන්දියාවට. ඊට පස්සේ 1960 දී විදුලි දුම්රිය සේවයට වඩාත් පුළුල් කරන්න ඒගොල්ලෝ තව ලෝකීය තාක්ෂණික දේවල් එක්ක එකතු වෙලා අලුත් මේ උපාය මාර්ග වලට ගියා කියලා කියනවා.
1: හා.
0: ඉතින් බලන්න වාර්ෂිකව මගින් බිලියන 6කට ආසන්න ගානකට බාණ්ඩ ටොන් මිලියන 750ක් ප්‍රවාහනය කරන්න ඉන්දියාවේ දුම්රිය දායකත්වය දෙනවා. එතකොට ඉන්දියාවේ පළමු බුලට් දුම්රිය දහවනේ වෙන්නේ 2027 ඉදී.
1: හා.
0: ඉතින් 2027 තමයි බුලට් ට්‍රේන් එක කියන්නේ.
1: හා.
0: ඉතින් කොහොම නමුත් මේක මේ ඉන්දියාව ලැබපු විශාල ජයග්‍රහණයක් ඉන්දිය දුම්රිය සේවයේ වාර්තාවක් තිබ්බා කියලා ජාත්‍යන්තර මාධ්‍යමේ ගැන වාර්තා කරලා තිබුණා.
1: අපි අර දකිනව නේද ඉන්දියාවේ අර මේ ට්‍රේන් වල යන මිනිස්සු. අර වහලේ එන්ජින් එකේ අර පේන්නේ ට්‍රේන් එක පේන්නේ.
0: ඔව් දැන් ඒ කියන්නේ අපි ඔය බංග්ලාදේශ ඉන්දියාව වගේ රටවල් ගොඩක් එහෙම තියෙනවා.
1: ඔව්.
0: ඒ කියන්නේ ට්‍රේන් එක ඇතුලේ ඉන්නවට වැඩිය සෙනගක් ඉන්නවා වහලේ උඩයි දොරවල් වලයි ඉල්ලිලා.
1: ඔව්.
0: ජනෙල් වලයි කවුළු වලයි නේ.
1: ඔව්.
0: ඉතින් ඇත්ත එහෙම තියෙන එහෙම රූප රාමු දකින්න එහෙම ෆිල්ම්ස් වලින් දකින්න අපි අද මේ වගේ තැනක් ගැන කතා කරනවා. හැබැයි ඒගොල්ලන් ඒ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමට තියෙන ඕමනාව සහ පෞගේ කාලේ ගත්ත තීන්දුව తీරන නිසා යම් කිසි මට්ටමක ආයෙ ගත්තොත් එහෙම ඔය චෙන්නායි පැත්තේ ට්‍රේන් එකක් යනකොට ඔය කියනවා කිව්වා වගේ දේවල්
1: දකින්න පුළුවන් ඉඳලා.
0: නමුත් දැන් ඒ කියන්නේ නවීන තාක්ෂණයේක ඒගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා ඊළඟ අදීරට ගිහින් තියෙනවා. අපි මේ ලංකාවේ තාම මුහුදුබඩ දුම්රියේ පිල්ලිප් පැන්නම පෑ හතක් විතර ඒක හදාගන්න බැරුව ලත වෙනවා. ඒ කියන්නේ අපේ රටේ තියෙන තැන කමන්නේ එහෙම හරි තියෙන එක වටිනවනේ. සුද්ද ඔය ටික හදලා ගිහින් හොඳයි නැත්නම් තාමත්
1: නැත්නම් අපිට නැහැ. ඇත්තටම මේ
0: ට්‍රේන් කියන්නේ ඔව් ට්‍රේන් කියන්නේ නිකන් පින්තූරෝ වලින් ෆිල්ම් වලින් දකින්න එකක්
1: විතරක්. අමතු වාහනයක් වගේ තියෙයි.
0: මේ හොඳ වෙලාවට ඒගොල්ලෝ ඒ කාලේ ඉන්න කාලේ කවුරු හරි හදලා ගියේ.
1: සුද්ද අයියට පින් ඉතින්.
0: හරි. කොහොම හරි මේ අපි බලමු ඉතින් අපිත් එහෙම කියන්නේ දිනු රටක් මේ ප්‍රාර්ථනා කරා. ඒ වෙනුවෙන් වැඩ කොටසක් අපිටත් තියෙනවා. මොකද්ද අපේ වැඩ කොටස කියලා වා කල්පනා කරන්න ඇති. අපේ වැඩ කොටස තමයි රටේ සංවර්ධනයේ පුළුවන් වෙලාවට දායකත්වය දෙන එක. ඒ මුකුත් බෑ නම් කටවහන පොඩ්ඩක් පැත්තකට ලයින් එක තියෙන්නේ. විවේචන නොකර يعني ප්‍රීණාත්මක ආකල්ප සමාජගත නොකර
1: කටින් රට හදාන්නේ නැතුව
0: අන්න එහෙම පොඩි සපෝට් එකක් දුන්නා නම් හරි පොඩ්ඩක් සද්ද වහලා ඉඳලා.
1: පොඩ්ඩක්
0: රයිට් අපි මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. දැන් එතකොට ස්මාර්ට් ඇග්‍රි කියන කාරණාව මට මතක් වෙනවා. ස්මාර්ට් ඇග්‍රි කියනකොටම ඩීප් ටෙක් මතක් වෙනවා. මොකද ඒගොල්ලන්ගේ කන්සෙප්ට් එක තමයි ඉස්සරහට දැන් ඔය ජලය නේද ජල විදුලිය කියලා එකක් තියෙන. දැන් ඉස්සරහට එල්නිනෝ එකත් එක්ක ජල විදුලිය යම් අවදානම් තැනකට වැටේ.
1: ඔව්.
0: දැන් කියනවා නේද ඔන්න 80%කින් ඔය එන්න තියෙන එල්නිනෝ එක එනවා කියලා පුරෝකථනය කරලා
1: තියෙනවා.
0: ඒකේ අවදානම ගැන. හරි. එතකොට අන්නේ ඒ වගේ කාලවල පවා අපි ඒවට ලෑස්ති වෙන්න අවශ්‍ය කරන මූලික සූදානම මේ කාලේ ඉඳන් තියෙන්න ඕනේ. ඉතින් ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නේ නිරන්තරයෙන්ම හිරු එළියෙන් වාගේ gedara විදුලි අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් කමක් තියෙනවා. එහරා වියදමවම කර ගන්න පුළුවන්. ඒ අතර වාරේ ඔය ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එකේ තව එකක් තමයි සෝලා වෝටර් පම්ප් එක. ඉතින් ඩීප් ටෙක් කියන්නේ අන්නේකට තොට ඒ අවස්ථාව හදලා දෙන 0.71 7111 කියන නම්බර ගාන මතක් කරන්නේ. කෝල් එකක් දීලා ඔයාටත් පුළුවන්කමක් තියෙනවා කරන්ට් බිල් එක අඩු කරගෙන ගෙදරට අවශ්‍ය කරන විදුලිය ජනනය කරගන්න, ඒ වගේම ආගේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය කරන විදිහට ඒ වතුර මෝටරේක අවශ්‍යතාවය, එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක සෝලා වෝටර් පම්පේකින් පිරිමා ගන්න අවස්ථාවක් තියෙනවා කියලා ඩීප් ටෙක් ඔබට මතක් කරනවා. ඒ වගේම සීට් ටයර් එක ගැන මතක් කරන්න ඕනේ. ටයර් එක වර්ග දෙකයි, එකක් සූම් X5 අනිත් එක ග්‍රිප් X5. එතකොට මේ ටයර් දෙක ඉහළම තාක්ෂණයක් භාවිත කරලා තමයි හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ටයර් එකක් කියලා කිව්වම අපි දන්නවා බයික් එකක දැන් බයික් එක උනත් ස්කූටර් එක උනත් මේකේ බැලන්ස් එක. දැන් වැස්ස වෙලාවක වෙට්‍රෝඩ් එක යනකොට ලිස්සන්න පුළුවන්. ලොකු බෙන්ඩ් එකක් ගන්නකොට ලිස්සලා යන්න පුළුවන්. හොඳ ග්‍රිප් එකක් නැහැ කියලා කියන්නේම අවදානමක්.
1: එතකොට වැඩිපුර දුර දුවන කෙනෙක් නේ ටයර් එක ගෙවෙනවා වැඩි වෙන්න පුළුවන්.
0: දැන් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද පොඩි පොඩි කාල සීමාවල් ඇතුලේ ටයර් මාරු කර කර ඉන්න බෑ. අද ටයර් එකක් දාලා ආය මාසුරකින් අලුත් ටයර් එකක් දාන්න හැමවත් කමක් අපිට නෑ.
1: වෙන වැඩ තියෙනවානේ.
0: දැන් මේකේ තියෙන ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක දීර්ඝ කාලයක් ගෙවෙන්නේ නැතුව අර හරි පරිස්සමට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි කියන්නේ සිය ටයර් එක ගන්න කියලා. ඉතින් වාට ඔය වර්ග කීපයකින් ගන්න පුළුවන් කමක් තියෙනවා. බයික් එකකට නම් නේද ග්‍රිප් X5, ස්කූටර් එකකට නම් සූම් X5 කියන ටයර් ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. ඒ කියන්නේ අලුත්ම ෂීට් එක මාකට් එකේ තියෙන. මොකද්ද මේකේ තියෙන වෙනස?
1: වෙනස තමයි මේකේ මතු පිට සහ ඇතුල් පැත්තේ තියෙන ලේයර් දෙක. එතකොට ඇතුල් පැත්තේ තියෙනවා මැටි ලේයර් එකක්. ඒ මැටි ලේයර් එක හින්දා දැන් එළියේ තියෙන උෂ්ණත්වය ටිකක් අඩු කරලා තමයි නිවස ඇතුලේ අපිට දැනෙන්නේ. ඒ වගේම ලුක් එකත් හරි ලස්සන නිකන් මොඩර්න් ලුක් එකක් හම්බ වෙනවා මේ මැටි ලේයර් එක හින්දා. එතකොට තමයි මේ මතු පිට තියෙනවා ජල විකර්ෂක ආලේපයක්. ඉතින් ඒ හින්දා කොච්චර වැස්සත් කොච්චර වතුර පිරුණත් වහල රැඳෙන්නේ නැතුව පහසුවෙන් ඉවත් වෙලා යනවා. එතකොට මේ වහල කළු වෙලා දියසවල බැඳලා පරණ පෙනුමක් නැතුව හැමදාම අලුත් විදිහට අලුත් පෙනුමක් තියාගන්න අවශ්‍ය කරන දේවල් ටික ලැබෙනවා. එතකොට ශක්තියෙන් උසස් තත්ත්වයක්. එතකොට ඔබේ නිවසේ ආරක්ෂා ඔබේ නිවසේ ආරක්ෂාවට මේ රයිනෝ රූෆින් ෂීට් අනිවාර්යයෙන්ම ඔයා තෝරගන්න ඕනේ. ළඟදිම ගයක් හදන්න ඉන්නව නම් නැත්තම් ගේ මොඩිෆයි කරන්න හිතාගෙන ඉන්නව නම්
0: අවුරුදු 60කට වැඩි විශ්වාසයක් තියෙනවා රයිනෝ රූෆින් ෂීට් එකට. වාගේ වහලට උඩින් තියෙන ෂීට් එකේ ඉඳලම ඔයාට නිදහසක් තියෙන්න ඕනේ. ඔළුවේ නිදහස කියලා කියන්නේ රයිනෝ රූෆින් ප්‍රීමියර්. ඒජන්ට් කෙනෙක් ළඟට යන්න ගිහිල්ලා අහන්න මොකද මේ ෂීට් එක කියලා. මාකට් එකේ දැන් වැඩි ඉල්ලුමක් තියෙන ෂීට් එක තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර්.

0: லகாண்ட ரேடியோ ITN ஸ்ரீலங்காவின் பிரதம வதாவட ரைனோ ரூஃபிங் விதின் ஹந்துன்வாதின ரைனோ பிரிமிய ஜல பிரதிரோதி மதுபிட ஆரக்ஷணை சைத ரூஃபிங் ஷீட் ரைனோ ரூஃபிங் விதின் ஹந்துன்வாதின ரைனோ பிரிமிய ரூஃபிங் ஷீட் வெடிவிஸ்தர சந்தா 13 அனுகாய அமதன
1: හැමෝම එකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ඕඩි ස්වර්ස්
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න

0: good morning udaya thaiden
1: vilav obaveta gena aave
2: dotarayye peralikarana nlb mega power tavanta mega super tag ekata amatarawa rupiyal koti ekak power super tag saha grand super tag ekata super remote ratiya nlb mega power obath adama miladi ganna
3: වෙලාබුදේ 8යි ගුඩ් මෝර්නින් සුබදාසනක් අපි පොඩ්ඩක් බලමු මේ ඊළඟ ලෝකේ ඊළඟ දැන් අපි ඉස්සලා කතා කරේ ඉන්දියාවේ දුම්රිය ගැන විද්‍යුත් දුම්රිය එහෙම නැත්නම් බුලට් ට්‍රේන් වල ඊළඟ ස්ටෙප් එක ඉන්දියාව තියෙනවා එහෙම කියලා කතා කරා රයිට් දැන් මේ ඔක්කොමත් එක්ක දැන් මම ඊළඟට කියන්න යන එක ඊළඟට මේ අපි කතා කරන්න යන මාතෘකාව මෙන්න මෙහෙම එකක්
0: මොකද්ද
3: බලන්නුනේ ඔලිම්පික් කියලා කිව්වගන් අපේ ඔළුවට එනවනේ මහා ලොකු ක්‍රීඩා සැණකෙළියක්.
0: ඔව්.
3: දැන් ඔලිම්පික් තරගාවලියක් කියලා කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සහ අභිමානවත්ම ක්‍රීඩා සැණකෙළිය.
0: හ්ම්.
3: ඔය දන්නවද අද වෙනකොට මේ ඊළඟ ඔලිම්පික් එක ගැන හෙන කතා මොනවද කියලා?
0: මොනවාද?
3: ඒ කියන්නේ 2024 න් පස්සේ 2028 ඔලිම්පික් එකක් තියෙනවා.
0: හරි.
3: අවුරුදු 4න් 4ට වගේ නේ
0: තියෙන්නේ.
3: ඔව්. ඔව් 2004 ආරම්භ කරා. ඊට පස්සේ පළවෙනි පාර ඉඳලා ගත්තම කියන්නේ පළවෙනි එකේ ඉඳලා ඊට පස්සේ ලොකු රැල්ලක් ආව ලෝකේ බලවත් රටවල් මේ ඔලිම්පික් තරගාවලිය කරන්න අපිට දෙන්න කියලා ඉල්ලීමක් ආවා. එතකොට 2008 වෙද්දි රටවල් 10ක් ඒකට තරඟ කරලා තිබුණා. ඔහොම ඔහොම ඇවිල්ලා ආව දන්නවද මේ වෙනකොට අද වෙද්දි ලෝකේ කිසිම රටක් මේක තමන්ගේ රටේ පවත්වන්න කියලා ඉල්ලන්නේ නැහැ.
0: අයියේ.
3: අර අනිත් හැම දෙයකටම වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. මොකද පටන් ගන්නකොට ඕන තරම් අය ඉන්නවා. අරම කරමු මෙහෙම කරමු අපේ රටේ කරමු පාරවල් හදමු ග්‍රවුන්ඩ් හදමු ඔක්කොම
0: අපිට ආවනම් අපි එහෙම නෙවෙයි කරන්නේ මෙහෙම කරන්නේ.
3: හැබැයි අද වෙනකොට කවුරුත් නැහැ. ඇයි එහෙම වුණේ කියලා තමයි මම මේ කියන්නේ. එච්චර අභිමානවත් බිලියන 3කට වඩා මිනිස්සු ටීවී එකෙන් බලන ඔලිම්පික් උළෙල තමන්ගේ රටේ පවත්වන්න අද ලෝකේ මේ රටවල රාජ්‍ය නායකයෝ බයයි. මේක පිටිපස්ස තියෙනවා මහා ඛේදවාචකයක්.
0: මොකද?
3: සාමාන්‍යයෙන් ඔලිම්පික් තරගාවලියක් පවත්වන්න නගරයක් තෝරගන්නකොට හරිද?
0: හ්ම්.
3: ඒ කියන්නේ ඔලිම්පික් කමිටි කියලා එකක් තියෙනවා.
0: හරි.
3: කමිටුව.
0: ඔව්.
3: ඒගොල්ලෝ කොන්දේසි ගොඩාක් දානවා. දැන් 1992 ඉඳන් 2020 වෙනකන් ඔලිම්පික් වලට අලුතින් ක්‍රීඩාංගන ඊට පස්සේ ක්‍රීඩා ඉසව් ඔයගේ ගණනාවක් එකතු කරලා තියෙනවා.
0: හරි.
3: ඒ කියන්නේ මේ සේරම ක්‍රීඩාවලට අලුත් ක්‍රීඩාංගන සහ ලෝකයේ වටෙන්ම එන දසදහස් ගාණක් ක්‍රීඩකීන්ට ඉන්න අලුත් හොටෙල් හදන්න ඕනේ.
0: ඔව්.
3: ඉඳුන් හිටුන් දෙන්න ඕනේ, කෑම බීම දෙන්න ඕනේ, වගේ ගොඩාක් ලොකු කතාවක් නේ.
0: ඔව්.
3: 2000 සිඩ්නි වලදී පැවති අලුත් මේ කියන්නේ ඔලිම්පික් තරගවලදී අලුතෙන් ක්‍රීඩාංගන 15ක් හැදුවා කියලා
0: කියනවා.
3: හ්ම්. හරිද? හ්ම්. එතකොට ඊළඟට ගත්තාම 2004 දී ඇතැන්සොලදී
0: හරි
3: ක්‍රීඩාංගන 22ක් හැදුවා. 2008 දී බීජින් වල 12ක් හැදුවා.
0: හ්ම්.
3: එතකොට මේව හදන්න යන වියදම සුළුපටුනේ.
0: හ්ම්.
3: පහුගිය අවුරුදු 30 ඇතුළත ඔලිම්පික් පවත්වන්න ගිය වියදම ඩොලර් බිලියන 25කට ආසන්නයි.
0: දෙයනේ.
3: හැබැයි මේක ක්‍රීඩාංගන හදන්න ගිය වියදම විතරක් කියලා අපි ලඝු කරලා ගත්තොත්
0: හා
3: නගරයේ පාරවල් හදන්න.
0: හ්ම්.
3: ඊට පස්සේ කෝච්චි මේ දාන්න.
0: ඔව්.
3: ඊට පස්සේ සබ්වේ හදන්න.
0: හ්ම්.
3: ඒව වියදම් ඔක්කොම එකතු කරාම ලේසි පහසු ගාණක් නෙවෙයි.
0: යම් පාඩුවයි කියලා හිතනද දැන්.
3: ඔව් ඩොලර් බිලියන 50ක් 51ක් විතර ගිහින් තියෙනවා. හ්ම්. ඉතින් මේ තරම් මුදලක් වියදම් කරලා ටිකට් ටිකුල්ලා ටීවී වලට දාලා ස්පොන්සර්ස්ලා හොයාගෙන මොනවා කරත් හම්බෙන්නේ සොච්චන් ගාණක්.
0: හ්ම්.
3: ඉතින් ඊතුරු බිලියන ගාණ ණය බර ඔක්කොම ඒ රට අහිංසක මිනිස්සුන්ගේ කරමත පණවන බදු වලින් තමයි හොයාගන්නේ. කොහොම හරි මේ දැන් ඉතින් මෙන්න මේ කාරණාව නිසා ඇත්තනම රටක් මේක බාර ගන්නෙ නෑ. දන්න ඔලිම්පික් එකෙන් පස්සේ ඒ නගර වලට එන සංචාරකීන් ප්‍රමාණය කිසිම වැඩි වීමක් නැහැ කියලා. ඊට පස්සේ ට්‍රැෆික් වැඩි.
0: ඔව්.
3: අධික රස්නේ. ඉතින් අර ටීවී එකෙන් දකින නගරයට මේ ඔලිම්පික් මැච් එක මේ ටීවී එකේ බලලා ගෙදර ඉන්න එක මරුනේ.
0: ඔව්.
3: ඒ අදාළ ටවුන් එකේ දැන් අපි හිතමු අපේ කොළඹ තියනවා කියලා මොන හරි ඔලිම්පික් වලට හදලා ඔක්කොම ගාලා අපි යන්නේ නැහනේ ඕක බලන්න.
0: බලන්න.
3: අපි යන සීමා සහිතයි. මිනිස්සු දැන් එහෙම කරන්නේ නැහැ. කියන එක තමයි මේ
0: අනිත් එක ඒවල නඩත්තු වියද ඊට පස්සේ
3: ඊට පස්සේ මේවෙන් කරන්න දෙයක් නැහැ ඔලිම්පික් කරලා යයි කට්ටිය ඊට පස්සේ කරන්න දෙයක් නැහැ නෑ
0: නෑ අවුරුදු 4ක් විතර වේලෙ වේ
3: ඔය 2004 ඇතැන් ශ්‍රීඩාංගණය වා දැන් හොයලා බලුවොත් කැලෑවට ගිහිල්ලා හරි රියෝ වල හදපු ක්‍රීඩාංගණ 27 12ක් අවුරුද්දක් යනකම් කිසිම මැච් එකක් නැහැ මිනිසුන්ගේ සල්ලි මේ විදිහ නාස්ති වෙනවා දකිද්දි කිසිම රටක් මේ Tamange රටේ ඔලිම්පික් තියන්නේ නේද
0: එන්නේ නැහනේ
3: එන්නේ
0: පිටෙන්නෙත් නැහැ
3: ඉතින් 1984 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් එකෙන් කිසිම පාඩුවක් වෙලා නැහැ ලාභ ලැබු පේවත් තියෙනවා දැන් මේ ඊට පස්සේ තමයි මේ වැඩේ අවුල් වෙලා තියෙන්නේ මොකද ඒකට හේතුව සමහර වෙලාවට මේ අනවශ්‍ය විදිහේ වියදම් කරලා
0: තියෙනවා
3: අනවශ්‍ය වියදම් කෑම ටිකක් කන්න තැනක් හදන්න ගුවම එතන හදනවා ආයි තව අවුරුදු 25ක් 30ක් විතර නේද මිනිස්සු එතනට ඇවිල්ලා කෑම කයි කියලා හිතලා తాවකාලික රෙස්ටෝරන්ට් නෙවෙයි
0: නෙවෙයි
3: ඒවා සදාකාලිකව හදලා
0: තියෙනවා ඒකත් ගණන් එහෙම වැඩි
3: වන්නේ වගේ පීනුම් තටාක ඊට පස්සේ අර දහවන පත ඔන්න ඔය වගේ ගොඩාක් ඒවට අනවශ්‍ය විදිහ වියදම් කරලා තියෙනවා කියලයි මේ රටවල් දැන් මේක බාර ගන්න නැහැ
0: තේරුම නැහැ තේරුම නැහැ ඔව් අපිත් බාර ගන්න ඕනේ නැහැ නේද
3: මුලින්ම අපිට ඒක උඩ දෙන්න කැමතිද කියලා බලන්න ලංකාවේ ඔලිම්පික් කරන ලංකාවේ ඔලිම්පික් වලට කලින් තව තියෙනවා නේද තව කරන්න ගොඩක්
0: තියෙනවා තියෙනවා ලිස්ට් එකක්
3: අටයි විනාඩි 4යි ගුඩ් මෝර්නින් සුබ දවසක් අපි අපේ දෙවනි පැයේ

0: Health, a new green life.
1: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
2: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
0: රේඩියෝ සියවසක පුනරාව ලෝකණය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
0: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය ලක්කඩ රේඩියෝ ITN
4: 8 විනාඩි 15යි. මේ දවස්වල මේ රටේ ලොකුම කතාවක් තියෙනවා නේද? ඔය කාවලි කණ්ඩායම් දෙකක් අතර ගැටුම.
5: ඔව්. දැන් පෙරහැර පටන් ගත්තනේ.
4: දැන් පෙරහැරේ ඔය අවසන් දවසේද කොහෙද කාවඩි යන්න බෑ නේද තහනම් කරලා.
5: ඔව්.
4: ඉතින් මේ ඔය කාවඩි කියලා කිව්වම් පෙරහැරක අපි දකින්න ආසයි මේ මෙව එක ගංගයක් නෙනේ.
5: අපිත් නිකන් එනවනේ නේ.
4: ඔව් බලනවා.
5: ගැම්බට.
4: නැට වෙනවා. සාවේ දකුණු පළාතේ ගොඩක් අයට ඔය කාවඩි නර්තනය කියන ගැංගේ තියෙනවා. ඒගොල්ල සාමාන්‍ය අපි يعني මේ සංගීත වලට ගිහිල්ලා නටන දැන්වත් අපි කරලා තියෙනවා. ඒ ස්ටෙප් එක හරි ලස්සනයි.
5: ඔව්.
4: ඉතින් මේ කොහොම හරි ඉතින් දැන් පෙරහැරේ කාවඩි සම්බන්ධ තීරණ ගන්නත් පාතාලි නේද? බලපෑම බොම්. අපි මේ හිතමු නැති
5: පාතාලෙන් තමයි තීරණ ගන්නෙ.
4: නටනවද නැද්ද කියලා පාතාලි තමයි මේ ඒ කියන්නේ ඒවා
5: ඕකේ කියන්නේ.
4: තර්ජනය කරලා මේ කණ්ඩායම් දෙකක් අතර ප්‍රශ්නයක් පෙරහැරකට මැදිහත් වෙලා ඊට පස්සේ බලන්න මිනිස්සුන්ට ඒ පෙරහැරක් නිදහසේ විඳින්න තිබ්බ අවකාශය තමයි මේ
5: නැති වෙලා තියෙන්නේ.
4: නැති වෙලා තියෙන්නේ. ඒ කොහොම හරි ඉතින් බලමු.
5: ඒගොල්ලෝ නටන්න ඉන්නවද දන්නේ නැහනේ.
4: තවද?
5: පාතාලි.
4: ඒගොල්ලෝ කොහොමද නටනවා?
5: මම කියන්නේ කාවේ නටන්න එක ප්ලෑන් එකක් තියෙනවද දැන්නේ.
4: මම ඔය ඔක සම්බන්ධව මත තියෙනවා දැන් ඔය. يعني ඒක නවත්තුපු එකට යම් යම් විවේචන තියෙනවා. නමුත් ලොකු ප්‍රශ්නයක් ඇති කරන වැඩි හොඳ නැද්ද කාවඩි බලන එක පොඩ්ඩක් මේ අවුරුද්දට නතර
5: කරන්න. නතර කරන එක ඔව්.
4: නේ. ඒ ලොකු ප්‍රශ්නය ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වෙන්න තියෙනවා කියලා.
5: කේනන ජීවිත කීයක් නැති වේද දන්නේ නැහැ.
4: ඊට පස්සේ මේක يعني මේකේ දැන් අනතුරු අඟවලන් තියෙන්නේ නැතුවත් බලාගමු කියලා.
5: ඔව්.
4: ඉතින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවට වැඩිය හොඳයි මේක මේ මට්ටමින් විසඳන එක.
5: ඔව්.
4: හරි මේ
5: අද මටත් පුළුවන් හොඳට.
4: කවන්නද? ඔව්.
5: නටලා වෙන්නද?
4: නෑ පාව. අද මෙතන එපා මම නිමාඩුවක් දාලා ඉමීට නටලා වීඩියෝ කරලා ආවට මෙන්න. හරි. රයිට් ඉක්මනටම මේ යන්න ඕනේ අපේ අනුග්‍රහකව මතක් කරන්න. අපි මතක් කරනවා මේ වෙලාවෙදිත් ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන වසර 77ක නේද?
5: ඔව්.
4: විශ්වාසයත් එක්ක ක්‍රිමිරාජ කරල් ගොලි ඔය බඩේ අපහසුතාවයන්ට ලදරු පණු රෝග වලට ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර එකට කතා කරලා ගෙන්න ගන්න.
5: 0112 853 889 ෂණික සුවයක් සම්පූර්ණ සුවයක් ලබා ගන්න ඕන නම් ක්‍රිමිරාජ නිෂ්පාදන පාවිච්චි කරන්න ඔබත් අද මම නම්බර කායමත් මතක් කරනවා 0112 853 889.
4: ඒ වගේ මතක් කරනවා විජය නිෂ්පාදන අතරේ තියෙන විජය 3-5 ගැන. මොකද මේක ගැන කියන්න හේතුව දැන් සාමාන්‍යයෙන් 3-5 එකක් ගෙදර හදාගන්න වෙලාවක් නැහැ. ඔය කාර්ය බහුලයි.
5: ඔව්.
4: ඉතින් හැබැයි වාඩ පුළුවන්කමක් තියෙනවා gedara වගේ ස්වභාවික රසය සියල්ල එකතු වුණු මේ 3-5 එක මිලදී ගන්න වර්ග දෙකකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ කිරිමාළු කරියකට ඕනනම් එහෙමයි, නැත්නම් මිරිසට හදනවා නම් ඒත් එහෙමයි. ඉතින් ওই 3-5 එකක් මාළු හදන්න විතරක්ම නෙමෙයි, තව ගොඩාක් දේවල් හදන්න පුළුවන්. පොලොස් සැඹුලක්, ඊට පස්සේ සමහර විට සෝයා මීට් එක, අඹ මාළුවක්, එහෙම නැත්නම් ඇඹරල්ල ටිකක් වගේ ගොඩාක් දේවල් වලට මේ 3-5
5: එක වැඩි කරන්න පා ප්ලීස්.
4: හරි, ඒ කොමුණත් ඔයාට මතක් කරනවා විජය කියන නමින් මේ නිෂ්පාදන මිලදී ගන්න කියලා. ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදන, පැල්ලත්ත නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්න විශ්වම කිරිපිටි පැකට් එකේදී මාකට් එකේ තියෙන අපිට වගේ කියන ප්‍රමිතියෙන්තු කිරිපිටි පැකට් එක තමයි පැල්ලොත්ත කියලා කියන්නේ. ඉතින් වසර ගණනාවක් තිස්සේ ලංකාවේ කිරි කර්මාන්තයට හයියක් වෙමින් පැල්ලොත්ත නිෂ්පාදන ආයතනයේ මීරුණු හොඳ ගමනක් යනවා. පාරිභෝගික විශ්වාසය තමයි මේ ගමනේ ඒගොල්ලන්ගේ සාර්ථකත්වයේ රහස.

0: අටයි විනාඩි 24යි.
1: හරි.
0: සන්ඩේ මන්ඩේ අර පොඩි කාලේ කියපේ මතකද? සන්ඩේ මන්ඩේ බේබි කොණ්ඩේ.
1: ආය බේබි ආලෙන්න නැහැ කියලා කියනවා සමහරක් කළාට.
0: රයිට් මේ? සන්ඩේ. සන්ඩේ කියන්නේ මන්ඩේනේ. මන්ඩේ කියන්නේ මනි ඩේ කියන එක.
1: මනි ඩේ.
0: ඒ කියන්නේ සල්ලි ගැන හිතන දවස. සඳුදාට තමයි ඔෆිස් යන අය එන අය. කීයක් හරි තව හම්බ කරගෙන යන පොඩි එනවා මොඩි හැංගීමක්.
1: හරි.
0: අඟහරුවාදා.
1: හරි.
0: ටියුස්ඩේ. ටියුස්ඩේ වැඩිපුර තේමන දවස.
1: හරි.
0: මේ අලුත් අර්ථකථන ටිකක් දෙන්න.
1: හා.
0: දැන් ඊට පස්සේ එන්නේ මොකද්ද?
1: වෙන්ස්ඩේ.
0: වෙන්ස්ඩේ කියන්නේ වෙනස් ඩේ එක. ඒක ඇවිල්ලා නිකන් සතිය අමුතුම දවසක්.
1: අද අමුතුම රැයකි වගේ එකක් තමයි.
0: බ්‍රහස්පතින්දා කියලා කියන්නේ පොඩක් නිකන් පොඩි Thursday.
1: Thursday.
0: Thursday.
1: Thursday. හරි.
0: බොන්න හිතෙන දවස.
1: වතුර.
0: වතුර හරි මොනවා හරි. සිකුරාදා.
1: Friday.
0: Friday.
1: Friday ද?
0: නෑ.
1: එහෙනම්
0: ෆ්‍රයි කරපු කෑම කන්න
1: හිතෙන දවසක්.
0: ෆ්‍රයි කරපු කෑම කාලා බොන්න හිතෙන දවසක්.
1: කෙන Thursday Friday පොඩක් තියෙනවා සම්බන්ධකමක්.
0: ළඟ යනවා. ඊට පස්සේ තියෙනවා සෙනසුරාද.
1: Saturday.
0: ඔව්. ඒකට කියන්නේ Saturday කියලා. يعني සැටියේ වැටිලා ඔයේ ඇලර්ට් එක දාගෙන ඉන්න තියෙන දවස.
1: හරි. හරි.
0: සැටියේ වැටිලා නිදා ගන්න දවස. يعني rest day.
1: Rest day. Sunday.
0: ඊට පස්සේ එනවා ඉරිදා. ඒක Sunday කිව්වට ඕක සුන්ඩේ. එදාට ගෙදර ඔක්කොම වැඩ කරලා බැනුම් අහලා වයිෆ් කෙන් සුනේ සුන් වෙනවා.
1: ගුටි කරුවා නම් ඒත් පොඩක් කාලා.
0: ඔව්. අර සඳුද පටන් ගත්තා නේද අපි මොරාල් එකේ. ඒ ඔක්කොම සුන් වෙලා ගිය වෙලා යන දවස ඉවර කරනවා සතිය අන්තිම දවස.
1: සන්ඩේ.
0: සන්ඩේ නොත් සුන්ඩේ.
1: සුනේ සුන්ඩේ.
0: මේ ටික හැම පිරිමියෙකුටම ගැළපෙන විදියට තමයි මම හදලා තියෙන්නේ. මේ මගේ අලුත් මේ
1: අර්ථකථන
0: පිරිමින්ට අනුව සතියේ දින හත මන්නේ මනීඩේ අඟහරුවාදා ටියුස්ඩේ වැඩිපුර තේබොන
1: දවස
0: බදාදා වෙනස් ඩේ බ්‍රහස්පතින්දා Thursday
1: බොන්න හිතන දවස
0: Friday ෆ්‍රයි කරපු කෑම කාලා පොඩි මේ ඔයලක් ගන්න හිතන දවස
1: හරි
0: සෙනසුරාදා Saturday ඉරිදා සුන්ඩි
1: නියමයි
0: ඔය ටික ඇත්ත නෙමෙයිද බලන්න පිරිමියෙකුගේ දිනචර්යාව
1: දැන් අපිට කමෙන්ට් කරන්න එහෙම කිව්වා නම් එහෙම ඔගේ රෙනෝ හෝගල් කමෙන්ට්ස් ටික පිරිමි පාර්ශවෙ
0: ෆ්‍රයිඩේ ගැන එහෙම හරියටම කිව්වා කියයි
1: මම හිතන්නේ සුන්ඩේ ගැනත් හරියටම කිව්වා කියලා
0: ඔව් එදාට කොහොමත් ඒ කියන්නේ ඇත්තනේ වයිෆ්ලා ගෙදර ඉන්න හස්බන්ඩ් ලගෙන් වැඩ ටික ඔක්කොම ගන්න දවස ඒ කියන්නේ මොකටද මම මේ පෞලි ගෘහ මූලික වුණේ කියලා හිතන දවස
1: නමට සමහරක් නමටනේ
0: හැම වෙලාවෙම නමට තියෙනවා රයිට් ඒ කොහොම වුණත් මේ සතිය දවස් හතේ ඉතින් අපිට විවිධාකාර තත්ත්වයන් නැරදී ගිවාගෙන යන්න වෙනවා කොහොම නමුත් දැන් අද සතියේ පළවෙනි දවස සතිය යතුරු කියලා කියනවානේ සඳුදා
1: ඔව්
0: ඒ කියන්නේ හරි දැන් එහෙමනම් හොඳ ආරම්භයක් අරගෙන තියෙන්නේ ඔය ඔෆිස් එකේ ඉන්න

0: ඔයා අලුත් තැනකට ජොබ් එකක ට්‍රයි කරන්න ඔයාට ගැළපෙන සුසුකම් වලට. හරි. එහෙම කියපු ගමන් ඔයාට කාට හරි දෙන්න පුළුවන් කොහේ තියෙන ජොබ්ද කියලා. මේ කාලේ කොහොමද අනේ ජොබ් එකක් හොයාගන්නේ?
1: තියෙනවා.
0: තියෙනවා තියෙනවා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම මේ මේ අපි කියන කතාව මේ අවුරුදු 18 න් එහා. මම නැත්තම් අපි කියන්නේ තියා තාරුන්නේ දොරකඩ ඉන්න අයටයි මේ අවස්ථාව.
1: ඔව්.
0: මොකද ඔයාගේ මුල් අවධිය මාක්ස් පෙන් වගේ ගෲප් එකක් එක පටන් ගත්තොත් ඉදිරි අනාගතයේ තව අවුරුදු 5කින් විතර ඔයා ඇත්තටම හොඳ තැනක. හොඳ ව්‍යවසායකයෙක් වෙන්න අපි කිව්වා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා ඩෝම වගේ මැෂින් එකක් එක්ක නේද? අලුත් බිස්නස් එකක් පටන් අරගෙන ජීවිතේ ගොඩදාගන්න කියලා දැන් මාක්ස් පෙන් ගෲප් එක තවත් අවස්ථා දීලා තිනවා. ඒගොල්ලන්ගේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා සේවකයෙක් විදියට වැඩ කරන්නේ.
1: ඒ වගේම දැන් ඔය සමහර කොෆිස් වල ලොකු ලොකු ක්වොලිෆිකේෂන්ස් හොයනවනේ. එතකොටත් සමහරක් අය යන්න නිකන් මැලවිනවනේ. මගේ මදි වෙයිද දන්නේ නැහැ හැම කියලාත් හිතනවා. හැබැයි මේ මාක්ස් පෙන් ගෲප් එකේ සුදුසුකම් විදියට හොයන්නේ ඔයා දාටට වැඩ වෙන්න ඕනේ. එතකොට ඔලෙවල් වලට පෙනී ඉඳලා තියෙන එකත් ඇති. එතකොට තමයි ඔයාට ගෲප් වර්ක් කියන්නේ කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා. අනිත් අයත් එක්ක සුහදශීලීව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳ කඩියවක්ගේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇලිමැලි ගති නැතුව. ඉතින් ඔයාට මෙන්න මේ සුදුකම් ටික තියනවා නම් දැම්මම ඇප්ලයි කරන්න 0766 776 0909 එතකොට රැකියා අබැර්තු තියෙනවා ඇසුරුම් කරුවන්ට, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට. එතකොට ඔයාට මෙන්න මේ වලින් හොඳ වැටුපක් ගන්න පුළුවන්, වගේම ඔයාට ප්‍රොමෝෂන්ස් ගන්න පුළුවන්, ඒ වගේම හොඳ වටපිටාවක් එක්ක ඔයාට වැඩ කරගෙන නිදහසේ ඉන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා.
0: මාක්ස් පෙන් කියලා කියනවා දන්නවා, ටෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගන්නාවක් ලංකාවට ගේන කෘෂිකාර්මික ශේස්ත්‍රයේ දවන්ත වෙනසක් රටේ ඇති කරන්න මූලිකත්වයේ ගත්ත තැන. ඉතින් 0116769579 ඒ තමයි මම වාගේ බිස්නස් එක සම්බන්ධව කතා කරන්න ඕනේ කියලා හිතලා මතක් කරපු නම්බර් එක. ඔයා CV එකක් දානවා නම් අර කලින් කියපු නම්බර් එකට WhatsApp කරන්න. 8:29

0: good morning ඔබ අටයි විනාඩි 32යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමදින් ඒසල්
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: මුදලාලි
4: අලෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
4: විජය දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු
6: මිරිස් නම් මිරිස් විජය මිරිස්
7: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374 අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TBS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

0: අටයි විනාඩි 42 වෙනකොට
1: දෙකයි
0: 42යි මේ දවස්වල යන LPL මැච් එක ගැන ගොඩක් කතා කම්මැලි. පටන්ගන්නකොට මට තිබුණ මාර උද්‍යෝගයක්. ඒ යන්න නියමයින අපේ රටේ ක්‍රීඩකයෝන ඉතින් අපේ රටේ පලේනි මැච්චගේ ජෆ්න කිංස එකගේ ඕන අර අල්ලස් සිදුවීමට අහුවෙනවාන තරග පවා දෙන්න කියල්ල. ඒ පලේනි තරගට ඔන්න වෙන්න තිීද්දිම මෑන් හිරේ යන. එතනින්ම පොඩ්ඩක් ඩවුන් ගියාම ඊට පස්සේ ක්‍රීඩකයෝ ආබාධ වලට ලක් වෙනවා.
1: ඊට පස්සේ චුට්ටක් ගියා.
0: මම මේ අපේ දේවල් මේ
1: හැල්ලු කරනවා නෙවෙයි.
0: හරිද? හැබැයි අපි සංසන්දනය කරන්නේ IPL වගේ ලෙවල් එකකනේ. ග්‍රවුන්ඩ් පිරීලා ඉතිරලා යන. IPL කොහම මැච් එකක් තියෙනකොට ග්‍රවුන්ඩ් වල මේ අර අපි කියන්නේ මේ මැගිල්ලක් මේව කරන තරංගත් මේ
1: ඉඩ
0: නැහැ. අපේ මැච් ඔහේ වේලෙනවා. ෆීල් කරන ක්‍රීඩක 11යි අම්පයර්ලා දෙන්නයි 13යි බැට්ස්මන්ලා දෙන්නයි 15යි. 15යි ලකුණු බෝරුව කරන තව 3 දෙනෙක් විතරයි 18යි. ඊට පස්සේ කමෙන්ටේටර්ස්ලා නම් මන ප්‍රොඩක්ෂන් ක්‍රූ එක තව 10ක් 20ක් ගත්තොත් ඒ 18 38යි ඔක්කොම 50ක් විතරයි.
1: 50ක් විතර.
0: ඒ ග්‍රවුන්ඩ් වල ඉන්නේ.
1: ත්‍රිචිය කරන කවුරුත් නැහැ.
0: අයිස්ක්‍රීම් විකුණනයි කට්ටියයි. අන්නාසි විකුණන කට්ටියයි.
1: අච්චර.
0: පපරේ බෑන්ඩ් එකයි ඒක ඔක්කොම විතරයි. ඔක්කොම 100ක් හදාගත්තා. මේකද අපි ප්‍රාර්ථනා කරපු මේ LPL වගේ එකක් හිතෙනවා මේත් බලනකොට. ඊයේ දඹුල්ලේ තරඟ නරඹන්න ඊයේ දෙකම ෆ්‍රී කරා.
1: හරි.
0: ටිකට් ඕනේ නැහැ. ඉතින් ඒත් බැලුවම එහෙම ග්‍රවුන්ඩ් පිරෙන්න ඉතිරෙන්න මිනිස්සු නැහැ.
1: ඒ කියන්නේ මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලාද?
0: ක්‍රිකට් එපා වෙලාද එපා කරලාද? එහෙම නැත්නම් ක්‍රිකට් බලන තරම් මානසිකත්වයක් නැද්ද මේ දවස්වල වෙන වෙන ප්‍රශ්නද?
1: මං හිතන්නේ නැහැ එහෙම කියලා.
0: මොකද්ද
1: වෙන වෙන ප්‍රශ්න හින්දා ක්‍රිකට් අතහැරලා වෙන්න බෑ කියලා හැමෝම අතාරින්න බෑ අතාරිනෝ කියන පොඩි අවුලක් තියෙනවනේ එතන.
0: ඒක තමයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රමිතිය කියන්නේ ඔය ක්‍රීඩකයෝ මේ බලාගන්න ඔය අපි කියන්නේ හිමිකරුවන්.
1: ඔව්
0: කණ්ඩායම වල හිමිකරුවන් එහෙම මම දැන් නිකම්ම යාළුවෙක්ට මැසේජ් එකක් දාලා ඇහුවා කැන්ඩි ටීම් එකේ ජර්සි එකක් මට පුළුවන් නම් පොඩ්ඩක් මං සල්ලි දෙන්නම්. අනේ මට ජර්සියක් දෙන්න මං සල්ලි දෙන්නම් කියලා. අය ක්‍රිකට් වල සම්බන්ධ අපේ ඉන්න ප්‍රබල ප්‍රසිද්ධ මිනිස්සෙක්.
1: හරි.
0: එයා කිව්වා ඔබ මේ පිස්සු කතා කරනවා. ටීම් එකේ ප්ලේ කරනකොට ටී-ෂර්ට් දෙකයි
1: දීලා.
0: හරි. අද එකක් ඇඳලා ඒක හොදලා වේලෙන්න දාලා අනිත් එක ඇඳන් එනවා. ඊට පස්සේ ඒක හොදලා අරක ඇඳන් එනවා. ඉතින් මේ වගේ
1: එකනෙට් දෙකයි.
0: දෙකයිලු දීලා තියෙනවා. සාමාන්‍ය එහෙම මදිනේ. ප්‍රැක්ටිස් වලට එක කිට්
1: එක. මදේ.
0: හා. අඩුවන ටී-ෂර්ට් 4-5 තියෙන්න බෑ මේ තරගාවලියක් නෙමෙයි.
1: ඒක වැඩි වෙන මං හිතන්නේ වැඩි වෙන හරි දෙන්න
0: ඕනේ.
1: එකක් වැඩිපුර හරි
0: දෙන්න ඕනේ. මං කියන්නේ දෙකක් මදි කියන්නේ මම කියන්නේ.
1: ඒක තමයි.
0: ඔයා මොකද කියන්නේ?
1: නෑ මං කියන්නේ දැන් හිතන්නකෝ දවස් 5ක් කියලා. දවස් 5ට 5ක් දීලා තව එකක් වැඩිපුරක් දෙන්න ඕනේ.
0: කොහොම හරි මේ මම කියන්නේ මේ ඔය සමහර තැන්වල කියන්නේ ඔය ඒ ටීම් බලාගන්න ඕනර්ස්ලාගේ ප්‍රශ්න තියෙනවා. වගේ එකක් මේකේ ඇතුලේ ඇහෙනවා. මේව සම්බන්ධ ලියන ඔය ඉන්නවනේ Facebook ඔස්තරලා. ඒගොල්ලොත් මේක විවේචනය කරලා කතා කරලා තියෙනවා. නමුත් ඔය ඕකේ හෙල්මට් වල එහෙම අර ලාන්චර් එහෙම මැකෙන්න ගහලා තියෙන ප්ලාස්ටර් ගැන කතා කරලා. හරි. ඉතින් එහෙම තියෙනවා ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් අපි මේ දේශීය ක්‍රීඩා තරගාවලිය පවත්වන්නේ දක්ෂයෝ ටිකක් හොයාගෙන. කොයි මට්ටමින් හරි කරන එක වටින්නේ නැද්ද?
1: අනිවාර්යයෙන්ම.
0: මුකුත්ම නොකර ඉන්නවට වැඩිය.
1: දැන්
0: BPL එක බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් එකත් හොඳට ගහනවා. ඊට පස්සේ 100 එක. 100 මේ ලීග් එක. ඒක හොඳට යනවා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවේ තව වෙනම ලීග් එකක් යනවා.
1: හරි.
0: Big Bash එක යනවා. ඔය IPL එක හොඳටම යනවා. ඉතින් ඔය අතරේ අපිත් උත්සාහයක ඉන්නේ අර ඒ කියන ලෙවල් එකට මේක ගන්න.
1: ඔව්.
0: ප්‍රේක්ෂකයෝ වෙච්ච අපේනුත් මේ සපෝට් එක ඕනේ. මැච් එකක් බලන්න ගිහිල්ලා ටිකට් එකක් අරගෙන අයිස්ක්‍රීම් එකක් කාලා නූඩ්ල්ස් එකක්
1: ගහලා
0: හරි බැලුමක් අරගෙන පොඩි එකයි කරවුමක් දාලා. එතකොට තමයි මේ ක්‍රිකට් එක
1: හැදෙන්නේ.
0: ප්ලේයර්ස්ලා උනත් පොඩි මොරාල් එකක් එනවා ග්‍රවුන්ඩ් එක පිරීලා ඉතිරලා යනකොට. එහෙම ගිහිල්ලා බින්දුවට අවුට් වෙලා යන එක වෙන කතාවක්. හරිද?
1: බින්දුවට අවුට් වෙන්න තියෙන්න ඕනේ ගැම්මක්.
0: ගැම්මෙන් එන්න පුළුවන් නේද? කොහොම නමුත් මේ ලංකාවේ LPL මේ දවස්වල පැවැත්වෙන ඉතින් පුළුවන් වෙලාවට යන්න දැන් ඊළඟ තරඟ ටික නුවර ඊට පස්සේ ආයි කොළඹට එනවා. ඉතින්
1: බණින්න හරි යන්න නේද?
0: ඔව් අනේ මැච් එකක් බලනවා කියන්නේ දිනන එකම නෙමෙයි එතනින් හරිය ඔය මැච් බලන සංස්කෘතිය මරු. කොහේර අයිනක වාඩලා කඩල් කඩල ගොට්ටක් කන ගමන් කකුල් දෙක හොල්ල හොල්ල මෙච්ච ඔය සමහර අයින මෙලෝදයක් ක්‍රිකට් වල තීරේ
1: බොරුවට කෑ ගන්න
0: හැබැයි යන නේ
1: අවුට් හුරේ
0: ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අපි ඒ දේ කරමු. ගෙදර ටීවී එකේ ඉඳන් බලමු. එහෙම නැත්නම් ඔව් සෝෂල් මීඩියා වල නම් මොකුත් ලින්ක් එකක් නැහැ බලන්න. ඉතින් පුළුවන් වෙලාවට අපි මේ සපෝට් එක දෙමු. මොකද මේ ලංකාවේ ක්‍රිකට් එක උස්සන්න දරන මේකක්. පොඩි පොඩි ප්‍රශ්න ඇති විවේචනය කරන්න නැතුව.
1: එනවාට ඉතින් අපේ කොල්ලන්ට අපි සපෝට් එක දෙමු පුළුවන්
0: තරම්. ඒක තමයි. ඒ සපෝට් එක දෙමු කියන යෝජනාව කරන්නේ හෙට දවසේ ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයා මෙතනින් තමයි
1: හොයාගන්නේ.
0: ඒ නිසා බලන් ඉමු මොකද වෙන්නේ කියලා.
1: අපි දෙන්නට පෙර ටීම් එකක්
0: හදමු. මට එහෙම ආයි ලැජ්ජ වෙන්න ඕන නැහැ. මේ ලැජ්ජ වෙන ප්‍රමාණය ඇති වෙයි නයි. මෙතන මේ වැඩි. 8:47.

0: උදෑසන විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: උදේ 9 වෙන්න තව විනාඩි 8ක් තියෙනවා. ඔයාලට මතක් කරන්න ඕනේ ඔයා දැන් ඔෆිස් එකට හයියෙන් දුවගෙන දුවගෙන යන ගමන් වෙන්නේ නැති. අටාමාරට එන්න කියපු ඔයාටනේ දැන් මේ 8:52 වෙනුණු තාම යාගන්න බැරි වුණේ.
5: ඔව්.
4: තාම බස් එකේ ට්‍රැෆික් එකේ ඉන්න ඇති වාහනේ තියාගෙන ට්‍රැෆික් එකේ ඔය මෙතන දියත ගාව එහෙම උදේට නේද?
5: ඔව්.
4: බුදු අම්මෝ පුදුම දුකක් ඉදින්. ওই ට්‍රැෆික් එක ආයි අපි දන්න කාලේ ඉඳන් තියෙනවා. මම හිතන්නේ පාරවල් ලොකු කරලා පාලං හදලා පොලිස් නිලධාරිනුත් 25ක් විතර උතන්ට දැම්මත් ওই ට්‍රැෆික් එක
5: නමත් වැඩක් නැහැ. හෙල්ලෙන්නේ නැහැ.
4: ඔය ඔක්කොමත් හරි බයික් එක යන අයියලා ගාන්න වෙලාවට යනවා. ඇයි?
5: සිංග සිංග
4: සිංග දාලා ෂෝට් කට් හොයා ගන්න. සමහර අය නේද?
5: ඔව්.
4: උගල දකින්න ඔය ට්‍රැෆික් එකේ එහෙම ට්‍රැෆික් එකේ ගියනාට පස්සේ ඉස්සර ඉදිරි පෙළ ඔක්කොම ක්‍රීඩකයෝ ඉන්නේ බයික් එකේ. බයිසිකල් රේස් එකක් වගේ. ට්‍රැෆික් එකේ මෙහෙම කොළපාට වැටෙනකොට ඉස්සරහා තනිකර තියෙන බයික්
5: එක. බයික් ටික.
4: මොකද ඒගොල්ලෝ ට්‍රැෆික් එකේ අර මැද්දෙන් එහෙම මෙහෙන් දාලා ඉදිරි පෙළට ඇවිල්ලා.
5: ඔව්.
4: පොකුර තමන්ගේ පොකුර හදාගෙන අර බයිසිකල් රේස් වල කියන්නේ.
5: අනේ තාහෙන් ටික පිටිපස්සෙ ඉන්න ඉතින්.
4: බයික් එක කියන්නේ හරි පහසු මේ ගමන් මාධ්‍යයක්. හැබැයි පරිස්සමයි. වාගේ බයික් එකට ඕන කරන ටයර් එක ගැන කියනවා. සිය ටයර් එක ග්‍රිප් X5 එහෙම නැත්නම් සූම් X5 කියන ටයර් දෙක ගන්න පුළුවන්. මේක ත්‍රෙඩින් පැටර්න් එක නිසා තමයි ටයර් එක ඉක්මනට ගෙවෙන්නේ නැත්තේ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේවැය තියෙනවා ස්ටිෆර් ෂෝල්ඩර් නේද බ්ලොකින් කියලා එකක්. ඒ කියන්නේ ඔය බෙන්ඩ් එකක් එහෙම ගන්නකොට ටයර් එක ලිස්සල යන්නේ නැහැ. කට්ට තියෙනින්ද හොඳට ග්‍රිප් එක හොඳට බදලා පහර අල්ල ගන්නවා.
5: අස්සන්ට ගාන්න නමලා ගන්න පුළුවන්.
4: නමලා ගන්න පුළුවන්. හොඳට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තමයි වතුර තියෙන වෙලාවට, ඒ කියන්නේ වැස්ස වෙලාවට. ඔක හොඳ ග්‍රිප් එකක් සහිත නිසා හොඳ ස්ටැබිලිටි ඩ්‍රයිව් එකක් වාට දෙනවා. ස්ට්‍රේට් ඩ්‍රයිව් එක.
5: ලිස්සන්නේ
4: නැහැ. ඔව් ලිස්සන්නේ නැහැ. හොඳ ඩ්‍රයිව් එකක්. බැලන්ස් එකේ වාට බයික් එක ඩ්‍රයිව් කරන්න ඉස්සරහට පදවගෙන යන්න පුළුවන්. ඉතින් මේ කියන තාක්ෂණය එක බැලුවම ලංකාවේ මේ වෙනකොට වෙළඳපොලේ තියෙන හොඳම ටයර් එක තමයි සියට් කියලා කියන්නේ. ඉතින් ගන්න ළඟම ඉන්න ඒජන්ට් ළඟට යන්න. ඔය එක එකේව දාන්න හදයි බයික් එක අරන් ගියාම කියන්න නෑ සියට් එකෙන් දාන්න කියලා.
5: නම කියලා මිල්ලන්න.
4: ඔව් මොකද ඔයාගේ මේ හුස්ම ටිකනේ පරිස්සම් කරගන්න
5: ඕනේ.
4: බාල ටයර් දෙයි මේක අඩුයි අරක අඩුයි මේක අඩුයි.
5: ලි මේක දාන්න මන්නේ බය වෙන්න එපා කියලා කියයි අහුවෙන්න එපා.
4: පින් සිද්ද වෙයි. මේ සියට් එකෙන් දෙන්න කියලා. හරි සූම් X5 එහෙම නැත්නම් ග්‍රිප් එක. ග්‍රිප් X5 කියන ටයර් දෙක. ඉතින් ඔය වාගේ ස්කූටර් එකක් වුණත් බයික් එකක් වුණත් ඔහට ගැලපෙන ටයර් එක. අපි මේ පැයෙන් යන්නේ ඔයාට රස කෑම හදන විජය නිෂ්පාදනත් මතක් කරලා. මොකද ඔයා කඩේක උයන කෙනෙක් කියන හිතන්. ඔයාව තමයි උයන්න අරගෙන තියෙන කඩේ මුදලහන්. ඉතින් කඩේ යා හොඳට හම්බ කරගන්න එක වෙන කතාව. හැබැයි කෑම ටික රස නැති වුණොත් බැනුම් අහන්නේ කවුද?
5: ඔයා.
4: ඔයාට බයින්.
5: කවුද? ඒ කිව්වේ එන්නේ
4: මේ මේ හදව මනුස්සයර එන්න කියන. මේ තේක හදව මනුස්සයා. ඒ නිසා හැම බැනුම් අහන්න ඕනේ. ඔය දැන්
5: ටී ඔයාගේ ක්වලිටි එක තියාගන්න නේ.
4: ඔයා කාට හරි කන්න බොන්න දෙනකොට ඒකේ ක්වලිටි එක කියන එක හරි වැදගත්. මිනිස්සු හැමදේම කරන්නේ කන්න බොන්න. කණ්ඩායි බොණ්ඩායි.
5: බොණ්ඩායි.
4: ඔක ඔක අපේ ගර්ල් වයිෆ්ලා තේරුම් ගන්නෑ. හරි.
5: වයිෆ්ලා.
4: ඔව් වයිෆ්ලා.
5: වයිෆ්ලා.
4: නෑ හැමදේම. අපි හැමදේම කරන්නේ කන්න. නෑ කන්න විතරක් නෙමෙයි. කණ්ණයි
5: බොණ්ඩායි.
4: 8:56. කොළුබඩු පාවිච්චි කරනකොට විජය නිෂ්පාදන හොදේ. ඒකයි කියන්නේ රසට කැමරික හදනවා කියන්නේ විජය කුළුබඩු පාවිච්චි කරන එක.

0: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සහ ගිනි අවියක් එල්ල කර බියගන්වා තර්ජනය කිරීම යන අපරාධයන්ට අවශ්‍යව සිටි සැකකරුවෙකු මෙරිහාන දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 200ක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඊට අමතරව ජංගම දුරකථන 3ක් සහ අපරාධ සිදු කිරීම වෙනුවෙන් සැකකරුට ලබා දී තිබූ රුපියල් ලක්ෂ 2ක මුදලෙන් රුපියල් 55,000ක මුදලක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 25ක අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දෙහිවල පොලිස් වසමේ නිසලාරණ සුසාන භූමිය තුළදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම සහ ගිනි අවියක් පෙන්වා බියගන්වා පහර දීමේ සිද්ධියක් සම්බන්ධව බස්නාහිර පළාත දිසා අපරාධ කොට්ටාශය සිදු කරමින් සිටි විමර්ශනයකට අදාළවයි ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ. එම්මෙරිහන දෙල්කඳ ප්‍රදේශයේදී සැකකරු අපරාධ සිදු කිරීම සඳහා ගමන් කිරීමේදී යතුරු පැදිකරු ලෙස ක්‍රියා කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අමෙරිකාව ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර අත්හිටුවන තාක්කල් තමන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ඉරාන් නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ ඉරානයේ ස්ථාවරත්වයේ තවදුරටත් ප්‍රහාරයකට ප්‍රහාරයක් කරන ප්‍රතිපත්තිය මත පදනම් වන බවයි. ප්‍රහාර නතර වූ ඉරානයේද සිය මෙහෙයුම් නවත්වන බවත් එම පණිවිඩයෙන් දැනටමත් අමරිකාවට දැනුම් දී ඇති බවත් එම නිලධාරියා පවසා තිබෙනවා. අමරිකාව දින 13ක් පුරා ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමටයි පෙන්ටගනය පසුගිය සිකුරාදා තීරණය කළේ. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට 24

0: සුබෝදාසනා, good morning.
1: අපේ අන්තිම පැයට අපි ආවා.
0: මේ පොත් කියවන සමාජය දැන් හරි අඩුයිනේ. නේද?
1: ඔව්.
0: පොත් කියවීම කියලා කියන්නේ ඇත්තටම අර කියවීම මිනිසා මොකද්ද කරන්නේ?
1: සම්පූර්ණ කරනවා.
0: ඔව්. එතකොට මේ ඒක දැන් අපිට අමතක වෙලා තියෙන්නේ.
1: දැන් Google කරනවනේ ඔක.
0: ඕනම එකක් දැන් Google හරි
1: එහෙම
0: නැත්නම් එහෙම නැත්නම් අපිට වෙලාවක් නැහැ කියලා කියනවනේ. පොතක් කියවන්න වෙලාවක් නැහැ. හරි.
1: විසියානේ.
0: හරිම නේ. හැබැයි ඔයා හිතන්න ඔය දැන් ඉස්සරහට එන්නේ සාහිත්‍ය මාසෙ.
1: ඔව්.
0: සැප්තැම්බර් මාසේ අපේ රටේ පොත් කියවන කොච්චර පිරිසක් ඉන්නවද කියලා එළියට පේන්න දැනෙන්න පටන් ගන්න කාලේ. කියවන්නේ නැහැ නෙමෙයි, ඒ අය සද්ද නැතුව කියවනෝ. හරි, කියවන අය අඩුයි. පොතක් කියලා කියන්නේ, පොතක් විවෘත කිරීමක් කියලා කියන්නේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් කියලා ලෝකෙ ප්‍රකට කියමනක්
1: තියෙනවා.
0: ඊට පස්සේ කියනවා කියවන මිනිසා දහස් ගණනක් ජීවිත ජීවත් කරවයි කියලා.
1: හරි.
0: නොකියවන මිනිසා ජීවත් වන්නේ තමා වෙනුවෙන් පමණි කියලා. පොත් කියවීම මනසට ආහාරයක් වැනිය කියලා ප්‍රසිද්ධ කියමන්
1: තියෙනවා.
0: අද කියවන පිටුවක් හෙට සාර්ථකත්වයේ පියවරක් කියලාත් වාහලේති. හොඳ පොතක් යනු නිහඬව කතා කරන හොඳම මිතුරෙක් කියලාත් සමහර තැනක අපිට ඇහිලා
1: තියෙනවා.
0: දැනුමට හොඳම ආයෝජනය පොත් කියවීම කියලා දන්නා අපි ඇත්තටම පොත් කියවන්නේ නැහැ.
1: නැහැ.
0: පොත් යනු කාලයත් දුරත් ඉක්මවා ගමන් කරන ගුරුවරුන් වැනිය කියනවා. කියවීම පුරුද්දක් නෙවෙයි ජීවිතේ වෙනස් කරන බලයක් කියලා සමහර තැනක කෙනෙක්ගේ අදහසක් තියෙනවා. ඒ නිසා අදෝබ කියවන දේ හෙටෝබ කවුරුන්ද යන්න තීරණය කරයි.
1: ඔව්.
0: ඒ නිසා පුළුවන් තරම් පොත් කියලා කියන්නේ පොතක්ම නෙවෙයි කියවීම. පත්තරයක් කියවන එක, සංගරාවක් කියවන එක.
1: ඔව්.
0: බ්ලොග් එකක් දැක්කම කියවන එක. ආටිකල් එකක් මොකක් හරි දැන් ඔය සෝෂල් මීඩියා වල වුණත් හොඳ ලස්සනට ලියන කොච්චර දේවල් තියෙනවා. ඒවට කියවන්න තරම් අපිට වෙලාවක් හොයාගන්න බැරි ප්‍රශ්න නිසා තමයි ඔය කියන මේ කියන්නේ ටිකක් කනගාටුදායක තත්ත්වය ඇති වෙලා තියෙන්නේ.
1: සහ නිකන් කම්මැලි නේද දැන් එන්න එන්න කට්ටිය.
0: ඔව්, කම්මැලිකම තමයි. කනගාටුත් නෙමෙයි. කියන්නේ වෙන මොකක්වත් කරන්න නේද? මේ මේ මේ කියන්නේ වෙන කාලේ කා දමන්න ඕන තරම් අපිට
1: තියනවා තියනවා.
0: ක්‍රම තියනවා.
1: ඔව්.
0: පොතකට අපිට දෙන්න තියෙන කාලේ අපි අඩු කරලා තියෙනවා.
1: අඩු කරලා තියෙනවා.
0: ඒ නිසා ඉදිරියේදීවත් මේ සාහිත්‍ය මාසයක් ඉස්සරහට එන්න තියෙද්දිම ඊට කලින් ඉඳන් මේ සූදානම්. ඔබ පොතක් කියවනවා කියන ඔබ මොන හරි දෙයක් දැනගන්නවා කියලා කියන්නේ ඒක ඔබ හෙට ගැන හිතලා කරන ආයෝජනයක්. දැන් අපේ මාධ්‍ය රස්සාව ඇතුළත නම් අපි ඕන තරම් දේවල් හොයන්න ඕනේනේ.
1: ඔව්.
0: අපි කියවන තරමට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකක් ලස්සන වෙන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: අපි හොයන තරමට තමයි
1: අපිට ඔයාලට දැනුම දෙන්න පුළුවන් වෙන්නේ.
0: අපිට ඉස්සර ප්‍රවීණෝ ජේෂ්ඨියෝ දැනටත් කියන එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න තරම තමයි ඔයගලගේ මයික් එකෙන් ගිහිල්ලා කතා කරනකොට පේන්නේ කියලා.
1: ඔව්.
0: ඒ නිසා මේ අපි අහගෙන ඉන්නවා නම් මාධ්‍ය ලෝකෙට එන්න කවුරු හරි කෙනෙක් වුණත්, දවසක හොඳ කතිකයෙක් වෙන්න අපේක්ෂාවක් තියෙන කෙනෙක් වුණත්, අපි ඇයට මතක් කරන්නේ කියවීම තමයි ඒ හැම දෙයකම රහස.
1: උදේ 9යි, විනාඩි 10යි.

0: මිත්‍රවා කියන්නේ මොකක්ද ඒකේ තේරුම?
1: යාළුවට කතා කරන්නේ.
0: මිත්‍රයා.
1: ඔව්, මිත්‍රයාට.
0: මේ ෆිල්ම් එකේ හිටියේ ෂාරුක් භයියා.
1: යස් මගේ ලව එක.
0: හෙලා.
1: රානි මුඛර්ජි, ප්‍රීත් සින්තා.
0: කබියල්ලිද නාගේනා.
1: ඔව්.
0: අපි පොඩි කාලේ බලපු ෆිල්ම් නේ. මම වීරසාර බල්ල ඇඬුවත් එක්ක මට මතකයි.
1: මටත්
0: මමත් එහෙම. ඔව් මං යාළුව කට්ටියක බැලුවේ කියන්නේ ඇඬනවා වැඩි කමල මම නැකිట్లా ගියා එතනින්. ඒ තරම් ලස්සන ඉතිහාසයක්
1: තිබිලා
0: තියෙනවා නේ. රයිට් මේ දැන් අපි කතා කරමු මිනිස්සුන් තියෙන ප්ලෑන් ගැන. මිනිස්සුන්ට තියෙනවානේ ජීවිතේ එක එක ප්ලෑන්.
1: ඔව්.
0: ප්ලෑන් ඒක මොකක්ද කියලා වගේ හොත ඔයාලට තේති ආසන්නම මොකද්ද කරන්න හිතන් ඉන්නේ කියලා. මොකක්ද ඔයාලට එහෙම ප්ලෑන් එකක් තියෙනවද? ප්ලෑන් කියන මිනිස්සුන්ට කියන්නේ එහෙම තියෙනවා.
1: තියෙනවා.
0: තියෙනවානේ. එතකොට ප්ලෑන් ඒ බී කියලා තියෙනවනේ. ඒ කියන ප්ලෑන් එක සක්සස් වුණේ නැත්නම් අපි ප්ලෑන් බී එකට යනවා. හැබැයි ප්ලෑන් බී එක අසාර්ථක වුණොත් මොකද කරන්නේ?
1: මොකද කරන්නේ? එතකොට තමයි
0: ඔප්ෂන් එකට යනවා.
1: තියෙන්න ඕනේ.
0: සී එකට යනවා. ඒ කියන්නේ එහෙම බැලුවම
1: ඉසෙඩන කම තියෙනවා.
0: ඔව්. අකුරු කීයක් තියෙනවද ඉංග්‍රීසි ඕඩි? අන්න ඉසෙඩන කම ප්ලෑන් තියෙන්න පුළුවන්.
1: අන්තිමට ප්ලෑන් ඉසෙඩ.
0: දැන් සපේ සමහර යාළුවන්ට තියෙනවා. එක කාලෙකට මේ මෙහෙම මීඩියා කරනවා. තව ටික කාලෙකට ටියුෂන් කරනවා. තව ටික කාලෙකට ගිහිල්ලා ඉවෙන්ට්ස් කරනවා. තව ටික කාලෙකට
1: බිස්නස් එකක් කරනවා.
0: කඩයක් දානවා. තව ටික කාලෙකට ටී-ෂර්ට් විකුණනවා. තව ටික කාලෙකට අයිස්ක්‍රීම් කඩයක්
1: දානවා. විශේෂ රට යනවා.
0: ඔව්. ඔහොම කර කර ගිහිල්ලා දැන් මම යන 26ක් ඉවරයි. අන්තිමටම රට යනවා. ගෙවල් දොරවල් යාන වාහන විකුණලා රට යනවා. ඊට පස්සේ ඊළඟ ප්ලෑන් එක ආයි මෙහෙ එනවා. එහෙම තියෙනවා. එතකොට ඒ කියන්නේ කිසිම තැනක හරියට නේද? අපි කියන්නේ ස්ථානගත වෙන්න බැරි වෙලා යන්නේ. මොකක් හරි වරදක් තියෙනවා.
1: ඔයා කියන්නේ අවුලක්.
0: ප්ලෑන් එකේ අවුල. ප්ලෑන් එකක් හරියට දැන් ගෙයක් හදනකොට ගෙදර ප්ලෑන් එක අවුල් නම්. ඒ ගෙදර අපි කියන්නේ වාස්තු විද්‍යානුකූලව ප්‍රශ්න ඇති වෙනවා.
1: ඔව්.
0: ඉතින් ගෙදරට හම්බ කරන් එන දේවල් නේ. දැන් ওই ගෙදරක උළුවස්සක් තියෙනකොට අපි නැගතබ් බල්ලා පැත්ත බලලා හරියට වෙලාවට නෝක කරන්නේ.
1: ඔව්.
0: වහලට යටලීය තියෙනකොට අපි නැගතබ් බල්ලා නේද? සුබ මොහොතින් තමයි යටලීය හරියට එතන ගානට මෙව
1: කරන්නේ.
0: ඒ වගේ තමයි ඔය වාස්තු කියන කාරණා ගැනත් වද වෙන්න ඕනේ අපි හිතන්න ඕනේ ජ්‍යොතිෂ වගේ දේවල් තියෙනවා. ඔය ගොඩක් තියෙනවා. හරි. ගෙදර වහල ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් වහලේ ප්‍රශ්නෙට එක්තරා එක විසඳුමක් මං කියන්නම්. ගෙදරට දාන ෂීට් එකේ ඉඳලම ඔයාගේ හිසට නේද? ඔයාගේ ඔළුවට ප්‍රශ්නයක් ඇති නොවෙන
1: නිදහසක් තියන.
0: ඒ නිදහස ඔයාට එදා ඉඳලම ගෙනලා දුන්නේ රයිනෝ රූෆින්. රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන්නේ මේ දවස්වල මාකට් එකේ ලොකුම ඉල්ලුමක් තියෙන ෂීට් එක.
1: ඇයි එහෙම ඉල්ලුමක් තියන්නේ? ඉල්ලුමක් තියෙන හේතු දෙකක් තියෙනවා. නෙමෙයි හේතු ගණනාවක් තියෙනවා. විශේෂම හේතු දෙක තමයි ඇතුල් පැත්තේ සහ එළිය පැත්තේ තියෙන ආලේපන දෙක. විශේෂයෙන්ම දැන් මේ දවස්වල රස්නේ වැඩි, විවිධ රෝග තත්යන් තියෙනවා. එතකොට මේ හමේ රෝග, ඇඟේ විවිධ රෝග තියෙනවා. ඉතින් මේ රස්නේ අඩු කරලා දෙන්න පුළුවන් මැටි ලේයර් එකක් තියෙනවා මේ ෂීට් එකේ ඇතුල් පැත්තේ. එතකොට ඒ වගේම ඒ ලේයර් එකෙන් රස්නේ අඩු කරනවා විතරක් නෙවෙයි, ගේ ඇතුළට අලුත් පෙනුමක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි එළියෙන් තියෙන ජල විකර්ෂක ආලේපයේ හිඳ කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැතුව පහසුවෙන් ඉවත් වෙලා යනවා වතුර ටික. එතකොට දිරාපත් වෙන ගතිය, එතකොට පරණ පෙනුමක් තියෙන ගතිය, මේ හැමදේම අයින් වෙලා ගිහිල්ලා හැමදාම අලුත් විදියට පෙනුම තියෙනවා. අවුව වැස්ස මොන විදිහට ආවත් දීර්ඝකාලීන ශක්තියක් උසස් තත්වයක් එක්ක ඔයාගේ නිවසේ ඔයාගේ ඔළුව ආරක්ෂා කරගන්න නම් අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න ඕනේ.
0: මේ අරන්දිමන කියපු එක
1: කියන්නේ
0: ඔයාගේ නිවසේ ඔළුව ආරක්ෂා කරගන්න
1: කියන්නේ නිවසේ ඔළුවේ.
0: ආ ඔයාගේ නිවසේ ප්‍රශ්නේ නිසා නේද?
1: ඔව්, ඔළුවත් ආරක්ෂා කරගන්න බෑ.
0: ඔව් ඒක හරි. පැහැදිලිව කියන්න ඕනේ.
1: ඔයාලට පැහැදිලි වුණා නේද?
0: හරි. ක්‍රිමිරාජ් නිෂ්පාදක ගැන මතක් කරන්න ඕනේ. ක්‍රිමිරාජ් කියලා කියන්නේ ඔයා දන්නවා දැන් අවුරුදු 70ක ප්‍රොඩක්ට් එකක්නේ. දැන් මේකේ තියෙන නිෂ්පාදන ගොඩක් තියෙනවා. සාමාන්‍ය හෙම්බිරිස්සාවක් හැදුනත්, කැස්සක් හැදුනත් අපිට ඒකට ගන්න පුළුවන් වැල්මි පැණිය.
1: ඔව්.
0: ඉදරින් යහට ගියාට පස්සේ තව ඒවා තියෙනවා. ඒ කියන්නේ සඳුන් පැණිය. ඒක බොන්නේ ගෑස්ට්‍රයිටිස් වලට. පේයාව බොන්නේ උණට.
1: ඔව්.
0: ඊට පස්සේ තව තියෙනවා. තව මොනවද තියෙන්නේ? මුඛසෝදනය.
1: හන්දි තෛලයක්
0: තියෙනවා. හන්දි තෛලයේ තියෙනවා. මුඛසෝදනයේ තියෙනවා.
1: ඔව්.
0: ඒ කියන්නේ ඔය විදුරු මාස සම්බන්ධ වෙන ප්‍රශ්න තියෙනවානේ.
1: ඔව්.
0: දත් මුල් දියවීම.
1: අනිවාර්යයෙන්ම.
0: ඔය පණුව කාපු ඒවා එන්න තියෙනවා නේද? ඒ වටේ මොනව හරි ගලවලා දාන්න කලින් ඊට කලින් ඊට මෙහා තියෙනවා විසඳුම් ටික. අන්න ඒක තමයි ක්‍රිමරාජ නිවසින් මේ අඳුන්වා දෙන්නේ.
1: ඇයි පිම්පල් සෝෂත් තියෙනවා
0: ප්‍රොඩක්ට් එක. කුරුලෑ සුවය. නේ? මේ ටික ඔක්කොම ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ නම්බර එකේ.
1: 011 253 889 ට තමයි ඔයා කතා කරන්න ඕනේ.
0: ඒතුමයි ක්‍රමරාජ නිෂ්පාදනයක් මතක් කරේ. එවගේම පැල්වත්ත යෝගට් ගැන කියන්නම්. පොඩි දරුවෙකුට යෝගට් එකක් ගෙනියනවා නම් හොඳ යෝගට් එකක් ගෙනියන්න, ක්වොලිටි යෝගට් එකක් ගෙනියන්න. මොකද රසකාරක දාලා ඊට පස්සේ නේද නැති වශනේ. ඉතින් පොඩි දරුවෙක් විතරනේ වැඩිහිටියෙක් වුණත් දවසකට යෝගට් එකක් කරන එක හොඳයිනේ. හොඳ යෝගට් එකක් ගන්න. මොකද පැල්වත්ත යෝගට් එක පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුළේ තමයි ඔය කිරි ටික දුවාගත්ත තැන ඉඳලා ගියන ප්‍රොඩක්ට් එකක් බවට පත් කරලා අපිට මාකට් එකට දෙන්නේ. ඒ නිසා ඔක නැවුම් බව රැකෙනවා පැල්වත්ත යෝගට්.
1: දැන් ඔයා මට හැමදාම උදේට ගේනවනේ යෝගට් එකක් අද ගෙනවද?
0: ඔයත් ගෙනවා. ඒ අර මේ මාසික ගෙනහම අන්තිමට සල්ලි ටික එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක ඉතින් පස් දැන් තව දවස් තුනකින් මේ මාසේ යෝගට් ගෙනාපු ඒවා සල්ලි
1: පොතේ එලියාගෙන
0: හැමදාම ණයට කනවා උදේට.

0: උද නවය විනාඩි 32 වෙලාව උදේ පාන්දර මේ වගේ සින්දුවක් ඇහිලා අඳෝනාවක් වගේ ඔබට දැනෙනවා ඇති. ඒත් ඒ ගීතය තුල තියෙන විරහව
1: මොකද්ද කරන්න හදන්නේ?
0: නෑ මම මේ කියන්නේ මේ ඒ සින්දුව ලස්සනයි.
1: ඔය විරහව ගැන නම් කියන්න එපා.
0: ඔයාට එන්නේ නෝ. ඔයාට තව බොයිෆ්‍රෙන්ඩ්ස් ලා හතර පහ මතක් කි. ඔයාට 4.5යි. මට 45ක්
1: කියනවා.
0: සල්ලිනි ප්‍රශ්නේ උනේ. අපිට ඔය ගොඩාක් තැන්වල ආදර කතාවල ප්‍රශ්නේ උනේ අන්තිමට සල්ලි.
1: සල්ලි.
0: හරි. ඒ හින්දා ඔයා ඔයාගේ ආදායම් වැඩි කරගෙන හොඳ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙනකොට ඔය හැරිලා ගිය මිනිස්සු ආයි වාදියා නේද? ආගේ පැත්ත බලන්න ඉඩ තියෙනවා. එදාට ගණන් ගන්න
1: එපා. දෙකට තුනට නැවිලා එන්න.
0: සත පහකට ගණන් ගන්න. හරි. අතෑරියා නම් අතෑරියා.

0: අන්නේකයි අපේ තියරිය. රයිට් ඔයා කෝටිපතියෙක් කරන්න පුළුවන් කාටද? ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ. ඊයේ දවසේ ටිකට් කීපයක් තිනුන් ඇද්දා. සුබ දවසක් ලොතරැයි කන්‍යා ලග්නයේ සහිතව ජයග්‍රහය අංක 31 අංක 37 සහ අංක 45. ජය ලොතරැයි ගත්තනම් ජය අක්ෂරයත් එක්ක අංක 0.9 අංක 5 සහ අංක 5. එවැගේම අද සම්පත ගත්තනම් අංක 1 අංක 6 අංක 3 අංක 1 අංක 6 අංක 4 අංක 3 අංක 1 අංක 6 ආරක්ෂර 1. හඳන් ලොතරැයි වෘෂික ලග්නයත් එක්ක අංක 2 අංක 16 අංක 20 සහ අංක 34. ධන නිදානයේ යු අක්ෂරයත් එක්ක අංක 64 අංක 67 අංක 72 සහ අංක 77. මෙගාපව ගත්තනම් එන් අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 16 ජය අංක 17 19 50 76. ගොවිසෙත කිව් අක්ෂරයත් එක්ක අංක 34 අංක 46 අංක 51 සහ අංක 64. එවැගේ මහජන සම්පත ගත්තනම් ආර අක්ෂරයත් එක්ක අංක 7 අංක 3 අංක 4 අංක 3 අංක 1 සහ අංක 6. ඒ තමයි ඊයේ දවසේ ගත්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් ටික. වාට අද දවසෙත් මහජන සම්පත ගන්න පුළුවන් කමක් තියෙනවා. මහජන සම්පත මේ දවස්වල ගන්නවා නම් ඔයාට සුපිරි දිනුම් වාර ගණනාවක් තියෙනවා.
1: අනිවාර්යයෙන්ම සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් බිහි කරලා තියෙනවා මේ වෙද්දි. සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් ඉන්නවා. එතකොට රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකෙන් 300කට වැඩි පිරිසක් ඉන්නවා. රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකෙන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ වගේම යතුරුපැදි රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තයින්ද බිහි කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඔයාට මේ හැම දෙයකටම වැය වෙන්නේ කලින් කිව්වා වගේ පුංචි රුපියල් 40ක් විතරයි. මේ රුපියල් 40 ඔයා රටේ සංවර්ධනයට සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවතා ගන්නත් දායක වෙලා තියෙනවා. ඒ වගේම ඔයාටත් දිනුමක් ලැබෙයි අනිවාර්යයෙන්ම.
0: උදේ 9යි විනාඩි 35යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: උදේ 9 විනාඩි 43යි.
1: ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඔබේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: batamisu batamisu batamisu maridam maridam
5: evening drive with chamit and charu

0: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරවහරගම
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී
2: Beat it, mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: උදේ 9යි විනාඩි 51යි වෙලාව. මේ දවස්වල දැනෙන රස්නේ එක්ක අපිට එල්නිනෝ ගැන අනතුරු අඟවමින් ඉතින්නේ. දැන් ප්‍රංශ වගේ රටවල 21,000ක් විතර මැරිලා තියෙනවා මේ රස්නේ නිසා.
1: ඔව්.
0: එතකොට මේකේ බරපතලකම තේරෙනවනේ. සාමාන්‍යයෙන් මේ වගේ රටවල අයිට කොහොමත් මේ උණුසුම් කාලගුණේ ඔරොත්තු දෙන්නේ නැහැ. 21,000ක් ප්‍රංශේ මේ විදිහට ජීවිතක්ෂයටපත් වෙනකොට උණුසුම් දැඩි උණුසුම්කාරී කාලගුණේ නිසා ආසියාවටත් මේක දැන් ටික දැනෙමින් පවතිනවා.
1: ඉතින්
0: ඒ නිසා දැන් එල්නිනෝ එකට රටවල් විවිධ විදියට දැන් ලෑස්ති වෙනවා. ප්‍රංශ වගේ රටවල වනාන්තර විනාශ වෙන වනාන්තර සියල්ල වෙනුවෙන් රසායනික ද්‍රව්‍ය ගුවනින් ඉහලා ඒගොල්ලන් වගා කරන්න සුදුසු විදියට පරිසරයේ සූදානම් කරන්න පුළුවන්ද කියලා බලනවා.
1: ඊට
0: පස්සේ කෘතිමව සකසගත් ජලය ක්‍රස් කිරීමේ මධ්‍යස්ථාන ගැන කන්සෙප්ට් එක ගැන කතා කරනවා. දැන් ලංකාවේ අපේ වුණත් වැව් මේ වෙනකොට සෑහෙන හිඳිලා ගිහිල්ලා. ඉතින් ඔන්නෝයි කියන තත්වයන් එක්ක අපි මොකද කරන්නේ මේ එල්නිනෝ එකට මූණ දෙන්න කියලා අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා. ඉතින් එල්නිනෝ තත්වයට මූණ දෙන්න කෙටි කාලීන අතිරේක භෝග වගා කරන්න කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ දවස්වල ගොවීන්ගෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට මතක් කරනවා දැනට මේ පවතින තත්ත්වයත් එක්ක තියෙන මේ අවදානම අපිට මගහරව ගන්න පුළුවන් කමක් ලැබෙයි. මේ එල්නිනෝ කියන්නේ වදන්නව වරින්වර වෙනස් වෙන්න පුළුවන් කාලගුණික තත්වයක්.
1: ඒ
0: නිසා අපි පුළුවන් තරම් ගොවි ජනතාවට මේ යෝජනාව කරනවා. මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන මේ දේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. එහෙම වුණොත් අපිට 2027 දී විශේෂයෙන්ම නේද දැන් ඔය යලකන්නේත් අඩු ජලය සහිත කන්නයක් වෙයි කියලා පුරෝකතන තියෙනවා.
1: ඉතින්
0: ඒකට සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඔය කියන දේවල් එක්ක අතිරේක ආහාර භෝග දැන් කුරක්කන් උඳු මුං කව්පි නේ
1: තල
0: වගේ භෝග ජලයේ අඩු තත්වයකුණත් වගා කරන්න පුළුවන්. අන්න ඒවට අවධානය දෙන්න කියලයි මේ මතක් කිරීම කරලා තියෙන්නේ.
1: ඔව් ඒ වගේම මේ දැන් අලුත් සමීක්ෂණයකිනුත් හොයාගෙන තියෙනවා. දැන් සීතලද රස්නේද මිනිස් ජීවිතයකට හානි කරන්නේ කියලා. දැන් ගොඩක් අය හිතනවානේ සීතල වැඩි වෙලා
0: මැරෙනවා
1: කියලා. හැබැයි ඇත්තරම රස්නෙන් තමයි මේ ජීවිත හානි වැඩිපුරම සිද්ධ වෙන්නේ. සීතලනොත් වෙනවා. හැබැයි වැඩිපුරම හානිය වෙන්නේ රස්නේ වැඩි වුණාම කියලා තොන්න අලුත්ම පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා.
0: හරි මේ ඔක්කොම එක අපි සූදානම් වෙන්න ඕනේ හැම අතින්ම. ඒ නිසා තමයි අපි අද උදේ ඉඳලා මාවට මතක් කරේ නේද පිටින් පිට මේවට. දැන් අපිට සමහරලාවට කෘෂිකාර්මික කටයුතු වලදී අපිට ජලය ඕනේ. හැබැයි ජලය ක්‍රස් කරලා තියාගන්න ක්‍රමවේදයක් මේ වෙනකොට නැහැ.
1: හැබැයි
0: එහෙම ක්‍රමවේදයක් තියෙනවා නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය කියන කාරණා මතක් කරන්න පුළුවන් අපිට. දැන් විදුලි බලය පරිස්සම් කරගන්න වෙනවා.
1: එතකොට
0: අපිට තව සෝලා පද්ධති වලට යන්න වෙනවා.
1: ගෙදර
0: වුණත් සෝලා පද්ධතිය හරහා අපිට පුළුවන්කමක් තියෙනවා නම් විදුලිය ජනනය කරලා ඒක අපේ පරිභෝජනයට යොදා ගන්න.
1: දැන්
0: වෝටර් පම්ප් එකක් එහෙම පාවිච්චි කරනකොට සෝලා වෝටර් පම්ප් එකට යන්න.
1: ඉතින්
0: ඔය කියන හැම දෙයක්ම මතක් කරේ යම් කිසි හේතුවක් ඇතුව. ඉතින් ඒ අතරදී ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරනවා. ඩීප් ටෙක් කියන්නේ ලංකාවේ වැඩිම ව්‍යාපෘති ගණනාවක් එක්ක සම්බන්ධ වෙච්ච සෝලා පද්ධති, විශේෂයෙන්ම ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එක ලංකාවේ ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛයා විදියටයි ඩීප් ටෙක් අපිට හඳුන්වන්න පුළුවන්කමක් තියෙන. 0.71 711 711 1 0.71 711 711 1. ඉතින් යන්ත්‍රෝපකරණ ගැන කතා කරොත් එහෙම තාක්ෂණික වශයෙන් මේ කෘෂිකර්මාන්තයට යලි පණ දෙන්න අවස්ථාවක් ලැබුණා මාක්ස්පෙන් කණ්ඩායමට, මාක්ස්පෙන් ගෲප් එකට. ඩෝම ඇතුළු ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍ර ඇතුළු තවත් යන්ත්‍රෝපකරණ ගණනාවක් එක්ක මේ දවස්වලත් ඒ අය ඔට්ටු වෙනවා රටේ මේ කෘෂිකාර්මික විප්ලවය වෙනුවෙන් අවශ්‍ය කරන පහසුකම් සපයන්. ඉතින් 0.171 711 677 0.171 677 තමයි නම්බර එක. අපි යන්න කලින් මතක් කරනවා පැල්වත් නිෂ්පාදන කිරි පැකට් එකක් ගන්නකොට පැල්වත් කියන නමින් ගන්න. ඒ ගන්නකොට අපේ රටේ අපිට ආඩම්බරයක් තියෙනවා. මේක අපේ රටේ නිෂ්පාදනයක් නිසා අපි හැමතිස්සෙම කතා කරනවා පිටරටින් ගෙන නිෂ්පාදන අඩු කරන්න ඕනේ කියලා. දේශීය ආර්ථිකය නේද, දේශීය නිෂ්පාදකයව දිරිමත් කරන්න ඕනේ කියලා.
1: ඉතින්
0: ඒක කතාවකට එහා ගිහිල්ලා අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා මේ වගේ නිෂ්පාදන මිලදීගෙන. විශේෂම ආදන්නව දැන් විජේ නිෂ්පාදන වගේව පිටරටවලට යවනවා. ඒ හරහා විදේශ විනිමය රටට එනවා.
1: ඉතින්
0: ඒ කියන කාරණාවෙදිත් අපිට අපි පාවිච්චි කරන කුළුබඩු නිෂ්පාදකයා එතන ඉන්නවා. ඒ විජේ නිෂ්පාදන 9:55 එහෙමනම් අපි යන්න හදන්නේ.
1: හැබැයි ඊට කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. දැන් මේ රස්නේ කාලේනේ. දැන් වැස්ස නැහැ, වතුර අඩුයි, දැන් වැව් හිඳනවා. දැන් වතුර කියන එක අපිට මාර විදිහට ඕනේ කාලයක් නේ මේක. හැබැයි ඔයගලන්ට පුළුවන් නම් පොඩ්ඩක් මතක් කරලා ඔයගලන්ගේ එළියේ වතුර ටිකක් මේ අපේ සතු වෙනුවෙනුත් යන්න පුළුවන් නම් ඒක ඇත්තම මහාම මහා පිනක්. ඒ අපිට වගේ මේ ගලන්ටත් වතුර ඕනේ. ගලන්ට වතුර හොයාගෙන බොන්න බෑ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ගෙනත් හිටලා චුටි වතුර කප් එකක් එළියෙන් තියලා තියෙන. හැබැයි ඩෙන්ගු බෝ වෙන එක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ඔය අතරත්.
0: ඒක දවසකට මාරු කරන්න.
1: හරි, මාසයක් විතර එකම වතුරක තියන්න එපා.
0: ඔව්, ඊට පස්සේ ඩෙන්ගු වල 5000ක් දඩ ගහලා
1: උසාවි. ඊට පස්සේ අපි කිව්වා කිව්වා.
0: හරි එහෙනම් පරිස්සමින් ඉන්න හෙට උදේ 7ට අපි හම්බෙමු.
1: කේගනා මං අඩු එයාසා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117979

0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී

0: වෙලාව පෙරවරු 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: තොරතුරේ සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ඊදිනේද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මාර්ග රියානතුරු සිදුව තිබෙනවා. ඒ අනතුරු සිදුවේ මයිඅංගනීය ව්‍යානායල මාර්ගයේ කිලෝමීටර 890 ආසන්නයේදී. ඒ අතුරු පැදියක් මාර්ගයේ නිවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් සිද්ධියෙන් මියගිය පැදිකරු මයිඅංගනීය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක පුද්ගලයෙක්. යතුරු පැදිකරුද බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තවත් අනතුරු සිදුවේ කද්දුව කඹුරුපිටියේ මාර්ගයේ වේරගොඩ හන්දිය ආසන්නයේදී. ඒ ත්‍රිරෝද රථය බස් රථයක ගැටීමෙන් එෙහිදී ත්‍රිරෝද රථයේ පැදවු කාන්තාව මාර්ගයට ඇද වැටි බස් රථයට යටවීමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක කාන්තාවක්. තුවාල ලැබූ ඇගේ දියණියද මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ප්‍රංශයේ සීග්‍රෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි බෝර්දු නගරයට ආසන්න වීම සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා විශාල පිරිසක් මෙසේ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි. එය අනුව ප්‍රංශයේ 220,000කට අධික පිරිසක් සහ ස්පාඤ්ඤයේ 75,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත පිටත් කර යවා තිබෙනවා. ප්‍රංශයේ අට්ලාන්ටික් වෙරළ තීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන කැෆෙරේ අර්ධද්වීපයේද ලැව්ගිනි වලින් දැඩි ලෙස විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙලඟ ලක්හන ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්හන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 4යි.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි?
3: මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා.
2: සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න.
3: මෙගා පවර්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

සුබෝ දැසනක්. උදේ 10 විනාඩි 15යි. දවස් දෙකකට පස්සේ නේද? මන්දමට හොරා හොරා කියලා දැනලත් තිනා. මන් දවස් දෙකක් හිටියේ නැහැනේ. ඒ වුණාට මං අද කලින්ම ඇවිල්ලා ඉන්නව 10 වෙනකොට ලස්සන සින්දු දෙකක් අහලා අපි ආවනේ මේ පැත්තට නේද? ඔයා ඉතින් කැමතිම සින්දු අහන්න පුළුවන් දවල් එක වෙනකම් මං ඉන්නව මේ පැත්තේ. ඔයා හදකට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න උඩට අවස්ථාව තියෙනවා. හාද? අද ඉතින් අලුත් සතියක්නේ. මේ මාසේ අන්තිම සතිය. තමයි මේ විදිහට පටන් ගන්න. එහෙම පටන් ගන්නකොට ගොඩක් බලාපොරොත්තු ඇති නේද? මේ මාසේ මුලදීම ඔයා හිතපු දේවල් සමහරක් විතර හැබෑ කරගන්නකොට තව චූටි දවසක් තියෙනවා ඒ ටික ඉවර කරගන්න. ඊට පස්සේ ඉන්නේ අගෝස්තු මාසේ. අගෝස්තු කියනකොට වෙනම විදිහකට යන්න ඕන ගමනක්නේ. කොහොම හරි මේ මාසේ හිතපු වැඩ ටික ඒ විදිහට ඉවර කරගන්න. මේ සතිය විතරයි තියෙන්නේ. අහලා තියෙනවද කතාවක්? ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක්. එතුමා කියනවා APJ අබ්දුල් කලාම්. එතුමා කියනවා ඔයාගේ හීන හැබෑ වෙන්න කලින් ඒ හීන හැබෑ වුණාට පස්සේ ඔයාට හිතනවනේ මේ වගේ වෙයි කියලා. අන්න ඒ වගේ හීන දකින්නලු. ඔයාගේ හීන හැබෑ වෙන්න කලින්. එතකොට ඔයාගේ හීන හැබෑ වෙන්න තියෙන ප්‍රතිශතය කියලා කිමු අපි? 100% ගන්න. අන්න ඒක වැඩි වෙනවා. ඉතින් මේ අලුත් සතියේ අලුත් විදිහට පටන් ගන්න. ඒ හීන හැම දෙයක්ම ඒ විදිහටම ඔයාට හැබෑ කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් FM 93.5 මාව වහගෙන ඉන්න දවල් එක වෙනක. ඒ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් මට කෝල් කරන්න. බර්ත්ඩේ විෂ් තියෙනවා මේ ඕන දෙයක් පුළුවන් දවල් එක වෙනකන්. ඔයා මට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් තියන්න. 0703 93.5 93.7 0703 93.5 93.7 මේ කින ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. මම යෂ්.

0: ඊයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
3: ලඛන මොඩින් ඒසල්
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පොමු රාව ලෝකණය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය,
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්නේ.

0: උදේ 10 විනාඩි 30
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

උදේ 10 විනාඩි 30 වෙලාව ඔයා මාව අහගෙන ඉන්න. මම අහගෙන ඉන්නකොට අද උදේ ඔෆිස් එකට එනකොට උදේට කෑම එහෙම කාලා දාවේ. නිවාඩු දවස් දෙකක් තිබුණා. එතකොට නම් ඉතින් වෙලාවක් නෑ උදේ නැගිටින වෙලාවටනේ අපි කෑම ගන්නේ නේද? අර ඔෆිස් එකට හැම එනකොට කොහේ හරි යනකොට වැඩ ටික වැඩට යනකොට හැම තමයි අර පොඩි වෙලාවක් හදාගෙන ඒ වෙලාවට කෑම කාලා යනවා. එහෙම නැත්නම් ඉතින් ඔෆිස් එකට ගිහිල්ලා වුණත් කෑම කන්න පුළුවන් නේද? කොහොම හරි දැන් උදේට කෑම කන එක අනිවාර්යයි කියලා දන්නවනේ නේද? නැත්නම් ඉතින් ලෙඩ හැදෙන්න පුළුවන්. ඒක ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන් මේ වගේ දේවල් ඉතින් සිද්ධ වෙනවා නේද? ආයුෂ පිළිබඳව කියවෙන විද්‍යාව ගැන තමයි ආයුර්වේදය කියලා අපිට ඒ විදිහට නම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආයුර්වේදය කියලා කිව්වට ඒ නම කොහොම ආවද කියලා හිතන්න ටිකක් අමාරුයි නේද? අපි කන කෑම ටික ඒ ආහාර ටික ඖෂධයක් කරගත්තොත් අපිට සමහරක් වෙලාවට ඒ හැදෙන්න පුළුවන් ලෙඩ ටික අපිට අඩු කරගන්න පුළුවන් නේද? අපි කන කෑමක් කියන්නේ අපේ ඇඟ නිරෝගී කරගන්න එක විතරක් නෙමෙයිනේ. ගොඩක් වෙලාවට පුද්ගලයෙක් මනුස්සයෙක්ගේ නිරෝගීකම කෙරෙහි ප්‍රධාන විදිහටම බලපානවා නේද මේ දිනපත අපි කන කෑම ටික. දැන් ආයුර්වේද විද්‍යාවටත් අනුව අපිට කියනවා ගොඩක් වෙලාවට සිරුරට අපේ ශරීරයට ලැබෙන නිවැරදි ආහාර ශරීරය පෝෂණය කරනවා විතරක් නෙමෙයි නේද? ලෙඩ රෝග අඩු කරගන්න, ඒ වගේම ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න මේ හැමදේටම උදව් වෙනවා. දැන් වර්තමානයේ බලනකොට සමාජය දිහා බලද්දී අපිට ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන් කෑම නිසා සමහරක් වෙලාව අධි රුධිර පීඩනය, දියවැඩියාව, ස්ථූලභාවය, ඒ වගේම පිළිකා වැනි බෝ නොවන රෝග වැඩක් ගොඩක් ඇති වෙලා තියෙනවා. සමහරක් වෙලාවට කෑම ටික හරියට ගන්න නැති වෙනකොට, සමහරක් වෙලට ගන්න කෑම ටික හරි ගුණාත්මක විදිහට නැති වෙනකොට. ඉතින් මේ වගේ දේවල් නිසා සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහට අපේ සෞඛ්‍ය ටික ටික අඩුවේගෙන යනවානේ. තියෙන නිරෝගී බව ටික ටික අඩුවේගෙන යනවා කියලා හිතෙන්නේ නැත්නම්. ඉතින් උදේට කෑම ටිකක් කනකොට, එහෙම නැත්නම් දවල්ට කෑම ටිකක් කනකොට, ගෙදර ඉඳලා කෑම ටිකක් හදාගෙන කෙනෙක් නම් හොඳ ගුණ සෞඛ්‍ය වක්තයක් හදාගෙන ඉන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් අපි හොඳ දේවල් ගැන කතා කරනකොට උදේට ගන්න කිරිවිඳුරුවත් අපිට හොඳ දෙයක් වෙන්න ඕනේ. හොඳ ගුණවත් රස වෙන්න ඕනේ. රසට ගුණට උකුවට එනවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම විතරයි. එයාට අපි මීට කලින් මේක ගැන මතක් කරලා තියෙනවා, ඒ රස ගුණ ගැන. ඉතින් අපි ඔයාලට ඒ තරම්ම හැමදාම කියන්නේ ඒ තරම්ම ඔයාට විශ්වාසයි. ඔය ළඟම තියෙන සුපිරිවෙලෙන්ස් සැලකිලි, එහෙම නැත්නම් ළඟම තියෙන කඩිකින් වට මෙලදී අරගෙන බලන්න පුළුවන්. මේ හැමදේම හොඳ පිරිසුදු විදිහට සාධාරණ මිලකට ආගවට අරගෙන එනවා. ඉතින් මතක් කරලා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ගන්න අමතක කරන්න එපා. තවස් දෙකකට පස්සේ හාඩ්බීට් එක පැත්තට කවුද මෙ ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න යමුතුම්. ගොඩක් අය ඉන්නවා ඉතින් චටක් පාළුවෙන් හිටිය මන්නතුම්. ඕ එහෙම තමයි මට හිතෙන්නේ නම්. හායි කියලා තියෙනවා ඉතින්. හායි කොහොමද? අපිත් ඉන්නවෑ. කෑගල් ඉම්බුල් ගස් දෙනියෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන දේශිකා නිරූපමමාල. එයාගේ ෂොප් එකේ නම කියන විදිහක් නෑ. ගමේ එහෙන හැමතැනම ඔයාව තමයි ඇහෙන්නේ. හා හා ජය වේවා කියලා දිනව හැමෝටම අහගෙන ඉන්න දේශිකා නිරූපමමාල ඔය විදිහටම. ආයි බෝ වේවා හොරා. ඔන්න බලන්න ඉතින් මම දවස් දෙකකට පස්සේ ආවට පස්සේ මට හොරා කියලා තහගන්න වෙනවා. ලේසි නෑ. දැන් ප්‍රය 48ක් නේ නිවාඩු.

නිවාඩුවක් ඉවර කළා දාව නේද මැණික කියලා හල් දිනවා. ලස්සන සිංදුවක් ඔයාලට දෙන්න ගො විදිහට වහගෙන ඉන්න. පේදුරු තුඩු ඉදලා දෙවුඳුරු තුඩුව දක්වා වහන හන ලක්කන හැමදාම හැමෝම එකතු කරගෙන ලස්සන සිංදුවක් අහමු කියලා දෙනවා. ඉතින් ඔයාට ඔය විදිහටම අපි සිංදුවක් දෙන්න ලස්සන සිංදුවක් අපි බලමු. බොයවල සුමනා වැඩ කරන ගම ගො විදිහට මා වහගෙන ඉන්නේ. ඉතින් ලස්සන සිංදුවක් මං ලෑස්ටි කරන් ඉන්නවා. ඒ සිංදුව අහලා අපි ඉක්මනට යමු හાર્ට් බීට් එකේ චැට් එක පැත්තට. ඔයාටත් පුළුවන් මේ විදිහටම කැමතිම සිංදුවක් අහන්න එකතු කරගන්න ඕන කෙනෙක්.

0: දෙදාය විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පරරෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්

0: රටට වග කියන රේඩියෝ.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

උද 10 විනාඩි 45 ආවම වහගෙන ඉන්න වෙලාව හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව වහගෙන ඉන්නකොට මට හිතුණා දැන් මේ වෙලාවයි අද දවසේ සමහරක් ඉපදිලා තියෙන්න පුළුවන් නේද බර්ත්ඩේ එකක් එහෙම ඒවා ගියද බර්ත්ඩේ එකක් තියෙන කෙනෙක් ඉන්නවා සංජීව ඔයාට සුබ්බුම සුබ උපන්දිනක කියලා අපි ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් එකේ එවැගේම දැන් පුංචි විශේෂ දේවල් කිහිපයක් සිදු කරනවා කියලා කිව්වා දෙයිති පුංචි දානයක් දෙනවා කියලා ඉතින් හැමදේම හිතන විදිහටම වැඩ කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් එයාගේ පවුල හැමෝමත් එක්ක යාට විශ් කරනවා කියලා තමයි කිව්වේ ඉතින් ආයේ ලස්සන සින්දුවක් දෙන්නක් නේද උපන්දිනේ දවසට ලස්සන සින්දුවක් දෙන්න මම විදිහටම අහගෙන ඉන්න අක්කේ ලස්සනකට හනින් මගේ නමත් කියන කියන්නකෝ යටියන්තට සිපොත් ජනපදයේ ධනුෂි දිදුලංගන තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ එයාගේ මැසේජ් එක දැම්ම ගමන් කියවුවා එයා බැලුවද මොකද මේ අද කියලා නේද එහෙම තමයි තින් නේද තමර කුමාර් යාව එකතු කරගන්නම් රත්නපුරේ ඉඳලා මම අහගෙන ඉන්නම් කියලා මන් දන්නෝ ලස්සන සින්දුවක් දෙන්නම් ඔය විදිහටම අහගෙන ඉන්න සුබම සුබ දර්ශනක් වේවා රොසමල් ගොඩායි මට දෙන්න කොලස්සර සින්ද කොයි විදිහට මහගෙන ඉන්න දවල් එක වෙනකන් හાર્ට් බීට් ඔයා ලස්සර සින්දු දෙන්නේ රොසමල් ගොඩක් කියලා තිනවා කටිකාවත් චන්දිම අබේ ගුණවර්ධන තමයි මට මැසේජ් එකක් කියලා තියෙන්නේ ඒකද කරගන්න කියලා තියෙනවා තිමිර ඒ වගේම දෙව්මි දෙවුනි UND පුන්සන්දි එකතු කරගෙන මාවත් එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න ආදරේ හැමදාම සතුටින් ඔහොම ඉන්න හැමදාම මුදසරණේ කියලා තමයි තියෙන ආනතිදී මුදසරණේ සතුටින් ඉන්න හැමදාම නේද පූර්ණිමා සෙව්වන් දිසන්දි ලංකාවෙන් මාව අහගෙන ඉන්නෝ මේ වෙලාවේ ලස්සන සින්දුවක් දෙන්න අම්පාරෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ වසන්ති ජයසේකර ආව එකතු කරගන්න රොචිර ශහානි වගේම තක්ෂිල සෙව්වනි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ සිතුවට ඔය විදිහටම අහගෙන FM 93.5 අහගෙන ඉන්නකොට පොඩි රස තේකක් වගේ තිබුණ රස කිරිතේකක් කියලා කියනවනම් ඉතින් පැල්වත්තුම තමයි නේද ඔයාට උකුවට රසට ගුණට ගන්න පුළුවන් රස කිරිපිටි ගන්න පුළුවන් පොඩක් පිටි සීනි චුට්ටක් හැම අරගෙන කනවනේ එතකොට පොඩක් හොඳ උකු රස හොඳට දැනෙනවා චූටි කාලෙ හැම අපි කරන්නේ නැන් ඉතින් බෑ නේද ඒව කරන්න සමහරක් වෙලාවට වගේ ගෙදරින් පුංචි බබා හැම කරනවා වෙන්න පුළුවන් නේද පුරුදු අතහරින්න බෑනේ ඉතින් හරි යාට පුළුවන් හොඳට උකුවට රසට හොඳ ගුණ දෙයක් ගන්නවා නම් පැල්වත්ත නිෂ්පාදනම මෙලදී ගන්න ඉතින් බය නැතුව ඔයාගේ ගෙදර ඉන්න පුංචි බබාටත් දෙන්න පුළුවන් මේ තරම්ම ගුණාත්මක විදිහට ඔයා ගවට අරගෙන එන නිසා ඉතින් ආද ගන්නකොට කිරිපිටි විතරක් නෙමෙයි බටර් අයිස්ක්‍රීම් යෝගට් මේකින ඕන දෙයක් පැල්වත්ත කියන නිෂ්පාදන නමත් එක්කම මෙලදී ගන්න පුළුවන් ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා දේවල් ගුණදේවල් ගැන කතා කරලා අපි යමුද මේ අලුත් සතිය අලුත් බලාපොරොත්තුත් එක්ක වැඩ ටික පටන් ගන්නවා නේද අලුත් බලාපොරොත්තුකට එහෙම නැත්නම් අගෝස්තු මාසයේ වසමහරක් විතර අලුත් ජීවිතයක් පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් හේනියක් එක්ක වැඩ ටිකක් පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ හැම දෙයකටම ඔයාට උදව්වක් වෙන දෙයක් තමයි NLB මෙගා පවල ත්‍රේ පත්‍රය කියලා කියන්නේ රුපියල් 40කට ඔයාට ජීවිතයේ සිහිරයක් හැබැයි කරගන්න පුළුවන් මේ හැම දෙයක්ම ඔයාලා ආරම්භ දෙන්නේ පුංචි රුපියල් 40කින් ඉතින් NLB මෙගා පවල ත්‍රේ පත්‍රය අරගෙන බලන්න ඔයාගේ ජීවිතයේ හේනය පුංචි ඉලක්කම් කිහිපයකින් වෙනස් කරගන්න පුළුවන් ඉතින් ඔයාට අද මෙලදී අර බලන්න හවස යනකොට ලඟම තියෙන ලොතරැයි කූඩුවේ අරගෙන වාගේ ජීවිතේ වෙනස් කරගන්නත් පුළුවන්.

0: රටට වග කියන රේඩියෝ.
1: හැමෝම එකම රේසිකතුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික එකේමයි නේද ගමන.
2: කලබල වෙන්න එපා, මගේ බයික එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගු වුණත් වෙට් පාරක් වුණත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිත් 5 සියල් රෝලිස් වර්ස්
3: සේමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොම්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-2-774-594, 011-2-775-493 අමතන්න.
0: රටට වග කියන

0: Radio ITN.
1: ඔය මම හම්බ වෙන නිවස් එකෙන් පස්සේ ඔය විදිහටම ඉන්න ලස්සරුපු සින්දු ගොඩාක් තියෙන ලෑස්ති කරගෙන අවුදේ 10 විනාඩි 55 දැන් වෙලාව.

0: 95.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2011 දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ කාලයේදී ඩෙංගු මරණ 61ක්ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,395ක්. දෙවැනි අට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 16,294ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ. දෙවෙන පුරා ඩෙංගු පැතිරියමින් පවතින අධ්‍යවධානම් කලාප 175ක් හඳුනාගෙන තිබෙනවා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ජර්මනියේ බර්ලින් නගරනුවර සිදු බිහිසුණු රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රැලියක ගමන් කළ පිරිසක් ඉලක්ක කරගනිමින් මෝටර් රථයක ධාවනය කිරීම හේතුවෙන් අනතුරු සිදු ඇති බවයි බර්ලින් පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක අතර මෝටර් රථයේ ධාවනය කළ සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. සැකකරු කවුරුන්ද යන්න හඳුනාගෙන නැති අතර ඌව කඩිනමින් අත්තරංගොඩ ගන්නා බවයි පොලිසිය පවසන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
1: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe hatara weddi tune karala tiya ganna
4: batamisu batamisu batamisu mane dam mane dam
5: evening drive with chamit and charu

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

එකලහය විනාඩි 13යි කියන්නේ වාගේ මගේ මේ අලුත් පැහැත් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඔයා තාම මේ පැත්තට අපි නැත්ද? නෑ නෑ නෑ ඇවිල්ලා නේද ඉන්නේ. මට පේනවා chat එකේ ගොඩාක් අය ඉන්නවා. ඊට කලින් මට හිතුණා මේ දවස්වල ටිකක් රස්නේ වැඩි නේද. කොයි හරි එළියට ගිහිල්ලා ආවහම අපි හිතුවට වඩා ලොකු මහන්සියක් දැනෙනවානේ. ඉතින් සමහරක් වෙලාවට ගියේ වැඩේවත් හරියට කරගන්න බැ සම්මේ තියෙන රසෙත් එක්ක. ඉතින් එහෙම තමයි නේ දේශ වෙනස් වෙනවනේ පරිසරෙත්. එතකොට දැන් මේ තියෙන එල්ලිනෝ තත්ත්වෙත් එක්ක උෂ්ණත්වය වැඩිපුර ගොඩක් වැඩි කියලා තමයි කියන්නේ. ඉතින් ඒක අපිට හොඳටම දැනෙනවනේ දැඟටම. ඉතින් ඒක නිසා වෛද්‍යවරුන් පවා කියලා තියෙනවා මේ වෙනකොට හොයාගෙන තියෙන සෞඛ්‍ය පුරුදු ටික අමතක කරන්න එපා කියලා. විශේෂම දේ තමයි ගෙදර පුංචි ළමයි ඉන්නවනම් ඉංගලන්ත තේරෙන්නේ නැහැ වතුර ටිකක් බොන්න ඕනි කොයි වෙලාවටද. ඒ දේවල් තේරුම් ගන්න අමාරු. හැබැයි වැඩිහිටියන් විදිහට ඔයාලට වගකීමක් තියෙනවා. මේ දේවල් ටික හරියට වෙලාවට ඒ පුංචි ළමයිට දෙන්න, මේ තියෙන රස්නෙට හොරොත්තු දෙන්න බලුවන් වෙන්න විදිහට. වතුර ටිකක් වැඩිපුර බොන්න කියලා කියන ඒ වගේම පුංචි දරුවන්ට වැඩිහිටියන්ට නිතර නිතර මේ වගේ පිරිසිදු පානීය ජලය අනිවාර්යයෙන්ම අරගන්න. මේ දින උෂ්ණත්වයේ චුට්ටක් හරි වාගේ ඇඟට දැනෙන මහන්සිය පුංචිම හරි විදියකට වට අඩු කරගන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි දැන් සමහරක් වෙලාවට કૃතිම ආහාර පාන බීම වර්ග අපි බොනවා මේ දින රස්නෙත් එක්ක කෝල් එකක් බොන පුරුදු වෙලා ඉන්නවා. එහෙම නැතු ඔයාට හොඳ පිරිසිදු පානීය දෙයක් හදාගන්න පුළුවන් නම් නාරාම් එකක් එහෙම නැත්නම් කැඳ එකක් එහෙම නැත්නම් ගෙදර තියෙන තැඹිලි මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් නම් සමහරක් විට ඔයාගේ ඇඟ ඒ දින උෂ්ණත්වයට ඔඩොත්තු දෙන විදියට හදාගන්න පුළුවන් වෙයි. එලියට යනකොට මතක් කළ කොඩයක් අරගෙන යන්න. ආහාර ගන්නකොටත් පොඩක් මතක් කළා සැලකිලිමත් වෙන්න. මොකද මේ දවස්වල ඩෙංගු තියෙන පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක ඔයා කෑම ටිකක් ගන්නකොට ඒ කෑම ටික අරගෙන ඔයා දාහන කප් එක එලියට දැම්මොත් සමහරක් වෙලාවට වැස්සක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් ඇති වුණොත් හිම ඉතින් ඩෙංගු මදුරන් බෝ වෙන්න ඉඩකඩ වැඩි වෙලා තියෙන. ඒ විතරක් නෙමෙයි ඩෙංගු මදුරුවත් දැන් එයාගේ ජීවන චක්‍රය වෙනස් කරගෙන තියෙනවා. උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට මේ හැම දෙයකින්ම මිනිසුන් විදිහට ඔයාට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් හැමදේම ඔයාගේ අතේ තියෙන්නේ. ඉතින් පරිසරෙත් එක ආරක්ෂා කරගන්න ගම. ඉතින් හොඳට වතුර ටිකක් බොන්න මේ සෞඛ්‍ය ගැන ඔයා හිතන. ඒ විතරක් නෙමෙයි ඔයා එළියින් සතාසියුපාව ගැනත් හිතන. පුංචි වතුර කප් එකක් එළියෙන් තියන්න අමතක කරන්න එපා මේ දවස්වල. අපි හැමෝම බලන්න මේ වෙලාවේ කවුද මා වහගෙන ඉන්නේ කියලා බලන්න. හાર્ට් බීට් චැට් එක පැත්තට ඔයත් එනවද යන්න? හાર્ට් බීට් එකේ අපිට දෙන්න ලස්සන සින්දුව ක්ලැරන්ස් කී අපිත් අනිවාර්යෙන් දෙමුනේ. අපි මම හිතන ඊට කලින් දවසකත් අපි ඇහුවා. අපි බලමු චැට් එකේ තියෙනවද කියලා. වන්දේ රූපසේසා සුනන්දනේ තමයි මැසේජ් එක දාලා තින් ලස්සන සින්දුවක් ඉල්ලලා. හෙලෝ යෂ් මැනික කොහමද? මාතලේ පැත්තෙන් තමයි මේ දෙලිනි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාගේ ඔය ලස්සන හිනාව හැමදාම තියාගන්න. මොහොම ස්තෝතේ මැනික ආදරේ ගොඩක් කියලා තින විනාඩත විදියටම ගොඩක් ආදරේ. ඔය විදියටම ඉන්න හાર્ට් බීට් අහගෙන හાર્ට් බීට් අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට එයා වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න. එහෙම කියන්නම් මං ආද හැමෝමත් එකතු කරගෙන සමන්ත තමයි මම හිතන්නේ මැසේජ් එක මට දාලා තියෙන්නේ. සද්දට වැඩි කරගෙන අහන්න වැඩ කරන දෙන බාලුවක් මහන්සියක් තනිකමක් දැනෙන්නේ නැහැ ඔයාට. ඒකමම විශ්වාසෙන් කියනවා. ඔයාට කැමැතිම සින්දු අහන්න පුළුවන් මේ පැත්තට ආවොත්. දැන් මම ලස්සන ලෑස්ති කරන් ඉන්නේ රොෂාන්ගේ ලස්සන සින්දුවක්. ඔයාටත් හිතියද හිත හිරිවට්ටන ලස්සන ඇස් දෙකක් තියෙන කෙනෙක් මේ සින්දුවම ගහලා බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියද හරියද
4: වසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයිනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
7: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 7744 424 0112 7745 4

0: ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ.

එකලා වෙනනි 30යි අපිට තව ටිකකින් නිවුස් අහන්න තියෙනවා. ඊට පස්සේ තමයි ඔයයි මම යාපහුවයි හම්බ වෙන්නේ නේද? ඔයාලා පුළුවන් FM 93.5 93.7 සද්ද වැඩි කරගෙන මාව අහන්න. ලවල් එක වෙනකම් මං ඉදෝ මේ පැත්තෙන් ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න කැමති සින්දුවක් අහන්න මේ පැත්තට එන්නත් පුළුවන්. නෝමල් මැසේජස් පැත්තට යගියා නම් හොඳයි කියලා. මොකද මේ පැත්තේ ගොඩාක් මැසේජස් එවල තියෙනවා. මේ අතරතුරේ මෙහෙම කවියකුත් තියෙනවා. මුදු සරණේ මගේ සුදු මැණිකට. හිමිදිරිය පිපි ඕලු මල නෑ ඕල් මොකද මොකදනේ. හිමිදිරිය පිපි පාවෙන මගේ කුමුදු මල. ඔබ සුන්දරයි මිහිරි කටහඬයි මගේ ඕලු මල. ආඩම්බර නැති සුවදශීලී මගේ පිවිතුරු නැළුම් මල්. පිපි සුවඳ විහිදුවන පිස්සු කැල්ල. ඔබ මගේ කඩු පුල් මල. මේ සින්දු ඕනෙමයි කියලා තියෙනවා. ඉතින් ඔන්න ආයපු නියයි ලස්සන කවිය. මම කිව්ව බොහොම ස්තුතියි. ඉතින් මේ තරම් ආගි වෙලාවක් වෙන් කරගෙන මට මං වෙනුවෙන් මේ විදිහට එවනවට ආවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. තමරා කුමාරී ඔය විදිහටම ඉන්න ලස්සන සින්දු ගොඩාක් මං ලෑස්ටි කරන් ඉන්නවා මේ අලුත් පැයේදී. මට ලස්සන සින්දුවක් දෙන්න මලිති තමයි මැසේජ් එකක් දාලා තියෙන මැත්ති ගොඩින්. ඔය විදිහටම ඉන්න දවසක් හැමදාමත් අහන හඬ තමයි ලක්කන මාවත් සින්දුවකට එකතු කර ගන්න කැගල්ල මීදෙනියෙන් උපනන්න තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමෙගම වැතරත් යමු අපි සේපාලිකා මැසේජ් එකක් දාලා දෙදුවා. මේ විදිහට ලස්සන සින්දුවක් අහන්න එකතු කර ගන්න කියලා ඔයත් ඔය විදිහටම ඉන්නේ. ලස්සන සින්දු ගොඩක් අපි ලෑස්ති කරගෙන ඉන්නවා. මිෂා මොමකද වෙන්නේ? අදන ලස්සන ෆොටෝ එකක් කියලා තියෙනවා. මට හිතෙනවා මේ වැඩසටහන ඉවර වුණ ගමන් මේ පැත්තට පොඩි රෝමක් දාලා ඉන්න. එයා වැඩි ගොඩක් කරදක මං ඉන්නේ. මං හිතන්නේ හොඳට අවුව තියෙන දවස. එහෙම නේද? ගොඩක් දේවල් වැඩ කරන එක මගේ අද මහන්නේ නැහැලු. අද එයා ගොරකල් සාදික්ක මේ වගේ දේවල් වේලෙනවා කියලා තමයි තියෙන හොඳ අවුවක් තියෙන. එහෙම තමයි ගෙදරට ඕන දේවල් ගෙදර තීම හදාගන්න එක හොඳ පුරුද්දක්. ලකන් රේඩියෝ එකතු කරගන්න කියලා තියෙනවා. කරුණාපාර තමයි මැසේජ් එකකට දාලා තියෙන්නේ. හලවත් පැට්‍රික් කරුණාපාර මැසේජ් එක දාලා තිනවා. දුව රශ්මි එකතු කරගන්න කියලා දිනවා. ඇන් සහ මේ වගේම ලිලි මොනිස්ටම හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. මම කියන්නේ නැද්ද? කවුද මේ රොසමලක් කියවල තියෙනවනේ? අනේ හරිම ලස්සනයි. ඒ රොසමලේ පෙති උඩ ලස්සන අර පිනි බිඳු තියෙන්නේ. අනේ වගේ හරිම ලස්සන රොසමල. ගෙදර තියෙන මලක්ද මේ? සමහර ගෙවල් වල රොසමල් හදනවනේ. ඒක සමහරක් වෙලාවට විනෝදාංශයක් වෙනවනේ. ඒ තරම්ම ඒකට ඇබ්බැහියක් වෙනවා. සමහර රොසමල් අපි හදන්න ගත්තා. යෂ් මැනික කොහොමද ඔයාට රොසමල? මෙන්න මේ රොසමල් ඔයාට හොඳද? මම ස්තෝති. මට ලස්සනම ලස්සන හිඳ සින්දුවක් දෙන්න. දැනනේගලින් තරු ශිවස් නායකතුමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම ඔයාව අමතක කරන්නේ නෑ තරු. එහෙම කියන්නද මං ඔයාට? කරගන්න හැමෝම ලස්සන සින්දුවක් අහන්න. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ අපි දැන් ගෙදරම දේවල් ගෙදර හදාගන්නකොට රටේ හදන හොඳම දෙයක් තමයි පැල්වත්ත නිෂ්පාදනය කියලා කියන්නේ. පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ කිරි ගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කටයුතු කරනවා. ඒ නෝගන්න පොන්චි කිරි පැකට් එකෙන් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් වෙනවා වගේම රටේ ආර්ථික ශක්තිමත් කරන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් ඔය රටේම සල්ලි රටේ ඉතුරු කරගන්න පුළුවන් හොඳම විදිහ තමයි පැල්වත්ත නිෂ්පාදනයක් මිලදී ගන්නවා කියන එක. පැල්වත්ත බට, පැල්වත්ත අයිස්ක්‍රීම්, පැල්වත්ත රසට එන පුළුවන් තව යෝගට් ගන්න. ඒ විතරක් නෙමෙයි ෆ්‍රෙෂ් මිල්ක් මේ හැමදේම පැල්වත්ත කියන නාමයත් එක්කම ඔයාට මිලදී ගන්න පුළුවන්. හාද ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නවා දිනේෂ්ගේ. අහලා බලන්නකෝ ලස්සන සින්දු. මේක අහනගම පඩක් නටන්න, වැඩ ටික හොඳට කරගන්න. හාද උදේ 11:00 විනාඩි 35

0: లుక్కయ్య మారే వెడని ఊని దొక్కి వాడే మడ మెమరీ లొస్కీల
1: మెమరీ లొస్ కోడ డాక్టర్ యాదు సున్నది
2: තියාගන්න.
3: Evening drive with Chomit and Charu.
2: Sama anugrahaya.
4: Mama nande maanam relax.
5: Anam manangala waduna neda? Me expert hariyadama harine.
6: Onama sandivedanawakata prabalama vidyanukula visanduma Otoshiri Active Plus.
7: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: එකලයි විනාඩි 46.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: එකලහයි විනාඩි 43 වෙලාව ඔය හට් බීට් අහගෙන ඉන්න. කියන්න ගොඩක් දේවල් දෙනවා නේද ඔයාට? මට හිතෙනවා එහෙම. නෑ මන් දන්නවා ඔයාට ගොඩාක් දේවල් මට කියන්න තියෙනවා කියලා. අපි ඉතින් කතා කරමු. තව ගොඩක් වෙලාවක් තියෙනවා ඉතින් දවල් එක වෙල. අපි ඉතින් අය හම්බ වෙන නිවුස් එකෙන් පස්සේ ඊට කලින් අපි කතා කරමු. තව චුටි වෙලාවක් තියෙනවා. ගෙදර ඔයාලගේ ගෙදර සමහරක් වෙලාවට සොරතර සතික්කම වැඩි කරනවද? සමහරක් වෙලට බල්ලෙක් වෙන්න පුළුවන්, පෝස්ෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් චුටි කුරුල්ලෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් සමහරක් වෙලට කැමැත්තට ඇති කරනවනේ. ඒක එතකොට අපි හරිම ආදරෙන් යාව බලා ගන්න ගෙදර පවුලි කෙනෙක් වගේ නේද? සමහරක් වෙලට ඒත ඊටත් වඩා ආදරයක් තියෙනවා ගෙදර ඇති කරන සොරතර සතුට. හැබැයි සමහරක් වෙලාවට ගෙදර ඇති කරන සතාට ගොඩක් අපි ආදරේ කරාට සමහරක් වෙලාවට පාරේ ඉන්න කෙනෙක්ට අපි ඒතරම් ආදරයක් දක්වන්නේ නැද්ද කියලා හිතෙන්න පුළුවන් නේද? පාරේ ඉන්න සතෙක්ට හිරිහැරයක් කරොත් එහෙම ලේසි වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ නෙමෙයි. බ්‍රසීලයේ බල්ලෙක්ට හරි පෝස්ෙක්ට හරි හිංසාවක් කරොත් අවුරුදු 5ක් හිර ගෙදර ඉන්න වෙනවා. විශේෂම දේ තමයි සතුන්ට ආදරය කරන හැමෝටම ලෝකෙට ලොකු ආදර්ශයක් දෙන රටක් තමයි බ්‍රසීලය කියලා කියන. ඒ රටේ බල්ලෙක්ට පෝස්ෙක්ට මේ වගේ පුංචි හිරිහැරයක් හරි කරොත් අවුරුදු 5ක් හිර ගෙදර යන්න වෙනවා. ඒක ලේසියෙන් නෙමෙයි, ලොකු දඩමුදලක් එක්ක තමයි යන්න වෙන්නේ. දැන් සතුන් ඇති කරන්න සම්පූර්ණයෙන් තහනම් කිරීම, ඒ වගේම දැඩි දඬුවම් නියම කරන්න ඒ රට නීතිය ප්‍රතිපත්ති විදියට හදලා තියෙනවා, නීති හදලා තියෙනවා. ඊට හේතුව තමයි 2020 අවුරුද්දේ දැන් සැන්ටාවෝ කියන නීතිය මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙනවා. සතුන්ගේ හිරිහැරයක් කරොත් ඒ නීතිය යටතේ හිරිහැර කරොත් දඬුවම් දෙන්න, එහෙම නැත්නම් සිරගෙදර සිරගත කරන්න. විශේෂම දේ තමයි දැන් මේ විදිහට ඓතිහාසික පනතක් සම්මත කරගන්නවනේ ඒ රටේ දැඩි නීතියක් විදිහට. වදහිංසාවට ලක්වන මුල් රටේම ඉන්න සැන්ටාවෝ කියන සුනකියාව සිහිපත් කරගෙන තමයි මේ කියන සැන්ටාවෝ කියන නීතිය අරගෙන ඇවිල්ලා තිනේ ඒ රටේ පාලකයෝ. බ්‍රසීලයේ සත්ව ඓතිහාසිකම් වෙනුවෙන් එතනින් අතර වෙන්නේ නැතුව මෑත කාලේ කියන්නේ ගිය අවුරුද්ද වෙනු 2025 දී සතුන් ආරක්ෂා කරගන්න විවිධ නීති දැඩි කරගෙන තියෙනවා. සරත සතුන් ශාරීරියේ විවිධ විලාසිතා කරන්න, එහෙම නැත්නම් ටැටූ එකක් සමහරක් වෙලාවට ඇඟේ අපි මේව කරනවා. ඒ විතරක් නෙමෙයි කණක් සිදුරු කරන්න පුළුවන් ටැග් එකක් දාන්න. ඒ විතර මේ හැමදේම දහනම් කරලා දෙනවා. මේ වගේ නීති සලකන්නේ නැති අයට දැඩි දඬුවම් එකතු කරනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ හැමදේකම ලෝකේ අපි හැමෝටම දැනගන්න කියන්නේ මිනිස්සු විදිහටම සතුන්ටත් ඒ විදිහටම අයිතියක් තියෙනවා ලෝකේ ජීවත් වෙන ඕන්ගේ නිදහසින් නේද? ඉතින් ඒ නිදහසට අපි බාධා කරන්න හොඳ නැහැ. ඉතින් පාරිකය සතෙක්ට අර gedara ඉන්න සතට ආදරය කරනවා වගේම ඔයාට පුළුවන් නම් ඒ පාරේ ඉන්න පුංචි බලු පැටියෙක් වෙන්න පුළුවන් එයාට ආදරය කරන්න. එතකොට තමයි සතුන්ට ආදරය කරන එක හරියටම පේන්නේ. මට නම් හිතෙන්නේ එහෙම. චුට්ටක් හිතන්න ඕන දෙයක් නේද? ඉතින් බ්‍රසීලයේ වගේ නීතියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඔයත් ඒ විදිහටම ඔයාගේ ගෙදර ඉන්න පුංචි බලු පැටියට ආදරය කරනවා වගේම එළියේ ඉන්න පුංචි සතටත් ඒ විදිහටම ඔයා ආදරය කරනවද කියලා. ඒකම මතක් කරන ගමන් මට හිතුණා ඔයාව මතක් කරන්න මේ වෙලාවේ මාව කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. හාත් බී චැට් එක පැත්තට යන්න. අපිත් එකතු වෙනවා. කෑගල්ලෙන් තමයි දුමින්ද මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම චත්‍රිකා මිහිරාණි, සහේලි දුව එකතු කරගන්න එක්ක දෙන පුතා හිරුජ, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. රෙදි කඩේක මේ වෙලාවේ සද්දෙම ලක්කන දාලා තියෙනවා. ඉතින් වැඩ කරනකම තමයි ඉන්නේ. මේ රසික චනිතු ගයාන්, ඒ වගේම ගාමිණී ලසිත ගොඩක් ඉන්නවා. ඒ වගේම දිනුෂා, කමනි, රේෂා මේ හැමෝම එකතු කරගන්න තව ගොඩාක් නම් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ලොකු වෙලාවක් වෙන් කරගෙන අපි වෙනින් මේ වගේ මැසේජ් එකක් එවනවට ඔයාගේ වටින වෙලාව. හෙලෝ අක්කා, කවුද මේ? මම ගමින් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා දෙන ඊළඟ සින්දුවට හරිම ලස්සන ස්ටිකර් එකක් එවලා තියෙනවා. ලංකාව විතරක් ඉඳලා හරියන්නේ ලෝකෙ පුරා ලංකාව පුරා පියාගෙන අපි යමු බහරේන් පැත්තට. බහරේන් වලින් මේ වෙලාවේ සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හාට් බීට් වැඩසටහන චන්දන කී හන්නඩි තමයි අහගෙන ඉන්නේ. ඒ වගේම ජපන් වලින් දේශිකේ හන්නඩි පුංචි දෝ එකතු කරගන්න කියලා දෙනවා. තංගල්ලෙන් යාගේ බිරිඳ එකතු කරගෙන ඒ වගේම චාන්සියම හැමෝම එකතු කරගන්න කියලා ඊළඟ සිතුවට. සෙන්දුවක් ගහනකොට මොන හරි රස දෙයක් තිබ්බොත් හොඳ නැද්ද? මට හිතෙනවා තිබ්බොත් හොඳයි කියලා. රස යෝගට් පානයක් හැම නැත්තම් රස යෝගට් එකක්. හොඳ උකුවට රසට කිර රසයකට. එහෙම ගන්නව නම් පැල්වත්ත නිෂ්පාදනමු තමයි මිල දී ගන්න ඕනේ. ඒකනත් ඔයාට අපි විශ්වාසයෙන් මතක් කරනවා. උදේ 11:49යි.

මෙසින්ෙන් පස්සේ අය මමයි හම්බ වෙන දලා මාත් ඉතින් ඔය විදිහටම ඉන්න ලස්සනම සින්දුව අහන හඩ් බීට් අහගෙන 11:56

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: శిరస్థల.
1: රාජ්‍ය සේවයේ සුපිලිපන් බව උදෙසා වැඩසටහන ඇරඹෙයි. සංස්කෘතියට කලාවට කරන ආයෝජනය ජාතික සංවර්ධනීයම කොටස බව අගමැති පවසයි. ඩෙංගු රෝගීන් 82000 ඉක්මවද්දී මරණ ගණන 61 දක්වා ඉහළට. සංචාරක ආදායම වාර්තාගත ලෙස වැඩි වෙයි. සජින් වාස් අල්ලස් කොමිසමට. ගොවියාත් පාරිභෝගිකයාත් සුරකින බවට ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්. අමෙරිකාව ප්‍රහාර නතර කරන තාක් ප්‍රතිප්‍රහාර නතර කරන බව ඉරානය කියයි.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විතරණය. සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාවෙන් රාජ්‍ය සේවයේ සුපිලිපන් සංස්කෘතියක් සඳහාමද වැඩසටහන අද ආරම්භ වුණා. රාජ්‍ය සේවයේ ගුණාත්මක කාර්යක්ෂම සහ පාරිශුද්ධ බව ඉලනන්වමින් දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය සේවාවක් වෙනුවෙන් සුපිලිපන් සතිය ක්‍රියාත්මකයි. ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික සුපිලිපන් දිවුරුම ලබා දීම සහ ආචාර ධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම සතිය ආරම්භ කෙරෙනවා. ජාතික සුපිලිපන් සතිය ආරම්භ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලු රාජ්‍ය ආයතනවල සුපිලිපන් දිවුරුම ලබා දීම සිදු කෙරුණේ අද පෙරවරුවේදී. ආචාර ධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමද ඊට සමගාමීව සිදු වුණා. රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන අමාත්‍යාංශයේ දිවුරුම් දීමද පෙරවරුවේ සිදු කෙරුණු අතර එය පැවතුනේ අමාත්‍යාංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රජයේ ආයතනවල සුපිලිපන් සතියේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. අද දිනේදී ආයතනික සුපිලිපන් බව ප්‍රවර්ධනය කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර හෙට දිනේදී මූල්‍ය ඩිජිටල් ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිලිපන් බව ප්‍රවර්ධනය කිරීමයි සැලසුම. ජොලි 29 වනදා නම් කර තිබෙන්නේ ආධ්‍යාත්මික ආචාර ධර්මීය සංස්කෘතික සහ සමාජීය සුපිලිපන් බව වෙනුවෙන් ජොලි 30 වනදා මෙහෙයුම් යටිතල පහසුකම් සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිලිපන් බව ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් සිදු කිරීමට නියමිතයි. පාරිසරික සම්පත් කළමනාකරණ ග්‍රාමීය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ සුපිලිපන් බව ප්‍රවර්ධනය සඳහා වන වැඩසටහන් පැවැත්වෙන්නේ ජූලි 31 වනදා. ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව පැමිණිලි සෑම රාජ්‍ය ආයතනයකම ස්ථාපිත අභ්‍යන්තර කටයුතු ඒකක මගින් බාර ගැනීම සිදුවනවා. ජනතාවට QR කේත, විද්‍යුත් තැපෑල, ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ ඩිජිටල් පද්ධතියක්ද ක්‍රියාත්මකයි. ඩිජිටල් තාක්ෂණය සමාජ මාධ්‍ය හා තාක්ෂණික තොරතුරු තාක්ෂණයේ රචන යුගයක නව පරපුර අතර කියවීමේ සංස්කෘතියක් ඇතිකිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ කොළඹ සාහිත්‍ය උළෙල අමතමින් අධ්‍යාපනයේ නිර්මාණශීලීත්වය සංස්කෘතිය සහ කලා ශේෂ්ත්‍රයන්හි ආයෝජනය ජාතික සංවර්ධනයේම කොටසක් බවයි කොළඹ සාහිත්‍ය උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
2: And again, I think this is so important. I know all there have been...
3: ජූලි මාසයේ කියන්නේ වසර ගණනාවක විනාශයන්ට සහ පොත්පත් ගිනි තැබීම් වලට මග පෑදූ රටේ වේදනාකාරී ඓතිහාසික අත්දැකීම් මතක් කර දෙන කාලයක්. විශේෂයෙන් 1981 වසරේදී යාපනයේ මහජන පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය කිසිදා අමතක නොවන සිදුවීමක්. දැනුම මතකය වගේම ඉතිහාසය සුරකීමේදී පොත්පත් ලේඛකයින් සහ ප්‍රකාශකයින් ඉටු කරන කාර්යභාරය අගය කරන සංස්කෘතියක් ගොඩනැගීමත් අත්‍යවශ්‍යයි. ඩිජිටල් තාක්ෂණය සමාජ මාධ්‍ය සහ ක්ෂණික තොරතුරු තාක්ෂණය රජයන යුගයක වුවත් නව පරපුර අතර කියවීමේ සංස්කෘතියක් ඇතිකිරීම අත්‍යවශ්‍යයි. රජයක් ලෙස අපි පිළිගන්නේ අධ්‍යාපනය නිර්මාණශීලීත්වය සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් ලෙස නෙවෙයි, ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍යම කොටසක් ලෙසයි.
1: පසුගිය 24 වනදා ආරම්භ වූ කොළඹ සාහිත්‍ය උළෙල අනිද්දා දක්වා පැවැත්වෙනවා. දෙස් විදෙස් ලේඛකයන්, ලේඛකීන්, කවියන්, විචාරකයන්, විද්වතුන්, සිනමාකරුවන්, කලා ශිල්පීන් ඇතුළු සාහිත්‍ය ලෝලීන් රැසක් ඊට එක්ව සිටිනවා. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 82011ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ කාලයේදී ඩෙංගු මරණ 61ක්ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,395ක්. දෙවනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 16,294ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ. දෙවයින පුරා ඩෙංගු පැතිරියමින් පවතින අධ්‍යවධානම් කලාප 175ක් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඩෙංගු මර්ධන මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මකයි. නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා පෙන්වා දෙන්නේ ඩෙංගු පැතිරියාම පාලනය කිරීම සඳහා වන එකම විසඳුම අවට පරිසරය පිරිසිදු කර ගැනීම බවයි.
4: ඩෙංගු සම්බන්ධව එන්නතක් නිපදවල තියෙනවා. එතකොට ඒ එන්නතෙන් කරන්නේ රෝගය හැදීමට ඉස්සෙල්ලේ එන්නත අපි විද්‍යුතින් ඒකෙන් යම් ආරක්ෂාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක පිළිබඳ ඒක අලුත් එන්නතක් ඒක පිළි ඒ කොයිතරම්දුරට සාර්ථක වෙයිද කියන එක පිළිබඳ හරියටම අපිට කියන්න බැහැ. නමුත් අපි ගොඩක් රටවල් ගත්තාම මේ රටවල්වල මේ එන්නත සඳහා අවසරය දීලා තිනවා. ලංකාවෙත් එන්න සඳහා අවසර ලබා ගැනීමට ඉල්ලුම් පතක් යොමු කරලා තිනවා. අපි ඒ වගේ ඖෂධ සම්බන්ධව කඩිනමින් ප්‍රතිචාර දක්වා වි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ දැනට තියෙන තත්ත්වය තුළ මේ රෝග පාලනය සඳහා වඩාත් වැදගත් වන ඉන්නතර වඩා අපි පුජ්‍යලයන් විදිහට ජනතාව විදිහට අපි දක්වන දායකත්වය තමයි මේ මොහොතේ වැදගත් වෙන්නේ. නමුත් අනාගතයේදී සමහරට එන්නතෙන් අපිට යම් වැඩක් ගන්න පුළුවන් වෙයි.
1: මෙම වසරේ සංචාරක ආදායම ඇමරිකා ඩොලර් බිලියන 475 බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ මාසයේ පළමු දින 21 තුල පමණ සංචාරකයන් 138,732 දෙනෙකු මෙරටට පැමිණ තිබීම විශේෂත්වයක්. වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන බව එම සංඛ්‍යාව 31,734 බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. ඉන්දිය සංචාරකයන්ගේ පැමිණීම සමස්ත සංචාරක පැමිණීම් වලින් 23%ක් ලෙසයි සටහන් වන්නේ. එක්සත් රාජධානියෙන් 14,959 දෙනෙක්, චීනයෙන් 8,484 දෙනෙක් සහ නෙදර්ලන්තයෙන් 8,415 දෙනෙක්ද මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා වූ පළමු මාසය තුළ සංචාරක ව්‍යාපාරයේ රුපියල් බිලියන 475.6 මුදලක් උපයාගෙන තිබෙනවා. එන් රුපියල් බිලියන 50.5ක් උපයාගෙන තිබෙන්නේ ජූනි මාසයේදී. මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සහ ගිනි අවියක් එල්ල කර බියගන්වා තර්ජනය කිරීම යන අපරාධයන්ට අවශ්‍යව සිටි සැකකරුවෙකු මිරිහාන දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7mg 200ක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඊට අමතරව චංගම දුරකථන 3ක් සහ අපරාධ සිදුකිරීම් වෙනුවෙන් සැකකරුට ලබා දී තිබූ රුපියල් 102ක මුදලෙන් රුපියල් 55,000ක මුදලක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 25ක අත්තිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දෙහිවල පොලිස් වසමේ නිසලාරණ සුසාන භූමිය තුළදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම සහ ගිනි අවියක් පෙන්වා බියගන්වා පහර දීමේ සිද්ධියක් සම්බන්ධව බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ටාශය සිදු කරමින් සිටි විමර්ශනයකට අදාළවයි ඔහු අත්අඩංගුවට ගත්තේ. ඒ මෙරිහාන දෙල්කඳ ප්‍රදේශයේදී සැකකරු අපරාධ සිදු කිරීම සඳහා ගමන් කිරීමේදී යතුරු පැදිකරු ලෙස ක්‍රියා කර ඇති බවයි පොලිසිය පවසන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට අද කැඳවා තිබුණා. ඒ අල්ලස් කොමිසම සිදුකොන් ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශැංගිලා හෝටලේ පිහිටි ඉඩම් පිළිබඳ විමර්ශනයකට අදාළව ඔහු මෙසේ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතාටද අද දින අල්ලස් කොමිසම හමුවට පැමිණ ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. කිසිවිටත් ඔහු අද පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ. වීමිල සහ සාල්මිල ස්ථාවර කරමින් ගොවි ජනතාවත් පාරිභෝගික ජනතාවත් සුරක්ෂිත කරන බව අමාත්‍ය කේඩි ලාල් කාන්ත මහතා පවසනවා. ඒ ගොවි ජනතාව ඇගේම් වෙනුවෙන් ඇඹිලිපිටියේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් එදී අමාත්‍යරය අවධාරණය කළේ වත්මන් රජය ගොවි ජනතාවගේ යහපත වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි. රසික හදවත් තුළ සදා නොමැකෙන අමරණීය ගීත රැසක් ඉතිකර තබා ගිය ප්‍රවීණ ගායන ශිල්පී මෙල්ටන් පෙරේරා අනුස්මරණය කරමින් ගීත ප්‍රසංගයක් පැවැතුණා. ඒ ටවර් හෝල් රඟහලේදී සගීතා කලා සංසදයයි ඒ සංවිධානය කළේ. අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ඊට එක්ව සිටියා. ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනි ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ඇතුළු කලා ශිල්පීන් මෙන්ම මිල්ටන් පෙරේරා මහතාගේ බිරිඳ කල්යාණී පෙරේරා මහත්මිය සහ එම පවුලේ සාමාජිකයන්ද ඊට එක් වුණා. 1938 වසරේ මැයි 5 වනදා උපන් මිල්ටන් පෙරේරා මහතා මෙලවෙන් සමුගත්තේ 1991 වසරේ ඔක්තෝබර් මාස 24 වනදා. ඔබ වේවා වේවා පහන මගේ දෙතුන් වතාවක් ඔබ ඇමතුෙමේ සබා අලංකාරයේ මුහුණේ වැඩ කරලා ඉවර නොමැත සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ රන් පොකුණෙන් දිනා කෙනෙන්නේ සිහින දෙව්දුවේ සහ ඔබ තරමට මා සැනසුවාදී ඔහුගේ ජනප්‍රිය ගීත රසක් අදටත් එලෙසින්ම ජනප්‍රියව පවතිනවා.
0: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: අමරිකාව ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර අත්හිටුවන තාකල් තමන්ද ප්‍රතිප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ඉරාන් නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ ඉරානයේ ස්ථාවරය තවදුරටත් ප්‍රහාරයකට ප්‍රහාරයක් යන ප්‍රතිපත්තිය මත පදනම් වන බවයි. ප්‍රහාර නතර වූහොත් ඉරානයේද සිය මෙහෙයුම් නවත්වන බවත් එම පණිවිඩය දැනටමත් අමරිකාවට දැනුම් දී ඇති බවත් එම නිලධාරියා පවසා තිබෙනවා. අමරිකාව දින 13ක් පුරා ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම මෙහෙයුම් తాවකාලිකව අත්හිටුවීමටයි පෙන්ටගනය පසුගිය සිකුරාදා තීරණය කළේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දමුල්ල සික්සර්ස් කණ්ඩායමට රිව පැවති තරගයේ ලකුණු 44කින් ජය ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුර පහර දුන් ගෝල් ගැලන්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩු 6ක් දැවී ලකුණු 220ක් රැස් කළා. පෙරතුරු නිමේදී දමුල්ල සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දු අර 20 අවසානයේ කඩු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 176ක් පමණයි. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අතර තරගයේද ඊයේ පැවතුණා. එදි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දු අර 20 දී කඩු 4ක් දැවී ලකුණු 199ක් රැස් කරගත් අතර පෙළතුරු නිමේදී කැන්ඩි රොයල්ස් කණ්ඩායමට පන්දු අර 18යි පන්දු 2කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 106ක් පමණයි. ඒ අනුව එම තරගයේ ලකුණු 93කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
0: ලකඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: රාජ්‍ය සේවයේ සුපිලිපන් බව උදෙසා වැඩසටහන ඇරඹේ. සංස්කෘතියට කලාවට කරන ආයෝජනය ජාතික සංවර්ධනයේම කොටසක් බව අගමැති පවසයි. ඩෙංගු රෝගීන් 82000 ඉක්මවාදී මරණ ගණන 61 දක්වා ඉහළට. සංචාරක ආදායම වාර්තාගත ලෙස වැඩි වෙයි. සජින් වාස් අල්ලස් කොමිසමට. ගොවියාත් පාරිභෝගිකයාත් සුරකින්න බවට ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්. අමරිකාව ප්‍රහාර නතර කරන තාක් ප්‍රතිප්‍රහාර නතර කරන බව ඉරානය කියයි. මෙලඟ ලක්කන්න ප්‍රවෘත්ති පස්සරු එකට.
0: 24 පෑම සීරුවෙන් ලක්කන්න ප්‍රවෘත්ති.
1: දැන් සංචාරයේ විශේෂාංගය.

0: හිත නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ තුම්බර මිටියාවතේ සුන්දරම ගම්මානය තමයි මීමුරේ කියන්නේ. මීමුරේ නකල්ස් කඳුවැටියේ මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ අතර මායිමාසල පිහිටි ගම්මානයක්. මීමුරේ ලුල්වත්ත ගම්මානයේ ඉඳලා කිලෝමීටර 14ක් හරහා එකම පිවිසුම සහිත ශ්‍රී ලංකාවේ තියෙන දුර්ලභ ගම්මානවලින් එකක්. ලකේගල කන්ද පිහිටලා තියෙන්නේ මීමුරේ ගම්මානයමයි. මහනුවර මහියංගනයේ පාරේ මහියංගනයේ දෙසට ගමන් කරනකොට මහනුවරින් කිලෝමීටර 35ක් දුරින් හුන්නස්ගිරිය හන්දියේ ඉඳලා වමට හැරිලා එතනින් කිලෝමීටර 15ක් දුරින් පිහිටි ලුල්වත්ත ගම්මානයට යන්න පුළුවන්. ලුල්වත්තේ ඉඳලා මීමුරේ ගම්මානය කිලෝමීටර 15ක් පමණ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. මීමුරේ ගම්මානයට පිවිසිය හැකි පහසුම මාර්ගය ඒක වුණත් මාතලේ නාරංගමුව ලග්ගල හරහා සහ හසලක සුළුගුණේ දන්දෙනි කුඹර හරහාද වනගත මාර්ග දෙකක් පිහිටලා තියෙනවා. නමුත් ඒවා එහි ගම්වැසියන් අඩිපාරවල් හැටියටයි පාවිච්චි කරන්නේ. දිය ඇලි විශාල බෑවුම් කඳුමුදුන් අතරින් ගමට යන මාර්ගය අති සුන්දරයි. ඒ වගේම ස්වභාවික නාන තටාක ලිස්සා යා හැකි දිය ඇලි රිසිසේ නැගිය හැකි කඳු ගොඩලි සහ ස්වභාව ධර්මයේ අපූර්වත්වයෙන් පිරිපුන් ගස්වලින් නිර්මාණය වෙච්ච ත්‍රාසය භීතිය කුතුහලය සහ සතුට ඇති කරන අවස්ථා උදා කරගත හැකි ස්ථානයන්ගෙන් පරිපූර්ණ වූ ප්‍රදේශයක් තමයි මීමුරේ කියලා කියන්නේ. දිනේ බොහෝ වෙලාවක් මීදුමින් බරව තියෙන නිසා මේ ගමට තුම්බර මිටියාවත කියලාත් කියනවා. සංචාරයේ මීමුරේ ගම්මානයට පැමිණෙන ඕනෑම අයෙකු ගම්මානයට පිවිසි විගස මුලින්ම නෙත ගැටෙන්නේ මීමුරේ පුරාණ මීගස. මහා පතාක යෝධයෙක්සේ ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය දැකගන්න පුළුවන්. මීමුරේ ගම්මානයේ සංකේතයේ බඳු ප්‍රසිද්ධ ලකේගල ඈත අතීතයේ පටන් මීමුරේ ගම ආරක්ෂා කරන දේවතාවකු ලෙස ගම්වැසියන් විසින් විශ්වාස කරනවා. බටහිර සහ වයඹ දිශානුගතව විහිදෙන්නේ තවත් සුප්‍රකට කඳුවැටියක් වන තුන්හිස්ගල කඳුවැටිය. නිරිත දිග සිට දකුණට බරව මීමුරේට දිස්වන්නේ අලුගල් වෙන කඳුවැටිය. කඳු හෙල් මත පතිත වන හිරු රැස් විවිධාකාර හැඩතල මවන අතර රාත්‍රී කාලයේ එළඹෙත්ම මේ කඳු මුදුන් මතින් මීදුම ගලා එනවා. කිරිගල් පොත්ත, ගොබ්බානිය, නකල්ස්, කොබෝනිල්ලගල, දෝතුළුගල, කළුපහන, වමාරොපුගල, ලකේගල, ලබුපැලස්ස පතන, දුම්බොනගල, ගල්කුල, ඇඳිරිගල, යහන්ගල ආදී වශයෙන් මීමුරේ වටා නැගී හිඳින කඳුවැටි ගණනාවක් තියෙනවා. මීමුරේ ගම්මානයෙන් තරමක් වනය තුළට වන්නට සුදෝ සුදු පෙනකැටි නංවමින් පහලට රූටා වැටෙන දිය ඇලි ගණනාවකුත් තියෙනවා. ඔය බොක්ක, දිය කැරැල්ල, දලුක්කොල්ල, ගලමුදුන අහස්ගව්ව ඇල්ල, කළුපහන පිනිසිලු ඇල්ල, ඔය බොක්ක සේදමල් ඇල්ල, කළු කැලේ ගල්තුඩු ඇල්ල මේ අතර මූලික වෙනවා. සංචාරයේ සුදු ජාතිකයන් කන්ද උඩරට ආක්‍රමණය කළ සමයේ රාජසිංහ රජුට සැඟවී සිටීමට සැලසුම් කළ මීමුරේ ඉදිකරලා තියෙන වරිච්චියෙන් සකස් කළ මැදමිදුලක් සහිත ඉපෙරණි නිවස අදටත් මෙහි දකින්නට තියෙනවා. රජුගේ පැමිණීමට පෙර ආරක්ෂාව සඳහා බිසෝවරු දෙදෙනෙකු මීමුරේ වෙත පැමිණි බව ඉතිහාසයේ සඳහන්. දියනෑම සඳහා ඉදිකළ කටුපඳුරු ලිඳ අදටත් ගම්මානයේ තියෙනවා. ඒ කාලේ මේ ලිඳ වටා විශාල කටුපඳුරු සහිත පවුරක් සකසා තිබූ බැවින් එය කටුපඳුරු ලිඳ නමින් ව්‍යවහාර වුණා. රාජසිංහ රජු මීමුරේ වෙත පැමිණෙන්නට තීරණය කරන්නේ එහි ආරක්ෂාව හොඳින් සැලසුම් කළ පසුයි. ගම්මානයට ඇතුළු වන තැනම මංකඩ සතරක් ඉදි වූයේ ඒ සඳහායි. රුප්පේ නමින් හැඳින්වෙන මෙම ස්ථානවල මුරකරුවන් දිවාරෑ රැකවලෙහි යෙදුනා කියලා ඉතිහාසයේ සඳහන්. ඒ නිසා අදත් බොහෝ දෙනෙකුගෙන් වසන් වූ තුම්බර කඳුවලල්ලෙන් වට වූ ස්වභාවික අධි ආරක්ෂිත කලාපයක් වන මීමුරේ රසවත් අතීත ඉතිහාසයක නොබිඳුණු තෝතැන්නක් වෙනවා. සංචාරයේ පවුල් සිය ගණනක් දිවිගෙවන මීමුරේ ශ්‍රී ලංකාවේ පැරණිතම ගම්මානයක්. ගමනේ තුලට පිවිසෙන ඕනෑම කෙනෙකුට හෙල්මලු ක්‍රමයට වගා කෙරුණු රමණීය වෙල්යායක් කඳු මුදුනින් ගලාවිත් මුළු ගම්මානේම සරු කරමින් පහළට ගලා බසින මී ඔය හෙවත් දිමිගල් ඔය දැකගන්න පුළුවන්. මීගස අසලම ඇති මීමුරේ කනිෂ්ඨ පාසල ඉහළ කුඹුරේ කෙළවරට වන්නට තිබෙන කුඩා දේවාලය, කුඩා වෙළඳ සැල් දෙක එන අතරමඟ පිහිටි කුඩා පන්සලත් මීමුරේ දකින්ට ලැබෙන විශේෂ ස්ථාන වෙනවා. ඉතින් මේ සුන්දර ගම්මානයේ සුන්දරත්වයේ විඳගන්න ගමන් එහි සුන්දරත්වය අනාගත පරපුරටත් දායාද කරන්න අපි අපේ වගකීම නිසි ලෙස ඉටු කරමු. හිත නැවතුණු තැන සංචාරයේ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවල් 12 විනාඩි 26 වෙලාව වැඩ කරලා ඉවරනම ඇත දෙවිය නේද? එහෙම තමයි නේ, වැඩ කරනවා කරනවා කරනවා ඉවරයක් නෑ. මේකෙන් සඳුදා. තව දවසෙදීන් කීපයක් මේ යන්න තියෙන. දිගටම ඉතින් වැඩ කර කර තමයි ඉඳ වෙන්නේ නේද? ඒ සින්දු හරිම ලස්සනයි නේද? ඊළඟ ඔයාට ඕන තරක සින්දු අහන්න පුළුවන් හාත් පිට හගෙන ඉඳ ගමන් කැමති කෙනෙක් එකට එකට ගන්න පුළුවන් මාව අහගෙන ඉන්න. ඒව කියනකොට FM 93.5 93.7 ඔයාට මට කෝල් එකක් දෙන්න පුළුවන් 0703 93.5 93.7 0703 93.5 93.7 මේකින ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. වැඩ කරලා ඉවර නැති වුණාට වඩා පොඩ්ඩක් මූඩ් එක ෆික්ස් කරගන්නවා කැමති විදිහට ඉන්න, නිදහසේ ඉන්න. නිදහසේ ඉන්න ගමන් ලස්සන සින්දුවක් අහලා හිත නිදහස් කරගන්න මේ ඕන දෙයක් පුළුවන්. ලස්සන සින්දුවක් අහන ගමන්, ලස්සන සින්දු කියලා කියන්නේ සමහරක් වෙලාවට වැඩ කරනකොට පොඩ්ඩක් අර මහන්සිය නැති කරන්න පුළුවන් බෙහෙතක් වගේ නේද? ඒක ඇත්ත. ඉතින් ඔයාට පුළුවන් ඔය කැමති සින්දුවක් අහන්න මේ පැත්තට ඉක්මනට එන්න. එහෙම කියනකොට මං යන්න හදන්නේ ගාමන්ට් එකක් පැත්තට. ගාමන්ට් එකේ නම කියන්න විදිහක් නැහැ. ගල්පත ගාමන්ට් එකේ මේ වෙලාවේ සද්දර මුලක්කන අහගෙන ඉන්නවා කියලා දෙනවා. මාෂා දෙල්හානි, කමල්, දිශා, දෙවගම, දම්මිකා, විනිතා, චන්ද්‍රලතා මේ හැමෝම එකතු කරගන්න කිති එකතු කරගන්න කියලා තියෙනවා. ශිරාණි, ශ්‍රියානි, ඒ වගේ මීරංගි, කාන්ති, චාන්දනි, තව ගොඩක් අයින් හැමෝම එකතු කරගන්නම්. ඊළඟ සින්දුවට ඒජී අනුරපුසල්ලාවෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව විදිහටම ඉන්න මම දැන් චුට්ටකට කලින් මැසේජ් එක දැම්මේ. ඉතින් එහෙම තමයි, තී චුට්ටක් කියවන්න ඉතින් පොඩ්ඩක් පරක් වෙනවනේ. අයිබෝවන් මඩපති ලක්ෂ්මණාට ඉතින් ආවම අවහගෙන ඉන්නවා කියලා මම දන්නවා. මේ වෙලාවේ තමරා, නිෂා, නිවගම, චේතනා, තේජ, අවෝඩ්, පුංචි පුතා භාග්‍ය වගේම ආවිෂ්ක එකතු කරගන්න කියලා තියෙනවා. කෙඩිය සමර සිංහවත් එකතු කරගෙන අපි හමුනේ ලස්සන සින්දුවක්. හයි හයි, කොහොමද ඔයාට? කොහොමද මට හිඳි සින්දුවක් දෙන්න කියලා තමයි තියන්නේ. පරිතලාවේ නිශාන්ත මදුශංක ඔයාව එකතු කරගන්න. සුබ උදෑසනක්. උදෑසනේ වර මං ඒක කියන්නේ දහවලි. ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙන ඔයාව විදිහට අහගෙන එන්න. FM 93.5 93.7 එයා ගමන් ටිකේ ගමන් එක වැඩ කරන ගමන් ඉන්නේ සද්දටම ලක්ෂණ දාගෙන ඉන්න. මේ විදිහටම වැඩ කරන ගමන් මහන්සිය පාළුව නැති වෙන ඔයාට හොඳම සින්දු ටිකක් ප්‍රැස්ටි කරන් ඉන්නවා. හයි, කොහොමද ලක්ෂණ අහගෙන ඉන්නේ? තිලිනි තමයි මැසේජ් එක මට දාලා දෙනවා මම එකතු කරගන්නා ඊළඟ සින්දුවට. ඉතින් අපි මේ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමුනේ. තාම ඉතින් චුටි වෙලාවක් තියෙනවා යට එමුටේ කතා කරන්න. දසන්ගේ ලස්සන සින්දුවක් අහලා බලන්නකෝ.

0: ලක්කන හගෙනින්ද වෙලාව දවල් 12යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්

0: ti chiamare ma le memorie lo schila
1: memorie lo
0: scordo tutto
1: chiaro sonnate
0: මම කිරිකෙ බුන්නේ අයිය සීනි වෙලනේ මුකු තතපයි වැඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
2: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න
3: Evening Drive with Chamit and Charu.
4: Sama Anugrahaya.
3: Marksman Samuha Vyapare Vithin Gen Vabitha Harina Dan Navani Mavakin in a Domasu and Tree VKT Meantreka Sadamber Himikaru Kumanda Adamavatana Bindu Ekai Hatai Hai Sehatanamaya Pan Sehatanamaya
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: දැන්වෙලාව 12:40.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: ජිප්සිස් කණ්ඩායමේ ලස්සන සින්දුවක් නේද අපි ඇහුවේ. ඒක සමහර දේවල් පොඩ්ඩක් අපිට හිතන්න තියෙනව නේද? කුරුමිට් එක්කක් නතර වෙන්නේ නැද්ද අපේ රටින්? පොඩ්ඩක් හිතර බලන්න මේ සින්දුවේ හරි ලස්සන තේරුමක් තියෙන කත් සින්දුවක්. හරි හරි හරි අපි අමුද පොඩ්ඩක් චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හાર્ට් එක බීට් වෙන සද්ද වැඩි කරගෙන අහන්න. 93.5 93.7 මාව අහගෙන ඉන්නෝ මේ වෙලාවේ. පින්නවල පැත්තෙන් චන්දි. චන්දි ඔය මේ වෙලාවේ චුට්ටක් විසී නේද මට හිතෙනවා. එහෙම තමයි. ඉතින් අම්මලට වැඩ ගොඩක් නිතින් පුතාගේ 15 වෙනි උපන්දිනය තියෙනවා කිව්වා. ඉතින් ආගිටාට සුබම සුබ නිරෝගී වසනවන්ත උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යාගේ මල්ලේ නේතු ඒ වගේම තාත්තා සමින්ද එකට ගන්න කියලා තියෙනවා. පොලි හැමෝමත් සුබ ප්‍රාර්ථනා කරනවා කියලා තමයි තියෙන්නේ. කේක් කෑලා කෙම මේ පැත්තට එවනවද චන්දි? ආයිටින්නක පැත්තට ඉක්මනට එවන්න. බර්ත්ඩේ කේක් එකක් කියන්නේ රසට ලස්සනට හදනවනේ නේද? දැන් ඉතින් බබාලගේ කේක් හදනකොට අර පොඩ්ඩක් ලස්සන පොඩි තීම් එකකට එහෙම නේද හදන්නේ? මේ වර තීම් එක මොකද ආගි බබාගේ කියන්න බලන්න. රස කේක් කෑලක් මතක් කරලා එවන්න හද. ඒ වගේම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන හැමෝම ওই විදිහටම අහගෙන ඉන්න ලස්සන සින්දුවක් මම ලැස්ති කරන් ඉන්නවා. ගිනිගත්තන තපල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දර ලක්කන අහගෙන ඉන්නවා. ඉතින් උඩ දෙනිය මහතා රිෆ් කමිස් එවගිම සංගීතා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මංජර තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. කොච්චාව බේකරි කේමේ ජයමාම සද්දරව ලක්කන අහගෙන ඉන්නවනේ. දවහව එකතු කරගන්නම්. වැඩ කරන තැන හැමෝම බුල්බස් පොඩිබස් වරුණ දිස්තාමිස් ලක්ෂ්මී එවගේම මදුසංක ජගත් එවගේම ජයමා මොයාවත් එකතු කරගන්න අද කට්ටි හැමෝගෙම නම් ටික කිව්වා හාද මාත් ලක්කනහගෙන ඉන්නවා ස්මරුලනේ සුසන්ත සම්පතාව එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න මාපලගම පියල් ජීවාවත් එකතු කරගන්න ඕනේ ඔයගේ නම්ින්ම ලස්සන සින්දුවක් ඉල්ලලා තේරෙනවා හැමෝම එකතු කරගෙන අපි යමු ලස්සන සින්දුවක් අහන්න ඔයා ජීවිතේ නිදහසේ සතුටින් ඉන්න කෙනෙක්ද රාජමාලිගේ ඉන්න පරවිය වගේද මේ ලස්සන සින්දුව අහලා බලන්න

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හැමෝම එකම රේස් එකතු වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් රෝලිස් වර්ස්
3: මසලිකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat
2: තලහේ විනාඩි 55 ඒ කියන්නේ මට යන්න වෙලාව ඇවිල්ලා නෑ මං ඇතර ගියට කමක් නැද්ද කියන්න බලන්න කිව්වා නැදත් මට යන්න වෙනවා චාමි ඇවිල්ලා ඉන්නවනේ ආ චාමිත් එක්ක ලස්සනම සින්දු අහන්න පුළුවන් ඊළඟට එක්කේ ඉඳලා යන්න කලින් මං එකට කරගන්නවා රදාවඩුල්ලේ ගාමිණී විරසිංහ එවගම ශෂික අශාන් දුලනී රූපවතී මේ හැමෝම එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවක් අහන්න මේ වෙලාවේ සරච්චන් ඩයස් එයාගේ කඩේ ඉඳලා සද්දර ලක්කනාගෙන ඉන්නවා කියලා තියෙනවා ඔයාවත් එකතු කරගන්නම් මේ විදිහටම කලවාණී සමන්ද ආවත් එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න ටෙක්ස්ටයිල් එකකින් මේ වෙලාවේ ප්‍රති ෂොප් එකකින් අවහගෙන ඉන්නවා හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඉන්ද්‍රජිත් තමයි කලමනාකාරකම එයාත් එකතු කරගන්න කියලා තියෙනවා යසරත්න සම්පත් කරුණාරත්න උමේෂ් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ ඒ වගේම කලතර පැත්තට යන්න හිතුණා කලුත්තර ඉන්නවා මේ වෙලාවේ පොඩක් විශ්‍රාම ගිහිලා අනික විශ්‍රාම සොයමින් ඉන දෙන්නේ මේ දෙන්නවත් එකතු කරගන්න ලස්සන සින්දු කියන්නේ සිසිර එවැගේම චන්ද්‍රා මිස් එකතු කරගන්න කියලා දෙන කවීෂ එවැගේම සයුරි මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුක් දෙන්න කියලා තමයි තියෙන්නේ මේ වෙලාවේ ඉතින් මොකද කරන්නේ ලන්ච් ටයිම් එක කැම ටිකක් කාලේ පොඩක් රෙස්ට් එකක් ගන්නවද නැත්නම් තාම ලන්ච් ටයිම් එක ආවෙ නැද්ද ඔයාට කොහොම හරි ගමන් කැම කාලා බිල සතුටින් ඉන්න මං අදට ගිහිල්ලා එන්න හෙදෙනවා උදේ 10 වෙනකොට පරිස්සමට සතුටින් ඉන්න ලස්සන සින්දුක් ලැස්ති කරන් ඉන්නවා මම යෂ්

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: දයෙන් පැය පුවත්

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණය. බුදුදහමේ හරය අත්නෝමතිකව විකෘති කරන ඇතැම් භික්ෂූන් වහන්සේ හේතුවෙන් බුදුදහම යම් පිරිහීමකට ලක්ව ඇති බව අස්කිරි පාර්ශ්වය අනුනායක පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ පවසනවා. ඒ වත්තේකම මීගම්මන රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින්
3: ඕකේ ශ්‍රී ලංකාවට ඉතාම සුවිශේෂ භාවයක් හිමි වෙනවා නම් ඒ හිමි වෙන්නේ අන් කවරද හේතුවක් නිසාවත් නොවේයි ථේරවාදී බුදුදහම ආරක්ෂා කරපු රටක් හැටියට. ඒ නිසා එවන් කීර්තිමත් ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකා ද්වීපයේ මේ අතීතා දීර්ඝ කාලයක් අපේ මුතුන් මිත්තෝ අපි ආරක්ෂා කරගත්ත මේ සම්බුද්ධ ශාසනේ ඉදිරියට පවත්වාගෙන යන්නට නම් මං හිතනවා මේ පවතින අභියෝග අපි මැනවින් හඳුනා ගන්නට අවශ්‍යයි. අද එක පැත්තකින් ධර්මයේ විකෘති කරමින් දේශනා පවත්වන භික්ෂු ස්වරූපයෙන් ඉන්න භික්ෂු ප්‍රතිරූපකයන් රැසක් අද බිහි වෙලා ඉන්නවා. සමහර අය මේ ධර්මයේ බුදුදහමේ තාම වටිනා ඉගැන්වීම් ඒ හරපද්ධති තමන්ට අත්නෝමතික විදිහට විකෘති කරමින් වෙනස් කරමින් දේශනා කරන. සමහර විට අපේ මේ තියෙන උතුම් සාසනික ප්‍රතිපදා විවේචනයේ ලගන්නම්. ඒ වගේම සංඝ නායකත්වයට අවනත නොවි කටයුතු කරන ප්‍රවණතාවයක් අද මේ සමාජය තුල නිර්මාණය වෙලා තියෙනවා.
2: කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගත හේතුවෙන් සිදු ඇති මරණ සංඛ්‍යාව 1405ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ 3200කට ආසන්න පිරිසක් ඉබෝලා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි. මෙවන් විට පැතිර යන්නේ නව ප්‍රභේදයක් වීම හේතුවෙන් මේ පාලනය කිරීම අසීරු වී ඇති බවයි සඳහන් වන්නේ. නව ප්‍රභේදය කොංගෝ රාජ්‍යයෙන් පළාත් හතක් පුරා මෙවන් විටත් පැතිර ගොස් ඇති බවයි රට බලධාරීන් පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය වසර 50ක කාලය තුළ ඉබෝලා වෛරසය ආසාදනයෙන් අප්‍රිකාව පුරා පුද්ගලයන් 15,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
4: 24 පෑම සීරුවෙන් ලක්

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

දවල් එකයි වෙනහට දහයයි බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: දවල් එක පහු වෙලා විනාඩි 14යි වෙලාව. අයිබෝන් සුබ දවලක්. ජූලි මාසයේ 27 වෙනිදා උත්සවයේ ආරම්භයත් එක්ක අපේ සඳුද දවසේද තමයි මුණ ගැහෙන්නේ. හුඟක් වෙලාවට මිනිස්සු අපි විනිශ්චය ලක් කරනෝ නේද? පොඩ්ඩ මම මේකේ දේ ටික අහන් ඉන්න හොඳේ. ඔට මොන මොනවද අහන්න ලැබිලා තියෙන කියලා මට පස්සේ මැසේජ් එකක් දාලා කියන්නේ. ඔහට සිද්ධ වෙන අසාධාරණයක් කෙනෙක් ඔයා කතා කරනවා නම් ඔයා නපුරු නරක නොහොබිනා කෙනෙක් වෙන්න පුළුවන්. සෙලුම දෙයම ඉවසගෙනවා නිහඬ වෙලා හිටියත් ඔයා බයගුල්ලෙක් වන් නිවටෙක් විදියට ඒගොල්ලෝ ඔයාව හඳුනලා දෙනවා වෙන්න පුළුවන්. ඔයාගම වියදමින් හොඳට කාලපිල ලස්සනට පිළිවෙල ජීවත් වුණොත් එයාලා ඔයාට කියන්න පුළුවන් යා ඔහගේ හරි මොඩස උමන කියලා නේ. ඒ මොකුත්ම නැති ජීවිතයක් නම් ඔයා ගත කරන්නේ මහා කම්මැලි මහා අසාර්ථක මිනිස්සෙක් කියලා ඒගොල්ලෝ කියයි. ඒ වගේම ඔයාගේ මහන්සියෙන් ඔයාගේ ජීවිතය සාර්ථක කරගත්තොත් එයා හිටපැටි අපිනේ දන්නේ දැන් හරි අහංකාරයි කියලා කියන ඇතිනේ. ඒ වගේම ඔයාගේ ජීවිතයේ තැනකට එන්න බැරි වුණොත් ඒගොල්ලෝ හිතන ඉක්මනට ඒගොල්ලෝ කියන්නේ තාම එක කරගන්න බැරි වුණාද තාම ඔච්චරද නේ. ඒ වගේම ඔයාගේ ජීවිතයේ දරුණුම කඩාවැටීමකදී ඔයා දුකෙන් ඉන්න ඕන ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා ඔයා වස්වසන වෙනුවට ඔයාට කියන්නේ ඔවා ගණන් ගන්න දේවල්ද? හැබැයි ඔයා බොහෝ මාසීරුවෙන් ඔයත් එක්කම ලොකු සටනක් දීලා කාලෙකදී හිත හදාගෙන සතුටින් ඉන්නවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙම කියනවා. කොහොම ඉන්නවද හිත හදාගෙන? අපි නම් ඔහොම ඉන්න බෑනේ. කොහොම එච්චර ඉක්මනට හිත හදාගත්තද දන්නේ නැහැ. මේ සමාජ ජීවත් වෙනකොට සමහර මිනිස්සුන්ට ඇත්තටම ඔයා කරන්න කියන හැම දෙයකටම කියන්න මොනවම හරි දෙයක් තියෙනවා කියන කාරණාව තමයි මම ඔය කිව්වේ. ඔයා ගැන හැබැයි හොඳටම දන්නේ කවුද? ඔයා ගැන හොඳටම දන්න එකම කෙනා ඔයා. ඔයා ආපු මග දන්නේ ඔයා. එතරින් එහාට අනිත් මිනිස්සුන්ගේ විනිශ්චය ඒ අයටම බාර දෙලා මම යෝජනා කරන ඔයාට ඔයාගේ ගමන යන්න පුළුවන් කියලා. ඒක නිසා හිත කනස්සලෙන් දුකින් නම් ඉන්න මේ වෙලාවේ හිත හදාගන්න සතුටින් ඉන්න. මං ඉන්නෝ පහ තුනක් ඕල් ටයිම් බෙට්ස් ඉත් චාමි පටන් ගන්න තියෙන්නේ. දවල් 1:00 වෙනාදී 10:00යි.

0: Wakanda Radio ITN.
1: පසරු එකයි වෙනට වෙස්සයි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අය මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
2: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handa be hatara weddi tune karala tiya ganna
5: batta meesu batta meesu mane dam mane dam
1: even in drive with chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: පසරු එකයි වෙනාට 27යි වෙලාව. 0.7 0.3 93.5 93.7ට හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන් වගේම තමයි. ලක්කඩ Facebook page එකකට අපි post එකක් දෙන all time bits it charming. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්න පුළුවන්. ඒ ගැන අපි තුනේ පැටි මතක් කරමු. චෝමී අපිවත් සින්දුකට එකතු කරගන්නවද කියලාද පළවෙනි message එක වාද්දුවෙන් සමන්ත ඔයාගේ message එක සින්දුවක් අහමු. හයි ශාමිනාංගේ යාට කොහොමද ලස්සන හින්දි සින්දුවක් ඕනේ කියලා කියලා තියෙන්නේ කවුද කියලා නම කොතනද තියෙන්නේ යටියන්තර ශිවන්ති. අද නොමේ වෙන නැත්තේ මොකෝ. Good afternoon චෝමී සින්දුකට අපි දෙන්නවා වර්දල්පලින් මේ message එක. ඇටන් වසන්ත මැක්සිමස් එක්ක ලහිරෝ ශහනේ නතාලි ශනාර දොමින්ද සාඩි ශනල් මිරොන් එසල් ප්‍රනාන්දු අලව එකතු කරගන්න. ඊට පස්සේ අම්මියක්කා කොහමද දවස් දෙකකට පස්සේ වුණ ගැහෙන්නේ සින්දුවක් අහමුද කියලා හිරුනි මැසේජ් එකක් දාලා අහලා තියෙනවා සින්දුවක් අහමු සමතාවල කොහමද 25 මගේ සිතූ පුතාගේ 15 වෙනි බර්ත්ඩේ එක දවස් දෙකකට කලින් නේද Happy birthday to you කියලා දවසක් දෙකක් හෙට මේට උනට කමන්නේ අපිට wish කරන්න පුළුවන් නේද තාතා මල්ලි සහ පවුල හැමෝම එකතු වෙලා සුබ පතනවා කියලා තේනවා. එයා වෙනුවෙන් අපි ලස්සන සින්දුවක් අහන්න ඕනේ. චන්දේ මැසේජ් එකට ස්තුතියි. සුබ දහවලක්. අනෝම ඔයාගේ මැසේජ් එක කියන්න යන්නේ. ජාන්තේ මතු ලතා ශහනා වසන්තේ මාහිර් සර් සිසිරයි අතට හැමෝම එකතු කරගන්නවා කියලා තේනවා. දැන් සිසිරයි ෂේප් එකේ ඉන්න ඔලයා තරහ වෙලා ගණන් උස්සලා නේටි මං කිව්වා එයාට ගණන් උස්සලා මිනිහ ගෑනු ළමයි කියන කතා ගණන් ගන්න එපා කියලා. හැමදාම නේද ඔය හැමදේම අහගෙන ඔළුව පහත් කරන් හිටියම බෑනේ නේ සිසිරයි. එහෙම ඉන්නේ බජට ගණන් උස්සලා ඉන්න. එතකොට නත් ඔය අනෝමලට තේරෙන්නවනේ වාගේ ආගේ. පැහැදිලි. හරි එහෙනම් එකයි වෙනාට 29යි. අපි සෙද්දුවා කාලා. අයි මේ පැත්ත

0: ලකඩ රේඩියෝ ITN
1: එකයි වෙනාට තිස් දෙකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසර එකයි වෙනහට දෙසාතයි
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථය.

මඩුල්සෙම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekai venade hatalistunai.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: එකයි වෙනාඩි 44යි. 0.7 0.3 93.5 93.7. මේ වෙලාව සෑහෙන විසි. මම දැක්කේ නෑ වගේ ඉන්න අය වුණාට. හතර වෙනකම් වෙලාව තියෙනවනේ කියලා බලන් ඉඳලා අන්තිම ටික එනේද ඉතින් නටනෝ. ඊට පස්සේ ටක්කල මැසේජස් ටික බලමු. අසුනා ලස්සන හඳක් වැදුනා හිතට ගොඩක් දැනුණා හතට දුකක්. ඈ අනුසතු ලඳක්. දුකයි තමයිනේ. කුලිය පිටිය තවර කොටුව පහරේ අනුර ඔයාගේ මැසේජ් එක. නිපුණ පුතා ඩීඩීකේ ධනුෂ්ක ධර්මමාම නැන්ද වැකතු කරගන්න ඕන කියලා තියෙනවා. සෙනසුරාදත් එන්න වෙනවා නේද දැන් හූ හූ කියලා තියෙනවා. වා සුවසතාව ඇහුවද? ඒකනේ කියන්නේ නේද? ඊට පස්සේ සුපුර්ණ ඔයාගේ මැසේජ් එක බලන්න හදන්නේ. උරුමකම් කිය කියා ආවම හිතේ දොරගුළු ඉබේ ඇරුණද? ඇත්තටම මැවූ සිහින ලෝකය කෝ ඉතින් ඔහු ගෙනත් දුන්නද? අහන්නද මම දෙයක් මගේ පන මක නොහැර පිළිතුරු දෙනවද? ලබන භවයක කලින් ආවොත් පිටු නොපා නොබ මගේ වෙනවද? කවුරු හරි උත්තරයක් දෙනවද? මම ප්‍රශ්න ඇහුවා. ගලපන කෙනෙක් ගලපන උත්තරයක් දුන්න නම් තමයි වටින්නේ නේද සුබෝන්? ඊට පස්සේ මං යනවා මහරගමට විමලසන්වගේ මැසේජ් එක කියන්න හදන්නේ. ඔක්කොම ක්‍රොක් වෙන්න බලන්නේ පැත්තේ. ඩිලංක නදේශාන්, රසික චනිතු, ගයන් සිරවංශ, ගාමිණි ලසිත, චුටි අශානි, අනුර, ශාන්ති, කුමාරි, නිරෝෂා, හර්ෂණි, සුභා, දිනෝෂා, කමනේ, චන්ද්‍රානි, රේෂා, නයනි, දෙල්ප, චිත්‍රවොන්න එකතු කරගත්තා. ඊට පස්සේ මොකද මේ කියන්නේ? සුබ සතියක අනුබමචාමි, සුබ වේවා කියලා හොරණින් මහින්ද කුමාරවගේ මැසේජ් එක. හොරණ කැබැල්ල ගොඩෙන් එරික් ඔදේ අංග රණවක ඒ ටීම් එක හැමෝම එකතු කරගන්න. කීරිකරින් මාලා, හයි ඔදාරා, ගගනේ, වදුරුබ මාබටුවනින් ඉසුරු මදුෂන්, යමුනා, ලක්ෂ්මීව එකතු කරගන්න කියලා තියෙන. ඊට පස්සේ මං යන්නේ කොහෙටද දන්නවද? මහී අංගනේ නේහා, නේහා කියලා ලස්සර නමක්. යා මොකද මේ එවලා තියෙන පෝස්ට් එක? නාවුතින් ඉතින් එක කෙටි පණිවිඩයක් පෙනුනේ නැති වුණොත් ඔන්ලයින් එපා කලබල වෙන්න නොබේතින්. ආ දැම්මුත් යාළුවෝ නිවන් සුව කියා වෙනද වගේ හිත හදන්න බැරි නිසා ඉතින් ඔබ හඳන්න නම් එපා. ආතරේ කළාට අපි දන්නේ අපි විතරක්ම නිසා නුඹ ඉන්න සතුටින් මං ඉන්නේ අහසේ තනි තරුවක් වෙලා. අහසේ තනි තරුවක් දැක්කාම සමහර විට නේහා මට මේ කවිය මතක් වෙන ඉඩ තියෙනවා. එකයි විනාඩි 46.

0: 105 FM 93.7 La Conda Radio ITN Dinin Mara Dikayai Dengu Dedi Avadhanam Kalapa 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
0: ලකාණ්ඩ Radio ITN

හරි හරි වැරටික කරන්න මූඩ් ගැසීම සපුරා තහනම්. දවල් එකයි විනාඩි 54 වෙලාව. 2:07, 2:03, 5:03, 4 වෙලා දෙන මැසේජස් දෙක තුනක් කියන් යන්න. චාමියක්ක කොහොමද? මං ඉතින් හොඳින්. තරෝෂි බස්නායක දරණියගලින් එපු මැසේජ් එකක් සින්දුවක් ඉල්ලලා තියෙනවා. බල් මේ සින්දුව අහන්න හොඳ. ඊට පස්සේ මම මඩපාතට ගියාම එලේපෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස සෞමදාස කරුණදාස ජයසේන සෙලි කුමාර ලක්ෂ්මන් නාගර දෙන්නේ සින්දුවක් අහමු. ඊට පස්සේ අපි යනවා BF ජනපදයට. ඊජේ අනුරේන් නොහේ පැත්තේ දැන් මාව අහගෙන ඊට පස්සේ සිතින් විතරක් පෙම් කරන්නම් සින්දුව දෙන්න පුළුවන් දක්කේ කියලා අහලා තියෙනවා මදෝෂ. අහන්න බලමු පණ්ඩිතයන් ආව එකතු කරගන්න. දහසක් බලාපොරොත්තු අතරේ යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවන සුබ දවසක් වේවා දුවේ ඔයාට කියලා කියන්නේ ඉතින් මන් දන්න ජය මාමා කියලා. වෙන කවුද ඉතින් ඔහොම කියන්නේ ඉන්නේ මට. අපි අසින්දකට එකතු කරගන්න. ලොකු බොස්ස පොල් ඉන්නවා, පොඩි බොස් වරුණ, චම්පමිස්, ලක්ෂ්මී මිස්, මදුශංක, ජගත්, ධනුෂ්කව එකතු කරගත්තා. අමාරුවෙන් අතර සින්දු අහගත්තා. හරි එහෙනම් මේ සින්දු අහගෙන මොකද කරන්නේ අපි? අපි යනවා ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපේ දේවනි පැයට. මැසේජ් නම්බර් එක මතකයිදයි කියන්න ඕනේද? 2:07, 2:03, 5:03, 4 ඒ අපේ මැසේජ් නම්බර් එක. ඒ වගේම හිමි යනගම ලක්කඩ Facebook page එකට තියන්න. අපේ post එකක් තියෙනවා. මම දැක්කව ගියන්න එපා. ඊළඟ පැදි මොන ගහමු.

0: 89.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: අග්‍රහාර දත්ත පද්ධතියේ ආවත්කාලීන කිරීම සායම දත්ත අනුමත කිරීම ලබන 31 වනදායින් අවසන් වනවා. එබැවින් සියලුම සමාජිකයන් එදිනවන විට ලියාපදිංචි අනිවාර්යෙන් සිදු කළ යුතු බවයි ජාතික රක්ෂණ භාර අරමුදල දැනුම් දෙන්නේ. අදාළ ආයතනවල අග්‍රහාර විෂයභාර නිලධාරීන් තම ආයතනයේ සමාජිකයන් ලබා දී ඇති දත්තවල සත්‍යතාව තහවුරු කරමින් ආයතන ප්‍රධානීන් ඒවා අනුමත කර තිබීමද අනිවාර්ය වනවා. යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ බෙල්ගරෝඩ් නගරයේ 12 දෙනෙකුට තුවාල සිදු වුණා. රුසියානු බලධාරීන් පවසන්නේ ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි සහ යටිතල පහසුකම් කිහිපයකට හානි සිදු ඇති බවයි. තුවාල ලැබුවන් අතර සිවිල් වැසියන්ද වන බවයි වාර්තා වන්නේ. ඔවුන් ප්‍රතිකාර සඳහා රුහල්ගත කර තිබෙනවා. යුක්‍රේනයේ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකයි වෙනඩි දායයි ඔල්ට බෙට්සේ චාමි අපින් අපේ දෙවනි පයි මැසැස් රම්බැක දන නැති කෙනෙ කතු මුලිම මාවහන කෙනෙක් ඉන්නවද හෝ බලන්න ඉන්නවා බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත අපේ මැසේජ් නම්බර් එක එවගේ වෙනක්කට ෆේස්බුක් පේජ් එකට ගිහම අපේ අද පෝස්ට් එකක් දෙන ඒක දිහා බලන්න ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න මම ඊළඟ පැතිය ගැන මතක් කරන්න චාමි මේ සයි බොහෝ වේවා ඉතින් අද ආරම්භය සුපිරි කියලා තියෙනවා මං කියවන එක එක්කන අපි ගැන හිතන විදිහ ගැන නේ අපි දෙන්නගේ ජීවිතයත් ඔහොම තමයි ඉස්සර දහසක් දෙනාගේ වචන අහගෙන කඩා වැටුණු වාර අනන්තයි දැන් අපි දන්නවා ජීවත් වෙන ක්‍රමෙ ස්තුතිය කියලා තියෙනවා මට thank you නానම හසනාලා දෙන්නම මම එකතු කරගන්න පොල් ගහවලේ අපි ලස්සන සිඳු ටිකක් අහගෙන ලෑස්සේ කාලා බීලා මං ඉතින් උයනවත් දන්නේ නැහැ හැබැයි එකතු කරගන්නම් හොඳ චාමි මැනිකේ හොඳින්ද කියලා අහලා තියෙන කිතුල්ගල මාලනී මං හොඳින් පේන්නද සද්දෙන් ඈ හයි චාමි අක්කි මං රමේෂා ඔයා ඉතින් හැමදාම රවින්ගේ සින්දුවක් කියලන ළමයාන නේද දැන් මට මතකයි අපි සින්දුවක් අහමු දවස් දෙකකට පස්සේ ආගේ කටහඬ ඇහුවේ කියලා තියෙනවා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා thank you ඒක නොකියුවත් ඉතින් මං හරි සින්දුවක් අහන්න දෙන්නම් හරිද චාමි මටත් සින්දුවක් ඕනේ අංජානි වික්‍රමකට නිදුක් නිරෝගී වාසනාවත සුවසුබ පන්දනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා පිටිකල බොරළු හේනේ සුසන්ත සම්පත් වගේ මැසේජ් එක මං ඒ කියුවේ සුබ දවසක් චාමි යන්නේ කොහෙටද මං අනුරගමට අනුරාවතේ මහත්තයා සිරිල් පුතා ප්‍රදීප දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශල අමෙලියා සමරසේකර හයි මේ දවස්වල මොන්ටිසෝරි හොයන ගමන් ලින්නේ පේශල අමෙලියා සමරසේකර හොයාගන්න හොයාගන්න කම්මැලියෝගේ ගෙදෙට්ට ඉඳලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ හරිද ඉගෙන ගන්නත් එපේ මං තමයිනේ ඔයාව දිරිමත් කළේ නේ පේශල ඊට පස්සේ දෙන මැසේජ් එක බලන්න අපි යනවා ඒ වාර පිළියන්දලට අනුෂ්කාගේ මැසේජ් එක සිසිරස කුමාරිය අක්කාගේ දාකා රම්‍ය අක්කා මතු ලක්මාලි ප්‍රසාද් රූබන් නාමලි කුමාරි රෝෂණි අසල්මාෂේන තිලින ශ්‍රියානේ රක්ෂා රුක්ෂානි සහ මැෂින් ආශ්‍රය සිසිරයවත් එකතු කරගන්න කියලා තියෙනවා ඔය මොකද මේ කියන්නේ කියලා බලමු රවටලකාර මිනිස්සු වැටිපුරම ප්‍රයෝජන ගන්න හිත උණු වෙන අවංක මිනිසුන්ගේ මනුස්සකමයි ඒක නිසා අවංක උනට කමක් නැහැ හැබැයි බුද්ධිමත් වෙන්න පොඩක් මොලේ පාද ගන්න හරිද හයි චාමියා කාසවදහවලක් කියලා මැසේජ් එකක් තියෙනවා මදු හයි කොහොමද ඔයාගේ මෙහෙම මැසේජ් එකක් තියෙන එක මට සතුටක් මම මොකද කියන්නේ කියලා ඔබ අන්නාට යහපතක් කරන විට විශ්වය එම යහපත දහගුණයකින් ඔබේ ජීවිතයට ආපසු ලබා දෙනවා. ඒ කතාවට මම 100%ක් එකගයි. හිතා මතා හෝ නොහිතා හෝ කාගේවත් හිතක් රිතන්න එපා. ඒක දහගුණයක් වෙලාවට හම්බ වෙයි. එතකොට ඇයි මේ කියලා හිතලක් අඳන්න එපා. ඔයා දීපු දෙයම තමයි වාට ලැබෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පොඩ්ඩක් වැඩිපුර හම්බ වෙන්නේ. හොඳ වුණත් එච්චර තමයි. හොඳ වපුරන්න. හොඳ ලැබෙයි. හවස දෙකයි වෙනදිද

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 19යි.
2: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට.
3: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu

Lakhanda Radio ITN අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත.

මටතුම අර සිද මියසිකට මේ සිද මියසික හොඳයි කියලා අහනක කනට දැනෙන් අහන්න තයිනේ දෙකයි විසයි දෙකයි විස දෙකයි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: දින ගහන මත්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේම ලස්සන සින්දු පිරුණු පෑතුන
0: ඕල් ටයිම් බීට්ස් විත්

හවස දෙකයි වෙනට විසි හයයි වෙලාව බෙන්ඩුවයි හතයි බෙන්ඩුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට ටික දවසකට පස්සේ කොවිඩ්වලින් ප්‍රියන්ත කාන්තිවල දෙන මැසේජ් එකක් එවලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ ඊළඟට. ඊට පස්සේ කැකිරාවේ ප්‍රියන්ත නිමාලි අලවේ රාජා ගැට්ටුවානෙන් බැටරි කඩේ මල්ලි ඇතුළේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා කුරුණෑගල ගැට්ටුවානේ ලොතරැයි අලෙවි කරන රුවන් තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. තැන්ක් යූ. අපි ලස්සන සින්දුවක් ඊළඟට අහමු හොඳ. ඊට පස්සේ මං යනවා රත්තොටට. චානු අහගෙන දෙන්න. අපි සින්දුවක් ඉල්ලත් තියෙනවා. මල් මේ සින්දුව මට හොයාගන්න පුළුවන් ඊද කියලා. හයකි මාත එකතු කරගන්න නදේශා කිරිපත් කොටින් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හරි, අපි සින්දුවක් අහමු ඊළඟටත්. චමින්ද අයියා, බොස් චමින්ද අයියා, ප්‍රියන්ත අයියා, පොඩි විජය මාමා හඩේකල පට්ටලෙන් කියලා තියෙනවා. එකතු කරගන්නම් හඳ. ඊට පස්සේ සුබ දවසක් ශාමි. පොහොර බව පරකඩුවෙන් බොස් ඉන්නවා තෙලක්, චන්දිමාල්, සුරේෂ්, රොග්මන්, අංජලි, හෂෙන්, බණ්ඩාරතුළු ලක්කඩන හැමෝම එකතු කරගන්න ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ කොටිකාවතෙන් චන්දිමා අපේගුණ වර්ධන, දෙවුනි, තිමිර, යුවෙන්දි, පුන්සඳි ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. මැසේජ් එකේ එකනේ මං කිව්ව නැද්ද? දන්නේ දැක්කේ. 1:30කට මැසේජ් කළා. කොහොම හරි තින් එක මට මිස් වෙලා තියෙනවා. ඔය හැබැයි මට කල්පනාවෙන් ඉඳලා තියෙනවා නේ. හයි චාමියක්කි. මහලබෙන් යශි මොකද මේ කියන්නේ? අම්මා දැන් මගේ ළඟ නැහැ. එයා නැති වෙලා තරට අවුරුදු 6ක් වෙනා කියලා තියෙනවා. සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. අපි තුනේ පැහැදිහම් අම්මව මතක් කරලා වට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් හොඳේ. මෝට් රෝයල් නදි ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ මොරටුවට යනවා වර්ජීනියා. සින්දුවක් කියලා තියෙනවා නේ. පළමු අපි සින්දුව අහන්න. හින්දි සින්දුවක් වාට ඕන වෙලා තියෙන්නේ. ඊට පස්සේ සුබ දවසක් ශාමි, සින්දුවක් අහන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. පොඩක් කල්පනා කරලා බලන්න ඕනේ. තරු ඔයාගේ මැසේජ් එක වෙලා තියෙන්නේ මහරගමින්. සින්දුවක් අහන්න, සින්දුවක් අහන්න ඕනේ. එහෙනම් මේ තමයි සින්දුව. 2:29.

0: ලකන රේඩියෝ ITN
1: දෙකයි වෙනාඩේ 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අද සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමක රටට නොවට ඇහෙන්න ගයන්න 0720

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
0: හවස 2:00 වෙනාඩි 46යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
6: ලකන්ඩ රේඩියෝ ITN
0: දන්නවද කොළී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින් මොකද යන්න කිව්වහම

0: වෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

0: නම්
1: ඔල් ටයිම් බෙඩ්සිට චාමි. ඉතින් වෙලාව කීයයි කියලා හිතාගෙනද ඉන්නේ? 2:41 වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතවට පොල් තෙල් හදාගන්න පුළුවන් ලේසි පහසු ක්‍රමය තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් කන්න එක. සිංගල් පේස් වෙදුලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවයක් අතුදින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයිනේ නේද, රට කජෝ සූර්යකාන්ත වට්ටක්ක අබ කොහොඹ එඬරෝ සමහර කෑම වර්ගවලට වගේම සමහර බෙහෙත් වර්ගවලට තෝමනා වෙන තෙල් වර්ග ඩෝමා හෝම් ඔයිල් මේක එකකින් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සම්පූර්ණ මැෂින් එකම හදලා තියෙන සුදු යකඩ වලින් එක නිසා ගෙවියම මමයිකෙන් විශ්වාසෙත් තියාගන්න පුළුවන්. මිල කීයද චාමි කියලා අහන්න හිතනනේ මන් දන්නානේ. ඒ නිසා මං ගාන තවාගෙන ආවා. ගාන රුපියල් 88,000. තව වැඩි විස්තරයක් හොට ඕන නම් 01176779579ට කෝල් කරලා දැනකියා ගන්නත් පුළුවන්. ඒ අතරේ මම බැලුවේ මැසේජස් ටිකුත් කියාගෙන ම යනවද කියලා. බලමු. සමදවසක් චාමි, අද අපේ චූටි දෝනි තුබින් දිගේ බර්ත්ඩේ එක. එයාට පවුලේ හැමෝම සුබ පතනවා කියලා බණ්ඩාරගම ප්‍රියා මට මැසේජ් එකක් කියලා තියෙනවා. තුබින් දි, හයි, කොහමද? ඔයට වයස කීයක් වගේද? අපි ඔයාට ප්‍රාර්ථනා කරනවා නිතුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා ජයම වෙන්න ඕනේ. හැමදාම සතුටින් ගෙනා වෙලා ඉන්න ඕනේ. හරිද? හැපි බර්ත්ඩේ. අපිවත් මතක් කරන්න. සරච්චන්ද්‍ර ටැස් රයිගමි මේ බලන්නකො. හරි හරි මතක් කළා. එතකොට හරිනේ. ලක්කඩ ජය වේවා. ලස්සන සින්දකට අපිවත් එකතු කරගන්න. දුව මෙත්නාදී මහත්තයා හේමන්තද සිල්වා, අය නිමල් තිලකසිරේ අක්කා අනෝම ප්‍රභානංගේ මැණිකෙ තමයි මට දොඩම් ගස්ලන්දේ සිට මේ මැසේජ් එක යොමු කරලා තියෙන්නේ. හයි. ඔයාව එකතු කරගන්නම්. හරිද? ඊට පස්සේ අමකර කුර විසරෙන් තැපළු මතුර කතා හිම කර නොසිතුලසින් ඔබය සෝය පතා සින්දුවපි ඇහුවනේ. ඔයා සුවෙන්නේ දාදත් අපි හමුව කියලා. රෝහන් සාගර, ධෝනි, හසඳරා, සුරේකා, රේනු ඔයාගේ මැසේජ් එක. හසඳරා ස්කෝලෙ ගිහිලා ආවද? හයි හසඳරා, කොහොමද? සින්දුව කහකර තින්නේ ඔලක්කුමල එකතු කරගන්න. ලක්කඩහගෙන ෆන් මූඩ් එකේ වැඩ කරන ගමන් අපිටත් සුපිරි සින්දුවක් ඕන කියලා තියෙනවා. ලැබිඩටි එකේ ජගත් අයිය ඖෂධ මල්ලේ මාලක තමයි හොඳම යාළුවා. ඔයාට නියම විදිහට තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මට ඒක කියන්න බෑ. ඉස්සර මල්ලේ තින්නා කියලා තියෙනවා. සහෝදරයා අමතක කරන්න බෑනේ. සංජුව එක්ක මහනුවර අචරණංගී, දුෂන් මල්ලී, නුගේකුඩින් අංජලිය වැත්තකට කරගන්න කියලා තියෙනවා. මාතලේ චලිත තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. දැන් මාලක බලයන් මොකද කිව්වේ කියලා චලිත ඔයක බලා ගන්න. මට පුළුවන් ඇත්තටම ප්‍රශ්නයක් ඇති කරලා දෙන්න විතරයි. නිරාකරණය කර ගැනීම ආගේ වගේ කේමා, නැත්නම් අවුලවා ගැනීම ආගේ වගේ කේමා. හවස 2:45.

0: FM 93.7 Lakana Radio ITN
1: හවස 2:48 වෙනකොට

0: වගේමත් කලාටයි
1: චාමි
0: සතේ දෙනවන දවල් එක එඳ හතර වෙනකම්
2: සංචල හිත කිති කැවුණා තැන්බරවදනට ඩිංගක් ලංවෙන්මට
1: හිතුණා
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි වෙනට පනස් දෙකයි වෙලාව බලමුද මැසේජස් ටිකක් මොරටුව පැත්තට යන්න වෙන්නේ චමින්ද රංග වජිර බොස් අසලද ඇසලද අසේලද ඒ තියෙන විදිහට මටේ නම කිම කියලා හොයාගන්න අමාරු නම එක නිසා සිංහලෙන් ටයිප් කළේ වුණා වටිනවා මං ගෙස් කරනවා අසේල කියලා එයා වේගතු කරගන්න බොස්ගේ නමම වැරද්දුවොත් මොකක් හරි විපතක් වෙයිද එක නිසා මටයි මැසේජ් එකක් එවන්න ඕනේ වැරදිලා නම කිව්වා නම් සුන්දරදාසක් ශාමි ඔයාට ආසද සම්පත නේර මුල්ල වගේ මැසේජ් එක කියන්න හදන්නේ සුනාමි කොරෝනා දෙට්වා ඇවෙත් ගියා ඩෙංගුත් වරින් වර ඇවෙත් යනවා එල්නිනෝ මග එනවා සභාව දහම රැකගන්න පරිස්සම් කරන්න බලාගන්න සභාව දහම රැකුණොත් තමයි රැකෙන්නේ කාගේ කාගේත් පණ එල්නිනෝ එන්නෙත් අනිත් අය වගේම මේ පණිවිඩය අරගෙන ඒක ඇත්තනේ හොඳ ටොක්කක් අවුව කොහොමද කියලා එල්නිනෝ අපෙන් අහනවා මේ දවස්වලනේ ඒක නිසා වැටපුර වතුර බොන්න ඕකෙතින් ඇඟිල්ලෙන් නැන කියන්න වෙලා තියෙන. වැඩනේ අනේ බිසිනනේ වතු ටිකක්වත් බොන්න වෙලාවක් නැහැ කියලා කොච්චර දෙනෙක් කියනවද නේද? ඒුණාට පොඩ්ඩක් කලද දාලා වැඩනහම තමයි තේරෙන්නේ ඔකේ රංගේ ඒ තත්ත්වයට යන්න එපා. ඒක නිසා කලින්ම මම මේ මතක් කළේ ඔයා වැඩකට එළියට යන්න ඉන්නවනම් ඔයා අරන් යන ගමන් මල්ලේ අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් තියාගන්න. ඕන වෙන වෙලාව කොයි වෙලාවද කියලා කියන්න බෑ. හරිද? එතකොට ළඟින් නැට වතුර බෝතල හොයව නටන්න දෙයක් නැහැනේ. ඔයාට අමාරුයි වගේ තේරෙනවනම් කෙවණකට ගෙහිල්ලා වතුර ටිකක් බොන්න පුළුවන් ඒ පහසුකම තියෙනවා. ඊට පස්සේ දැන්නේ ගල පැත්තට යනවා. කටියම එකතු කරගන්නම්. ඊට පස්සේ නම් ටික එවන්න කඩේ නම එවන්නේ නැතිව හොඳේ. ඊට පස්සේ කවුද මේ මගේ මැසේජ් එක කිව්වද කියලා රමේෂ මගෙන් අහලා තියෙනවා. කිව්වා රමේෂ. ඔයා අහන්න කැමති සින්දුකුත් අහන්න දෙන්නම්. අපි ඊළඟ පැටක් යන්න

0: Lakhanda Radio ITN
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: ඇයි මේ සත්තර ලොකු ගයක් තිබිලා මෙයාගේ තැනකට එන්න හිතුනේ?
3: හාවෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිරිවරෙන් නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
1: දෙයියන්ගෙම පිහිටයි.
4: මම ටික දවසක දරුවෝ අපේ ගෙදර එක්ක යන්නද?
5: නෑ නෑ නෑ, ඕනේ නෑ. මං එයා බලාගන්න.
4: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම, එයා උනා ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉන්න ඉඩ දෙයි.
5: මේ රූපා මේ මොකක් හවුස් අඬපා. අයිකල දාන්න දුන්නම ඔළුවට අඬනොත්.
1: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
6: සීමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත Nissan Tiana කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-774-594, 011-772-775-493 අමතන්න.

0: 99.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සරු තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ද්‍රෝණ තාක්ෂණය භාවිත කර අක්කර 10ක මුන්වැපිරීමේ විශේෂ වැඩසටහනක් හෙට පැවැත්වෙනවා. ඒ මොනරාගල සියඹලාණ්ඩුව මුතුකන්දිය ප්‍රදේශයේදී. ද්‍රෝණ තාක්ෂණය භාවිත කිරීමෙන් 15%-20% අතර ප්‍රමාණයකින් අස්වැන්න ඉහළනන්වා ගත හැකි බවටයි තහවුරු වී තිබෙන්නේ. ඒ අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි ව්‍යාප්ති සහ පුහුණු අධ්‍යක්ෂ පී සිසිර කුමාර මහතා සඳහන් කළේ හෙට මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් ආරම්භ වන වැඩපිළිවෙල ඉදිරියේදී හම්බන්තොට අනුරාධපුර සහ පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ දේශීය පරිභෝජනය සඳහා වාර්ෂිකව මුං ඇට මෙට්‍රික් ටොන් 25,000ක් අවශ්‍ය වන බව. කිසිවෙතත් මෙරට වගා කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 22,000ක් පමණයි. පසුගිය 2025 වසරේ මුං ඇට මෙට්‍රික් ටොන් 3,400ක් ආනයනය කිරීමටද සිදු වූ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අධ්‍යක්ෂ පී සිසිර කුමාර මහතා පෙන්වා දෙන්නේ. රුසියාවේ එල්බ්‍රස් කඳු මුදුන තරණය කිරීමට ගිය බොස්නියානු කඳු නගින්නන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය සහ දැඩි හිමපතනය හේතුවෙන් ඔවුන් 5 දෙනා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මියගිය 5 දෙනාට අමතරව ඔවුන් සමග කඳ තරණයට එක් වූ සිසු සාමාජිකයන් බේරා ගැනීම සඳහා රුසියානු හදිසි ආපදා අංශ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ. යුරෝපයේ උසම කඳු මුදුන ලෙසයි රුසියාවේ එල්බ්‍රස් කඳු මුදුන සැලකෙන්නේ. එහි උස මීටර් 5,642ක්. සෑම වසරකම දහස් සංඛ්‍යාත කඳු නගින්නන්ගේ ආකර්ෂණයට ලක්වන ප්‍රධාන කඳු තරණ ගමනාන්තයක් ලෙස එල්බ්‍රස් කඳු මුදුන පත්ව තිබෙනවා. මේලඟ ලක්කඩ ප්‍රවෘති පස්සරු 4ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස එක්ක තෝරගන්න එපා.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස තුන පහ වෙලා විනාඩි 15යි වෙලාව. ඕල් ටයිම් බෙඩ්ස් ඉත් චාමි අපි ඉන්නේ අපේ අන්තිම පැයේ. එකතු විනාඩි 15ක් දෙයනේ කියලා ගත වෙලා තියෙනවා. ඒක නිසා හතර වෙන කලින් වරිස් පාසුවක් තියෙනවන වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන්. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා චාමි නංගී ඔයාට. කවුද එහෙම කියන්නේ කියලා ඔයාලා හිතනවද? කවුද? දන්නේ නැහැ මම හොයලා කියන්නම්. මාතලේ කුමාරිය වගේ මැසේජ් එක නෑනි ගාමිණී සුභාෂිණී ධම්මිකාව එකතු කරගන්න ඕනේ. හායි චාමි සුන්දර දවසක් ඔයාටත්. සුපුරුදු ලෙන්ගත් කමින් ආතරෙන් අදත් වහගෙන ඉන්නවා කියලා තියෙනවා. චාමිගේ සුදුරු හඳයි සංගීතයයි මුසු උණු තන රසට හැදවෙනවා වැඩසටහන කියලා තියෙනවා. Thank you. නිෂු ආගේ මැසේජ් එක මම කියන්න හදන්නේ. මේක හොඳට අහගන්න ඕනේ ඈ. මිනිස්සු එක රැකින් වෙනස් වෙන්නේ නැහැ. ඔවුන් ටිකෙන් ටික මුහුණ දුන්නු අත්දැකීම් ඔවුන්ව වෙනස් කරනවා. අපේ ජීවිතේ බොහෝ විට මිනිසුන්ගේ එක් හැසිරීමකින් අපි මිනිස්සු විනිශ්චය කරනවා. නමුත් අපි අකමැති ඒ හැසිරීමට හේතු වුණු ඊට කලින් ඔහුට හෝ ඇයට සිද්ධ වුණු වේදනාත්මක අත්දැකීම මොනවද කියන එක ගැන අපි හිතන්නේ බලන්නේ නැහැ. හැම විටම කේන්ති ගන්න කෙනෙක් ජීවිතේ බොහෝ අවස්ථාවල තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්න බැරි වුණු ප්‍රතික්ෂේප වුණු කෙනෙක් වෙන්න පුළුවන්. හැඟීම් නොපෙන්වන කෙනෙක් සමහර විට ජීවිතය හැම විටම තමන්ගේ හැඟීම් පෙන්වුනහම රිදුණු කෙනෙක් වෙන්න පුළුවන්. හැසිරීම කියන්නේ මනුස්සයෙකුගේ අත්හැකීම් වල පුපුරා යාමක්. සම්බන්ධතාවයක් රැකෙන්නේ ඔයා මෙහෙම ඇයි කියලා අහන දවසේ නෙවෙයි, ඔයාට මේ තරම් රිදුනේ වේදනාවක් පිටුනේ කොහොමද කියලා අපි අහන දවසට. විෂ සහිත මිනිස්සු එක්ක දිගින් දිගටම ජීවත් වෙන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. අනිත් මනුස්සයව සම්බන්ධයකදී වෙනස් කරන්න දඟලනවට වඩා තේරුම් ගන්න බලනකොට සම්බන්ධතා ඇතුලේ තියෙන තුවාල සුව වෙන්න පටන් ගන්නවා. අනිත් කෙනාගේ හැසිරීමට නෙවෙයි වේදනාවට ප්‍රතිචාර දක්වන්න කියලා හරි ලස්සන පෝස්ට් එකක් මේ කාලෙට අපේ සමාජගත වෙන්න ඕන පෝස්ට් එකක් නිෂුවා අපිට එවලා තියෙන්නේ. බොහොම ස්තුතියි. අපි හුඟක් වෙලාවට අනිත් කෙනාගේ හැසිරීමට කේන්ති ගැනීමට ඔරවාගෙන යන එකට රණ්ඩු වෙන එකට තරහ ගන්න එකට කේන්තින් ඉන්න එකෙන් අපි ප්‍රතිචාර දක්වන්නේ. එයා එහෙමයි, එයාට මෙහෙම දේවල් ප්‍රශ්න තියෙන්නේ කියලා අපි ඒකත් නේද අපේ උපහාසයට අපහාසයට ලක් කරගන්න හේතුවක් කරගන්නවා සමහර අය. එහෙම නෙවෙයි වෙන්න ඕනේ. රිදුණු තැන කොතනද? ඒ රිදුණු තැන පොඩ්ඩක් ඔයාට පුළුවන්කමක් තියනවා නම් හදලා දෙන්න. ඒ කියන්නේ ජීවිතයේ සිතුවිලි වලින් වෙනස් කරගන්න විදිහට එයාව වෙනස් කරලා දෙන්න. ඒක හරිය වටිනවා. ජීවිතේ හදාගන්න උපදෙස් ගොඩක් අරගෙන අරබුණු චාමි ගැනු ළමයාගේ මේ වැඩසටහන අර්ථ රසින් පිරුණු මනරම් එකක් කියලා තියෙනවා. ඊළඟ මැසේජ් එක දුලිප් සමරසිංහ න්‍යූසීලන්ත වලින් ආව එකතු කරගන්නවා. අතංශක 8යි 2 ඒ පැත්තේ උෂ්ණතේ. මම මෙහි ඉඳන් වෙවුල්ලයි මටයි කිව්වාම. හරි, ඊට පස්සේ මං යන වලව ගිරුල්ල පාරට. ඒ පැත්තේ ඇත්තටම කිව්වොතින් රතු පාට ඉන්ටීරිය ඩිසයින් එකක් තියෙන ප්‍රසිද්ධ සපත්තු සිරප්පු තියෙන කඩයක් තියෙනවා නේද? බෆල් එහෙකුත් එළියෙන් තියාගෙන සද්දටම වහන් ඉන්න සවදඩයා. Thank you. වාකිතින් මට මේ ආයතනේ නම කියන්න බෑ. නිසා මම එහෙම කිව්වා. Thank you හන්දේ. 9:18

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176779 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ලුකයා මාරේ වෙඩෙනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
1: මම කිරිත් බොන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
0: Evening Drive with Chamit and Charu.
3: Sama Anugrahaya.
0: Markspin Samuha Vyapare Vithin Gen Vabitha Harina Dan Navanimavakin in a Domaso and Tree VKT Miantreka Sadamber Himikaru Kumanda Adamamatana Bitway Kaka Hatai Hansi Hatanamaya Pansi Hatanamaya
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරිය දෙහානියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලේ

0: Radio ITN.
1: හවස 3:25 වෙලාව. All time bets with Chami wahagene inna api lakkana Facebook page ekata thawa tikakin yanawa. Ita kalin man baluwa text messages tika kiyawanna one kiyala. Suba dawasak hamadama tahana handa thamai lakkanda mawat sinduwakata ekathu karaganna kiyala kaya galla meedane gami upananda. O message ekak kiyala thiyenu. Hi Sanjeeva, kohomada? Happy birthday to you. Nuringo yawata hadarin matak karunu. Ada upandine kiyala thama message ekak kiyala thiyenne. Niduk niroge vasanawanta sosubu upandinayak wewa kiyala thama api aadarin aashirwada karunu. හරිද? තව බර්ත්ඩ් එකක් තියෙනවා මම ඒක තව ටිකකින් කියන්නම්. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද? ඒ බර්ත්ඩ් එකක් ගැන තියෙන්නේ අද දින උපන්දිනය සමරන කිරිවත්තුඩුව පොබුදු උයනේ පදිංචි සර්ණා ජලතම්මාට නිතුක් නිරෝගී සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හස්බන්ඩ් ඉන්නවදුව එරම්දී කල්පනා කල්ප ඔකිත රිසලි කියන මොනුබුරු මිනි බිරියන් එක්කම මාතින්නෝ අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් ඒවා සර්ණ මහත්මිය හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ දීඝායු වේවා. ඊට පස්සේ දුමින්ද මල්වත්ත ඔයාව එකතු කරගන්නවා. සර්වා විර පැත්තට යන්නේ ඊළඟට මං කෙටිය සමනසිංහ යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්නම්. හරි. All time beats Manoji. Good evening. මටත් සිද්ධාක් ඕනේ කියලා වසන්තා කුමාරී ගම්පොලින් මැසේජ් එක එවලා තියෙන්නේ. අපිත් එන්නවා බොස් චමින්ද අයියා ප්‍රියන්ත අයියා පොඩි විජේ මාමා ඔයාලව එකතු කරගන්න. හිරිගලින් නේද? ඊට පස්සේ මාතර චන්ද්‍රාණි සුබ දවසක් වේවා. ඔබේ හද කොතරද? මා එතනය. ස්තුතියි අපේ ලස්සන සින්දා කහම. මාත් ඉන්නවා රත්නපුරේ එරත්නේ තමරා කුමාරි. කොහොමද තොරතුරු? ඔයාවත් එකතු කරගන්නම්. හරිද? ඉතුරු අයගේ මැසේජස් ටිකෝ මේ සින්දෙන් පස්සක යන්න. හරිද? 3:07

0: Anda Radio ITN
1: හවස 3:00 වෙන අරදෙයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7:00. මහජන සම්පත රටටම සම්පත.
3: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
4: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
3: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
0: රේඩියෝ සියවසක පුණ්‍යාව ලෝකමය.
1: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
1: විද්වත් දේශන සමක විවෘත සංවාදය
0: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
1: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
1: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN
1: ඉතින් මං ආයෙ මතාව නැත්නම් මේ මැසේජස් ටික කියලා ඉවර කරන්න බෑනේ නේද? විතාපර ඌ දෙවි මකට දිය බිඳකි ඔබෙන් ලද සුහද බව බුද්ධිය මනුෂ්‍යත්වය කියලා චන්දි මහවත්ත පස්සාලේ මට මේ මැසේජ් එක ගලලා තියෙනවා. ඔයාට හින්දි සින්දුවක් ඕන කියලා තියෙනවා. මම කැමතිම හින්දි සින්දුවක් ලෑස්ති කරගන්න හරිද? ඊට පස්සාලව පැත්තට අනමු. උපාලි පත්මිනී මිස් නවෝදයා කුමාරස වසන්ත සමන් අතුල සමිතා නිලන්ති ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලා තියෙන්නේ. රිකෙලගස්කට පැත්තට ගියාම සහන් ප්‍රමෝද් සහන් බණ්ඩාර චූලක කෞශල්‍ය ප්‍රබෝධ නුවන් රුමේෂා

අපිට ලස්සුරු සිින්දුවක් දෙන්න මෙයන් ගොඩද ලහනවා කියල දීප මහත්මිය ද්‍රචාතෝ පොතා මදූ මහත්‍ය සුදත් අත් එකතු කරගන්නවාම චතුව මතක් කලා කියලා කියන්න චාමියකි මටත් ඕනි සිින්දුවක් පවුල හැමෝමයි රසංජලයේ හන්සලේ බිහංගන එකතු කරගන්න කියලා ධර්ණයකලින් අනු තමයි මට මැසේජ් එක වල තිබුණේ. පස්මේ දෙංගපු මැසේජ් එක කොහොලානෙ ජය කලනේ ඔයාගෙන් උපාලි චිත්‍රානි මාතව කසම්ව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ මං ආය යනවා WhatsApp එක පැත්තට. හයි, අපිට දවසම ලක්කඩ හනුව දකුණු කොරියාවේ වැඩ කරන කම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා රුමේෂ් තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. රුමේෂ්වත් එකතු කරගෙන මොකද මේ සින්දුව? හවස 3:00 වෙනාඩි 34යි.

0: Anda Radio ITN
1: හවස 3 වෙනාඩි 38යි. ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත මැසේජ් නම්බර් එක. තරු බැල්ලවායෙන් මැසේජ් එකක් කියලා තියෙනවා. හයි ජාමි, එවුමිනි ඔයා ඉන්නවා නම් චුට්ටක් ඇද ළඟට, ඔයා කන කියන්න හදන්නේ හරිද? අද වගේ බර්ත්ඩේ එක කියලා අක්කමට මැසේජ් එකක් එවලා කියලා තියෙනවා. අද වගේ 21 වෙනි උපන්දිනය කියලා. ඔයාට සතුට පිරුණු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අම්මට පස්සේ වර ගොඩාක් ආදරේ කෙනානේ අක්කා. අක්ක මෙහෙම කියනවා, වැඩියෙන්ම තරහ වුණු, වැඩියෙන්ම යාළු වුණු, මොන තරම් රණ්ඩු කළත් නැතිවම බැරි වුණු, කොහේ හිටියත් නිතරම සිහියට එන, වචනෙන් කියන බැරි තරම් සෙනෙහස පිරුණු, ලොව ඇති ශක්තිමත්ම බැඳීම සහෝදරත්වය. ඒ සහෝදරත්වයෙන් නංගීට සුබ උපන්දිනයක් වේවා කියලා තරු වැල්ලවායෙන් මේ මැසේජ් එක එවලා තියෙන්නේ. එවු මිනිව හරිම වාසනාවන්තයි, වට ගොඩාක් ආදරය කරන අක්ක කෙනෙක් ඉන්නවා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා, හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා අපි වට ආදරෙන් ආශිර්වාද කරනවා. Thank you තරු අපිත් එක්ක ඒ ආදරය ෂෙයා කරගත්තට. හරි, කේක් කෑලා කාලා දෙන්න සතුටින් ඉන්න ඕනේ. එතකොට කාණ්ඩ වැඩියම සතුටු අම්මටනේ. හයි අක්කේ, මං කිරිපත් කොට දසුන් කිරති ඊළඟ මැසේජ් එක ටක් කරලා බලුවා. චාමි මටත් සින්දුවක් ඕනේ මේ ගොඩ නදීක. හයි, සින්දුවක් අහන්න දෙන්නම් මං වාටත්. අක්කේ අපි තින්නවා එකතු කරගන්න හින්දි සින්දුවක් ඕනේ කියලා හෝමගමින් ෂෙවොන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. දැන් ඇහුනේ ඒවා ඉල්ලන්න හිටපු හින්දි සින්දුව. හරිද? යටි අන්තට සීපොත් ජනපදය ධනෝෂ දෙදලංගනා ලස්සන සින්දුවක් ඕනේ අදත් කියලා තියෙනවා. ඊට පස්සේ සෙනෙහස පිරුණු සන්ධ්‍යාවක් වේවා කියලා ඇහලේකුට මියුණු කළ තන්නේ වෙනේ තයරාගනිවා තමයි මැසේජ් එක මත එවලා තියෙන්නේ. ඊට පස්සේ වර්ජිනියා මොරට වෙනවා කැමති හින්දි සින්දුවනේ මං අහන්න දුන්නේ. කී දිනකේ සින්දුවට කැමතිද? මං ඉතින් ඒක නිසා ඉඳලා හිටලා තමයි සින්දුව ප්ලේ වෙන්න දෙන්නේ. හරි, මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. හයි චාමි, ටික දවසකින් අසනීපෙන් හිටිය කියලා තියනානේ. ඉරේෂා ගිරිවල නව නගරෙන් මැසේජ් නොකරට අහගෙන හිටියා කියලා තියෙනවා. මම දන්නේ නැහැ අසනීපෙන් හිටියා කියලා. ඉක්මනටම සුවපත් වෙන්න. මහත්තයා අජේත් රාමනායක පුතා මනීෂ දුව ශෂිනිව එකතු කරගන්න. එකතු කරගෙන ඔයාව හිත හැදෙන්න ලස්සන සින්දුවක් අහන්න දෙන්නද මං? එතකොට ලෙඩ කොහෙද කියලා නෑ ඉරේෂා. මදින් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. ලෙඩ ගැන හිත හිත ඉන්න එපා. එතකොට ඉක්මනටම ඔයාට සනීප වෙන්න පුළුවන්. හරිද? හවස 3:41. මේ සින්දුවෙන් පස්සේ මං ආයෙ නැහැ.

0: Anda Radio ITN
1: Tunai Venati Hatalis Pai
2: Vilav Opavita Kinda Avi
3: Api Rate Parval Vietam Canadan Locatama Motorcycle 3-wheel Tire Hadana TVS Lanka Vithin Aduma Vietam Saita TVS XL 100 Motorcycle Obo Venuin Mai
1: Tunai Hatalis Hayaya Velava Mama Lakanda Facebook Page Kata Annaya Hadanne Comments Kodak Tiyanawa Thank you රූපසෙනකට තිලක අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා සුනන්ද තී නේ දයාවත් සුනන්දනි එකතු කරගන්න ආශ්‍රි සම්පත් සුබ සතියක් වේවා ඔයාටත් 10:06 සුබ සන්ධ්‍යාවක් වේවා සමීර දේශන් හොඳින් මං ප්‍රේමසිරි බංගමුගේ දවස සුබයි ඔබට ජයයි කියලා තියෙනවා අනුර විජේ කුමාර චාමිගේ චාම්කමට තමයි කැමති කියලා තියෙනවා ශාශිනි කුමාරි ස්තුති මංජල ප්‍රදීප් හයි කොහොමද සුමනාකුණ තිලක ස්තුතියි ආගේ කමෙන්ට් එකට ඇසල් පනාන්ට මේනක සඳරුවන් thank you චෝල කුමාර මංජල චෝල කුමාර නේද අත සපෝට් විදියට මලක් අදහගෙන ඉන්නවා කියලා තියෙනවා දෙලිනි දාරන්න කොහොමද thank you ආගේ කමෙන්ට් එකට හොඳ ශානක ගිහන් පත්‍රන ඔයවත් මම ආතරෙන් මතක් කරනවා ඊට පස්සේ මට මිස් වෙච්ච නමක් තියද බලමු ශනායා සහනි දංකල්ල චාමරලියනගේ හයි චාමර ලලෙත් සමීර දේශන් සනත් වසන්ත කුමාර ජයලත් බුද්ධි අංජන ජයතිලක ශෂිනි කුමාරි නිශාන්ත වික්‍රමසිංහ දිනේෂ් මණ්ඩාර මහින්ද කුමාර ගානසංක චන්ද්‍රාලහකෝන් මංජුල ප්‍රදීප් අලහමුවටම මගේ ආදරය ඒ අතර මං බාධ එකක් ගැන කියන්න ඕනේ කියලා කිව්වනේ කලින් පොර්ලස්ක මූ පැත්තට යන්න ඕනේ මොකද ශම්මි ඔයා හගෙන දෙන්නේ හායි ඔයාව පේන්නේ නැති වුණාට මං දන්නවා ආගේ නේද කටු නැති දැන් hina වෙනවද සතුටෙන් දෙන්නේ ඔයා අපි හැමෝම එකතු වෙලා කියන්නේ යතේෂ් මම විද්වන් ඔය ඉන්න ගෑනු ළමයි දෙන්න අතන වැඩ කරන ඔය හැමෝම එකතු වෙලා ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසේ පන්දිනයක් වේවා කියලා කියන ගමන් ඔයා කැමති සින්දුවක් අහන්න දෙන්නයි හදන්නේ Hi, happy birthday!

0: Lakhanda Radio ITN
1: හවස 3 වෙනකොට 54යි වෙලාව. ලස්සනම ගීතයක් අහමු කියලා අලව්ව කැකුලා වලින් රත්නකහදව සුනිලා සමන් සුමන රත්න මැසේජ් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ කොහොමද ඔයාට? හයි දාරා, බොලත් සිංගලෙන් අම්මා තාත්තා ඇතුළු හැමෝමයි පළවතෙන් රංග ඉනුකිවත් එකතු කරගන්න කියලා තියෙනවා. නන මස්සිනාව දෙන්න පරිස්සමට ඉන්න ඕනේ. මස්සිනා ගෙලන්නම් කියන්න බැරි වුණානේ ඉහළගම ගම්මානේ වඩුමඩුවේ. සදා යා චොටි අක්කා හයි, ඔබල හංග ඉන්නවා කියලා මට කියන්න බැරි වුණා. මං හිතලා කිව්වේ නෑනේ. එහෙම නෑ, හදේ දැක්කේ නෑ, දැන් තමයි දැක්කේ. රංචිය යා ගෙලන්නම් පරිස්සමට ඉන්න ඕනේ. තුෂාරි ඉන්නවනේ ඔතත්ත පරිස්සමට. ඊළඟ සිද්ධට අපි එකතු කරගන්න කියලා තරංග ඉතුරු ඇගේ නම් ටික මං යන්න කලින් ටයිප් කරලා දායිද? ටයිපින් කියලා නම් පෙන්නන මොකක් කරන්නේ? කරතර පනා පිටියේ සිසිර කන්නංකර චන්ද්‍රා මිස් කවිෂ සයුරි ඔයාලව එකතු කරගන්න. කුමාර මාමා මහේෂිකා අක්කා චමුදි අක්කා ගිහන් අයව ලක්ෂපාණෙන් එකතු කරගන්නම් තක්කාර ඔන්න කිව්වා. එහෙනම් ඉතින් යන්නම් මතකෙන් ජන්තද එපාගේ හොදිති මට හැන එකක් එක නිසා මං යනවා. අයමත් හෙට ඒ කියන්නේ අගහරුවාදා දවල් එක වෙනකොට මේ පැත්තට එන්න. සුබ දවසක්. මම චාමිකා මනෝජිනී. අහංගිටට ස්තුතියි.

0: 93.5 93.7 ලංකාවේ හඬ
1: වෙලාව 5:04යි.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ග්‍රාමීය ජනතාවගේ දැනුවත්භාවය අවම තත්ත්වයක පවතින බව හඳුනාගෙන ඇති බැවින් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනේදී අදහස් දක්වමින්
3: ලංකාවේ 125,000 කතර අපේ ආයතන පද්ධතියට එනවා. තිපුණු අධිකාරිය තියෙනවා, නයිට ආයතනය තියෙනවා, තාක්ෂණික විද්‍යාල තියෙන විශ්වවිද්‍යාල අපිට දෙකක් තියෙනවා. ඒතර අපේ දැන් ප්‍රධානම අභිලාෂයක් වෙලා තියෙන ඉතාම හොඳ ආයතන පද්ධතියක් යම් ප්‍රමාණයකට අපි ගොඩනගාගෙන තියෙනවා. ඒවත් තවදුරටත් විධිමත් කරන්න ඕන කියන එකත් අපි ඉන්නවා. මේ ගමේ ඉන්න දරුවට මේ සම්බන්ධ තියෙන අවබෝධය සහ දෙමව්පියන්ට තියෙන අවබෝධය යම් ඌනතාවයක් අපි මේනකොට හඳුනාගෙන තියෙනවා. ලබන බඳවා ගැනීමක් තියෙනවා ජනවාරි. ඒ ජනවාරියේ බඳවා ගැනීමට අදාළව ලංකාවේ හැම නිවසකටම ගිහිල්ලා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න විශේෂිත වැඩපිළිවෙලක් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ සමහර දරුවන්ට මේ පාඨමාලාවට යම් මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් මුදල් ටික මේ වෙනකොට රජෙන් දෙනවා. මම උදාහරණයක් ගන්නම්. ගාලදිසිකේ අපේ සමෘද්ධි අමාත්‍යාංශයෙන් 2026 වර්ෂයට විතරක් වෙන් කළ තියෙන මිලියන 40. නැත්නම් විශාල පාඨමාලා ප්‍රමාණයක් දැන් අපි ටෙක් වල සම්පූර්ණයෙන්ම ගන්නන්නේ නොමිලේ. එහෙම යම් මුදලක් අවශ්‍ය වෙනවා නම් එතන තියෙනව මුදා ගන්න පුළුවන්. ඒ වගේම ETF එකෙන්. ETF එකෙන් දෙනව රුපියල් 50,000. ඊට අමතරව මේ ළඟදී අපි ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා. ජනාධිපතිතුමා කිව්වා අනිවාර්යයෙන්ම තව දුරටත් එයාට උපාධියක් එහෙම කරගන්න අවශ්‍ය නම් මුදල් නැත්නම් මහ භාණ්ඩාගාරයේ එයාට පැහැදිලි කරලා දුන්නා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්න. එතකොට ඔවුන් මේ උපාධිය අරගෙන රැකියාවක් කරන කාලේ ඒක ක්‍රමිකව ගෙවා ගන්න පුළුවන්. සර් දැන් දරුවන්ට මුදල් කිසිදු බාධාවක් වෙන්න බෑ. ආයතන පද්ධතියත් අපි හදලා
1: තියෙනවා.
2: චිලි රාජ්‍යයේ භූකම්පනයක් හටගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇන්ටොෆගස්ටා කලාපයේ මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. ඒ ප්‍රබල ටේ රිට පරිමාණ 1.5 ලෙස සටහන්ව ඇති බවයි සඳහන් වන්නේ. ඒ කිලෝමීටර 93 පොළොව අභ්‍යන්තරයේ සිදු ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: තම අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිටහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 12යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඔන්න අදත් අපි ඩ්‍රයිව් කරන්න ලෑස්ති වෙන වෙලාව. සුබ සන්ධ්‍යාවක් කියලා හැමෝටම කියන ගමන් චාරු සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක්. Good evening.
0: සඳුදා බොහෝ කටුකයි.
1: Okay.
0: සඳුදා බොහෝම කටුකයි.
1: නමුත් ඒ කටුක සත්‍ය අපි බාරගත යුතුයි.
0: නමුත් ඒ කටුක සඳුදාට අපි මුහුණ දිය යුතුයි.
1: යුතුයි.
0: නලුත් සතියක ආරම්භයත් එක්ක අපි විනින් ඩ්‍රයිව් එක මොන ගැහෙන වෙලාව. ඉතින් අදත් ඉඳලා ඔන්න සතිය දවස් පහක් තියෙනවා.
1: අපේ ගන්කොස් ක්‍රියාව හගෙන ඉන්න.
0: වැඩ කරන දවස් පහක් තියෙනවා.
1: ඕකේ ඕකේ.
0: රයිට්. ඉතින් ඒක දවස් කරන නේ වැඩ කරන දවස් පහේම.
1: හරි.
0: අපි ඉන්නවා ලාංගින්බ.
1: හා
0: හා. ඉතින් අදත් ඔන්න හවස 6 හමාර වෙනකන් කැමැතිම ලස්සන සුදු අහන්න විනින් ඩ්‍රයිව් එක වැඩ එකතු වෙන පුළුවන්කම තියෙනවා.
1: අපි මේ සතියේ වැඩ ටික පටන් ගන්න හදන. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා වැඩ කරන ගබගේ ඉන්නවා නම් ඒ පැත්තේ කටියවත් එකතු කරගෙන මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න පුළුවන් වෙනද වගේම WhatsApp එකට 0703935937 කියන අපේ WhatsApp මැසේජ් නම්බර් එකට ඔයාලට පුළුවන්කම තියෙනවා මැසේජ් එකක් දාන්න.
0: ඉතින් ගොඩක් දේවල් ඇති කතා කරන්න නේද සතියන්තයක් කියන්නේ. ඉතින් සෙන්සුරාදිරි දවස් එකේ කොයන් ට්‍රිප් එකක් ගියා නම් එතකොට මොනවා හරි ස්පෙෂල් දෙයක් සිද්ධ වුණා නම් මේ හැම දෙයක්ම ඇති. සමහරවිට බර්ත්ඩේ එකක් එහෙම හොඳ සෙලිබ්‍රේට් කරන්න ඇති.
1: ඒක
0: වැඩ දාගෙන තියෙනවානේ සතියන්තය කිව්වම. ඉතින් හැම දෙයක් එක්කම දැන් අද වැඩ කරන අතරේ ඔයාගේ මැසේජ් එකක් එවන්න කතා කරන්න.
1: කොහොමද සතියන්ති ගෙවිලා අද සඳුදා දවස් ගත කරන්න කියලා
0: අපිට පොඩ්ඩක් කියන්න බලන්න. අපි ඉන්නවා හවස 6 හමාර වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් එකේ.

0: රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
5: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් දරෝඩිසුව

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. බිඳුවයි 706 366 176 අංකයට ඔබ

0: හතරයි විනාඩි 24 වෙලාව.
1: ඕකේ.
0: අපි ආලුවෙක්ට පව්ගේ දස්සේ ෂෝක් වැඩක් කළා දිනාද?
1: මොකද්ද?
0: මේ එයාගේ හොඳම යාළුවෙක් ඉන්නවා.
1: රයිට්.
0: මේ එයාට බයිපාස් එකක් කළා, හાર્ට් එකේ වෙනම සර්ජරි එකක් කළා.
1: ඕකේ.
0: ඉතින් ඉන්නකොට දැන් එයා බලන්න යනවනේ. ඉතින් කේකේනා යනෝනේ බලන්න.
1: හහ්.
0: ගිහිපලා දැන් අර එයාගේ හොඳම යාළුවත් ගිහිල්ලා.
1: ඕකේ.
0: ගිහිල්ලිනකොට මේ කිවලු දැන් හොඳයි නේද විස්තර අහලා කතා කරලා. මේ මටත් පොඩි අසනීපයක් තියෙනවා. මේ මේක මේ ඉතර ලොකුවට මට මේ බෙහෙත් ගන්න තරම් දෙයක් නෙවෙයි.
1: තව කවුද කියන්නේ?
0: දැන් යාළුව කියන්නේ. බයිපාස් කරපු යාළුවට කියන්නේ.
1: ඕකේ.
0: මේක මේ ලොකුවටම තාම මේ ට්‍රීට්මන්ට් කරන්න තරම් ලොකු දෙයක් නෙවෙයි.
1: හා
0: හා. ඒ වුණාට මට මේක මේ මොකද්ද මේකට කරන්න ඕන කියලා පොඩ්ඩක් නිකන් ડોක්ටර් කෙනකින් අහලා තිබ්බොත් හොඳයි.
1: හොඳයි කියලා මට හිතෙනවා නේ.
0: මට හිතෙනවා.
1: ඕකේ.
0: එහෙම කියලා ඉතින් අර සමහර වෙලාවට යාළුවලු කතා කරනෝනේ.
1: හා
0: හා. ඊස්සෙ කියලා දැන් ඔය මෙයාගේ ක්ලිනික් එකට යන දැන් ඔපරේෂන් එක කරපු කෙනා ක්ලිනික් යන ડોක්ටර් එහෙම ටිකන් හැම දෙයක් ගැනම දන්න හොඳ ડોක්ටර් කෙනෙක්.
1: හා.
0: ඒ නිසා දැන් මේ යාළුවා කිව්වලු
1: යන් එයා ළඟට කියලා.
0: නෑ යන්නේ නෙමෙයි. යාළුවා කිව්වා අර මේ සර්ජරි කරපු යාළුවාට කිව්වලු.
1: ඕකේ.
0: මචං මේ පොඩ්ඩක් වා ක්ලිනික් එකට ඊළඟ සැරේ ගියාට පස්සේ
1: හා
0: මෙන්න මේ මගේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඔය අහලා තියාගන්න.
1: හා හා
0: හා හා. මොකද්ද දන්නේ මේක මේ වයිසුට ගහන ડોක්ටර්ගෙන් මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා මේකට මොකද්ද කරන්න ඕන.
1: එතකොට
0: කැන් ට්‍රීට්මන්ට් කරන්න ඕනද?
1: හා.
0: එහෙම නැත්නම් මේක ඇත්තට සනකියුස් දෙයක් නෙවෙයිද?
1: ගණන් ගන්න එපාද?
0: එහෙම කියලා මේ කියයිනේ ડોක්ටර්.
1: ඔව් අපිට කහලා තියාගන්න
0: කියලා දැන් ඊළඟ ડોක්ටර් හම්බෙන යන දවසට මේකත් චුට්ටක් අහන්න මතක තියාගන්න කියලා
1: අර
0: යාළුව කිව්වා.
1: ඕකේ.
0: කිව්වට පස්සේ දැන් රයිට් ඕකේ කියලා අහගෙන ගියා.
1: හහ්.
0: ගිහිල්ලා ඉවරේලා මේ ඊළඟ ක්ලිනික් දාස ගිහිල්ලා ડોක්ටර් හම්බෙලා කතා කරද්දී මේ කිව්වා දැන් යාගේ ඔක්කොම පරීක්ෂා කරලා ඉවරනට පස්සේ ડોක්ටර් මේ මෙන්න මෙහෙම අසනීපයක් තියෙනවා මේ වගේ යාළුවට. හහ්. අසනීප මොකද්ද කියලා අහන්න එපා. අසනීපයක් දෙන මෙන්න මෙහෙම අසනීපයක් මගේ යාළුවන්ට.
1: ඕකේ.
0: මේකට මොකද්ද කරන්න ඕන කියලා අහලා තියෙනවා.
1: හා.
0: ડોක්ටර් දිදී අර මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක ලියන ගමන් මොනවාරි කල්පනාවකින් ඉන්නේ නැත්තේ.
1: ඔව්. ඇයිද මොකද වෙලා තියෙන්නේ?
0: ඊට පස්සේ එක සැරේටම මේ හරි මේ ඔය දැන් මේකට මේ ක්ලික් කරනවා. ඔයාගේ ගෙදර ළඟම තියෙන හොස්පිටල් එක මොකද්ද?
1: හරි.
0: අනේ හොස්පිටල් එකේ ක්ලිනික් එක තියෙන මේ දවසේ.
1: හා.
0: ඒ ක්ලිනික් එකට වයින්න කියලා කියනවා.
1: ඕකේ. ක්ලිනික්
0: එකට එන්න කියලා. ඉතින් යාළුවාගේ ප්‍රශ්නේ ඇහුවේ ડોක්ටර් කියලා තියෙන්නේ මෙයාට ක්ලිනික් එකට එන්න.
1: ඕකේ.
0: එනිද ඒ වගේ ප්‍රශ්න තිරපු ගමන් වෙනව. මේ සත්‍ය සිදුවීමක්.
1: හරිද? අසනීප කියන්නේ
0: නැහැ. අසනීප කියන්න ඕනේ නැහැ.
1: ඕකේ.
0: අසනීපයට බෙහෙත් ගන්න ගිහි බෙහෙත් ගන්න ඕනද කියලා ડોක්ටර් කින් අහන්න කියලා කිව්ව යාළුවා.
1: ඔව්.
0: අන්තිමට ක්ලිනික් එකට දාලා
1: යාළුවම තමයි අනිත් යාළුවා තමයි ක්ලිනික් එකට යන්න වෙලා
0: තියෙන්නේ. අරයම යා ක්ලිනික් එකට දාලා.
1: ඕකේ.
0: ඉතින් ඒ නිසා ડોක්ටර්ස්ලාටත් සමහර වෙලාවට
1: පැටලෙනවා.
0: හැබැයි පැටලෙන්නේත්
1: හා
0: ඒ වගේම පුද්ගලයෝ ගියාම
1: අවශ්‍ය නැති කොහේවත් තියෙන දෙයක් ඇහුවාම ඉතින් ડોක්ටර්ස්ලා උනත් කල්පනා කරනවා.
0: ડોක්ටර්ටත් ඒක ඔච්චර මං කියපු තරම් පැහැදිලිව අහන්න නැතුව ඇති.
1: හා හා.
0: ඒ මම දන්නවා යා.
1: ඕකේ.
0: ඒ මොකක් හරි පටලවලා අහන්න නැති.
1: හා හා. කියන්නේ නැතුව ඇති හරි සිද්ධිය.
0: කොතෙන්ද හරි කියවෙන්නේ නැති මේ මට මෙහෙම කියලා. යාළුවට මේ මට කියලා කියවෙන්නේ නැති. මේ මොන්සෙ ලියන්නේ නැති ක්ලිනික් එකට එන්න කියලා.
1: ඒකද? දැන් ක්ලිනික් උත් යා.
0: දැන් ඒ ක්ලිනික් දෙයකට යනවා.
1: ඕකේ.
0: එන්න තියෙන ලඩකටත් යනවා ක්ලිනික්. රයිට් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. 100%ක්ම අපේ රටේ විජේ නිෂ්පාදන කියන්නේ අපේ රටේ කැම වේල රස ගන්න කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන පෙළක් වගේම තවත් රසවත් නිෂ්පාදන පෙළක් හඳුනා දෙන නමක්. ඉදින් විශ්වාසයේ වගකීම එක්ක 30 වසරක පාරිභෝගික විශ්වාසයේ රැකගත් ආයතනයක් විදිහට හොඳම නිෂ්පාදන පෙළක් ඔබ අතරට විජේ නිෂ්පාදනත් එක්ක අරගෙන එනවා.
1: 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක විජේ නිෂ්පාදන වලට මෙලදී ගන්න පුළුවන්කම තියෙනවා. ගෙදරයිට රසට ගුණට ප්‍රමිතියට හදා ගන්නව නම් කැම ටික ආයකතු කර ගන්න ඕනේ කුළුබඩු සන්නාමය වෙන්න ඕනේ විජය නම.
0: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියන්නේ ලංකාවේ නිෂ්පාදන සිදු කර නැත්නම් එක එක විදිහේ ව්‍යාපාර කරන අයට තමන්ගේ නිෂ්පාදනයන් කරගන්න ව්‍යාපාර දියුණු කරගන්න ඕන කරන නවීනතම මැෂින් හඳුනා දීපු ආයතනක්. ඉතින් දැන් ඇඹරුම් යන්ත්‍ර, පොල්තෙල් ඉන්දිරි යන්ත්‍රය වගේම සහ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට තවත් නිෂ්පාදන මැෂින් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. මේ වෙනකොට වෙළඳ පොළේ නුඹට මිලදී ගන්න
1: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක එකතු වුණොත් ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා කියෝ විදිහටම ඔයාගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න, ව්‍යාපාර කටයුතු තවදුරටත් ඉස්සරහට ගෙනියන්න ඒ වෙනුවෙන් අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාවලි මිලදී ගන්න යන්න තියෙන හොඳම තැන තමයි නොම්බර 30 ගැල්හෙන පාර මහරගෙම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. යන්න කලින් මේගොල්ලොත් එක්ක කතා කරලා ඔයාට විස්තර මොන හරි දැනගන්න ඕන නම් ඔන්න ඔයාට ඒකටත් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. සම්බන්ධ කරගන්න පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් 011 77 579 579 කෝල් එකක් දෙන්න.
0: සෝලා කිව්වම කොච්චරනම් තියෙනවද? එක නම්බලින් එක එක විදියට තියෙනවා. හැබැයි විශ්වාසයේ වගකීම මේ හැම දෙයක් එක්කම අපි පොඩ්ඩක් හිස්ටරි එක බලනෝ නේද? කාට හරි වැඩක් බාර දෙන්න කලින් මෙයාලා කොච්චර මේ ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවද? කොච්චර දේවල් කරලා තියෙනවද?
1: කොච්චර දුරට සක්සස්ද?
0: කොච්චර සක්සස්ද? කොච්චර කාලයක් තිස්සේ මෙයාලා වැඩ කරගෙන එනවද? මේවයි කාරණා අපි බලනවානේ ඕනම දයක් බාර දෙන්න ගියාට පස්සේ. අන්න එහෙම බලනකොට ඩීප් ටෙක් කියන්නේ, ඩීප් ටෙක් සෝලා කියන්නේ විශ්වාසයෙන් වැඩක් බාර දෙන්න පුළුවන් නමක්. සෝලා අතර ප්‍රමුඛ පෙළේ සෝලා සන්නාමය තමයි ඩීප් ටෙක් සෝලා කියන්නේ.
1: ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන අර ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් සෝලා එකක් මිලදී ගන්න, ඒකට අවශ්‍ය කරන ඔන්න දැනුම ලබා ගන්න ඔයාලට පුළුවන් කතා කරන්න 071 711 711 1 071 711 711 711 කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: 4:30 වෙලාව මැසේජ් එකක් එවන්න, අපේ නම් එක මතක් කරන්න
1: 07:03 93 5 93 7 වගේ වට්ස්ඇප් මැසේජ් එක එවන්න.

0: හතරයි විනාඩි 34 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
3: Live, beat, ekita, mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ඇසියව සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
2: 4 විනාඩි 46
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
2: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 42යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. වාසනාව ගැන කියනකොට වාසනාව අපිට කොයි වෙලාවෙ කොතෙන්දි ළඟා වේද කියලා අපි දන්නේ නැහැ. හැබැයි වාසනාව උරගා බලන තරමට තමයි අපිට වාසනාව ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ගොවිසෙත ලොතරැයියක් අද අරගන්න, ඔබේ වාසනාව උරගා බලන්න, ජීවිතේ දිනන්න මොකක් හරි පොටක් පෑදේද කියලා බලන්න ඔන්න වාසනාවට අද ගොවිසෙත ලොතරැයියක් ගන්න.
1: ගොවිසෙත කියලා කියන්නේ ඔබවත් ජයග්‍රහයකින් ඔබවත් කෝටිපතියෙක් කරන ගමන් ගොවි ජනතාවට සෙතක් සලසන ලොතරැයියක්. ඉතින් ආරි පුලංකම තියෙන කෝටි හරකින් ඇරඹෙන සුපිරි තෑගක් එක සතිය දින 7 දිරුමදිද ලොතරැයි යේ ඔනවර ගන්න ගොවිසත නමේ. ඉතින් ළඟම තියෙන ලොතරැයි කූරුවෙන් වෙන්න පුළුවන්. ඔයාට යන එන ගමන් පුළුවන්කම තියෙනවා. ලොතරැයියක් වෙලදී අරගෙන පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඒකෙන් ඔන්න ජයග්‍රහයක ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.
0: දැන් අපි අර සමහර වෙලාවට අපි කියනවා අපිට අවස්ථාවක් නැහැ.
1: හරි.
0: අපි හැම වෙලාවෙම මග හැරගන්නම අපිට තියෙන අවස්ථාවක්. අපි බලන්නෙම නෙගටිව් විදියට අපිට අවස්ථාවක් නැහැ කියලා. උදාහරණයක් විදියට මම දැක්ක ලස්සන කතාව පහුගිය දවසේ. අලියෙක් කැලේක යනකොට ඒ අලියා කැලේ එයාට වැඩිපුරම පේන්නේ ගස්නේ.
1: ඕකේ.
0: කැලේ යනකොට ගස් පේන්නේ. හැබැයි යා ගස් දිහා බැලුවොතින් එයාට යන්න තරක් නැහැ. ගස් දිහා බැලුවොතින් යාට පේන්නෙම ගස්, යන්න තනක් නැහැ කියලාම යාට
1: හිතෙන්නේ.
0: මොකද පේන්නෙම ගස්නේ. මෙතනින් ගියොත් මෙතනින් හැපෙන්න පුළුවන්, මෙතනින් ගියොත් මෙතෙන්ට හැපෙන්න පුළුවන්. එහෙම කියලා ගස්ම තමයි පේන්නේ. යාට මේ යන්න තනක් පේන්නේ
1: නැහැ.
0: හැබැයි අලියා බලන්නේ ගස් දිහා නෙවෙයි. ගස් අතරින් තියෙන
1: පාර
0: දිහා. ගස් අතරින් තියෙන ඉඩ දිහා බලන්නේ. මෙතනින් යන්න පුළුවන්. මට මෙතනින් යන්න පුළුවන් කියලා ගස් අතර තියෙන හිඩැස් තමයි බලන්නේ. ගස් දිහා නෙවෙයි බලන්නේ. ගස් දිහා බැලුවොතින් අනේ යන්න බෑනේ මට කියලා මම තමයි
1: ආදී. ගස් විතරමනේ වටේ පිටේ තියෙන්නේ කියලා හිතනවා.
0: හැබැයි යා බලන්නේ ගස් අතරින් තියෙන ඉඩ දිහා.
1: ඕකේ.
0: ඒ නිසා තමයි කියන්නේ එහෙම වුණොත් තමයි අලියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අපිත් බලන්න ඕන අපිට තියෙන ඉස්සරහ තියෙන ප්‍රශ්න දිහා නෙවෙයි. අපිට මුණ ගැහෙන ගැටලු, අපිට තියෙන බාධාවන්, දේවල් දිහා නෙවෙයි අපි බලන්න ඕන.
1: විසඳ ගන්න පුළුවන් මාර්ගයක්.
0: ඒ අතරින් යන්න තියෙන තැන මොකද්ද?
1: මේ
0: ප්‍රශ්න අස්සෙන් අපිට රිංගල යන්න පුළුවන් කොතෙන්ද?
1: ඕකේ.
0: ඒ බාධක අතරින් අපිට යන්න පුළුවන් තැන කොතනද? කියනක අපි පොඩ්ඩක් හොයලා බැලුවොතින්
1: මේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අපිට අඩු කරගන්න පුළුවන් වෙයි නේද?
0: ප්‍රශ්න ටික අඩු කරගන්නත් පුළුවන් වෙයි. අර අවස්ථාවක් නැහැ, අවස්ථාවක් නැහැ.
1: රයිට්.
0: මට ජීවිතේ පාවෙලා තියෙන්නේ.
1: මට නම් මේකෙන් ගැලවෙන්න විදිහක් නැහැ.
0: හැමදාම ප්‍රශ්න.
1: ඕකේ, හැමදාම එකම තැන.
0: මට තියෙන්නේ බාධාවන්මයි. මේක මහ කරුමයක්.
1: රයිට්.
0: ඔහොම කියලා කියන අය ඉන්නව නේද? ඒ අය බලන්නේ ගස් දිහා. ඒ ගස් අතරින් තියෙන ඉඩ දිහා නෙවෙයි බලන්නේ.
1: ඇත්ත.
0: ඒ නිසා ගස් දිහා බලන්න එපා. ඒ අතර තියෙන ඉඩ දිහා බලන්න අලියෙක් වගේ වාඩි ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රශ්න දිහා බලන්න එපා. ප්‍රශ්න අතරින් තියෙන වාඩි යන්න තියෙන ඉඩ දිහා බලන්න.
1: එතකොට ප්‍රශ්න ටිකත් විසඳේ.
0: ප්‍රශ්න විසඳෙනවා එතකොට. 4:45 වෙලාව.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙනකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල ගණන් කැඳවනු ලැබේ. හුන්නස්ගිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්. මඩොල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594 0112-775-493 වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: හතරයි විනාඩි 55යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සින්දුවක් අහන්න කවුද මැසේජ් කරන්න ආන්නේ අපි මතක් කරන්න ඕන.
1: අපි අඳහනන්නේ රයිගම පැත්තට ඒ පැත්තේ ගිනෝස් සරච්චන්දයි සවත් එකතු කරගන්න ගමන් බරුදල් පොලේ ඉඳන් එස්එල් ප්‍රනාන්දු ඉන්නවා. ඒ දෙකම ලක්ෂ්මන් මඩපත්නම් මැසේජ් එකක් දාලා තිනවා. තමරා නිශානි චේතනා තේජාවර් මෙහමෝ එකතු කරගන්න ගමන් කටුනායක ඉඳන් අපි වහගෙන ඉන්න ස්ටෝස් එකේ දිරිණි අක්කගේ උපන්දිනය තිබ්බයි කියලා කියනවා. එයාටත් ඔන සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් අයිබෝවන් මම යනුර කියලා තියෙනවා. යසුරි යසුරි අපිට මැසේජ් එකක් දාලා තියෙන හෝමගමේද අම්මා තාත්තා වගේම පුතා බිවෙන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඉන්නනෝ. ඒතිකම සුබ සන්ධ්‍යාවක් අපිට සින්දුවක් දෙන්න කියලා පුස්සෙන් ලැබෙන් අඳුර මැසේජ් එකක් දානකොට කුලියා පිටියෙන් නිලක්ෂී නෝ මේ වෙලාවේ ඒතිකම පවනාවත් එකතු කරගන්න අලුත් ගම ඉඳලා
0: සල්ෂා මැසේජ් කළ තියෙන සින්දුවකට එකතු කරගන්න. යාළගේ හොටෙල් එකේ මේ වෙලාව අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකක අහගෙන යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියලා හොමගම ඉදලා මැසේජ් කරන්නේ. වගේම කුරුවිටස් අසංක, වගේම සමීර සම්පත්, වගේම ජනක කුමාර ඇතුළු කට්ටිය මේකතු කරගන්න කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා හොරණේ ඉඳලා. රයිට්, මේ කට්ටියවත් එකතු කරගෙන අපි යන්න හදන ඊළඟ සින්දුව අහන්න. ඊට කලින් මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා අපිට. විජය නිෂ්පාදන, විජය කියන්නේ අපිට අපේ රසය රටේ සැමට බෙදනවා විතරක් නෙවෙයි, ලෝකයට අපි නිෂ්පාදන අරගෙන යනවා. ලංකාවේ රසය, ලංකාවේ හැදෙන ඒ හැම දෙයක්ම එකතු කරලා හදන නිෂ්පාදන පෙළක් විදියට එකතු වෙන විජය නිෂ්පාදන අපේ රටේ කැම වේල රසවත් කරන වගේම දැන් ලෝකයේ රටවල් ගණනාවක ඉන්න ශ්‍රී ලාංකික රසයට ආස කරන, ශ්‍රී ලාංකික රසයට ආදරය කරන අය වෙනුවෙන් අරගෙන යනවා දැන් විජය නිෂ්පාදන. ඉතින් ඒ නිෂ්පාදන පෙළ ගොඩක් තියෙන නිසා අපිට එකින් එකින් කියන්න බෑ. හැබැයි විජය නමත් එක තියෙන ඕනම නිෂ්පාදනයක් හරිම රසවත් වගේම ගුණදායි පෝෂදායි කියන එක විතරක් මතක තියාගන්න.
1: ඒ වගේම තමයි විජය නිෂ්පාදන තෝරගනි දේවා මතක තියාගන්න. අනුකර නිෂ්පාදන රසක් තියෙනවා වෙනද පොලෙන් යතරින් වා හොඳම නිෂ්පාදනය විජය නිෂ්පාදන තෝරගන්නකොට අනුකර නිෂ්පාදනවලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන මෙලදී ගන්න අමතක කරන්න එපා. විජය කොළුබර ටික වදන්න ඕනම ගෙදරක ගෘහණියාගේ කුස්සියේ තියෙනම නිෂ්පාදන තමයි විජය කොළුබර ටික කියලා කියන්නේ. එතනින් ගියාට පස්සේ විජය නිවහනින් අපිට නිෂ්පාදන රසක් හඳුනා දෙලා තිනවා. ඉතින් මේ හැමදේම අගේ ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් වාට මෙලදී ගන්න පුළුවන්කම
0: අපි රන් භාණ්ඩයක් කියන්නේ අපිට ලොකු ආයෝජනයක් නේද? අපි රන් භාණ්ඩයක් කොහොම හරි ණය වෙලා හරි අරන් තියාගත්ත කියන්නේ අපිට එක පැත්තකින් ලොකු හයියක්. අපිට ඕන වෙලාවක සල්ලි දෙන්න හොඳ යාළුවෙක් ඉන්නවා වගේ නේද? කියන්නේ රන් භාණ්ඩයක් ගෙදර තියනවා කියන්නේ අරගෙන පරිස්සම් කරලා තියාගන්නවා කියන්නේ හොඳ යාළුවෙක්. ඕන වෙලාවක සල්ලි ටිකක් ගන්න පුළුවන් යාළුවෙක් ගෙදර ඉන්නවා වගේ. හැබැයි ඉතින් මෙහෙමයි, ඒක පරිස්සම් කරගන්න ඕන හරියට. යාළුව පරිස්සම් කරගන්න ඕන. යාළුව නැති කරගත්තොත් ඉවරයි වැඩේ. ඉතින් ඒ රන් භාණ්ඩය උකස් කරලා සල්ලි ටිකක් ගන්න පුළුවන් නිසා තමයි අපි කියන්නේ මේක හොඳ ආයෝජනයක් කියලා. ඉතින් ඔයාට ඒ නිසා තව රන් භාණ්ඩයක් ගන්න ඕන කියලා හිතනවනම් ඔයාට තියෙන මුද්දක්, මාලයක් ගන්න ඕන කියලා හිතනවනම් ඔයාට දැන් තියෙන මුද්ද උකස් කරලා හොඳ මුදලක් අරගෙන මාලයක් හදාගන්න පුළුවන්. ඊපස්සේ ඒකත් හොඳ ආයෝජනයක්. හැබැයි හරි තැනක ඔයාගේ මුද්ද හරි මාලේ හරි මොන රන් භාණ්ඩිකුණත් උකස්සට තියන්න විශ්වාසවන්ත තැනක, ලොකු මුදලක් ගන්න පුළුවන් තැනක තියන්න, බේරගන්න කාලයක් දෙන තැනක තියන්න. අන්න එමන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: 40 වසරක විශ්වාසනීය සේවාවක් තමයි පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණු තවට පොළ ලැබෙන්න පුළුවන්කම ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. පල්ලියගුරුගේ රන් අය සේවාව ගැන කතා කරා දෙදිවයින පුරාම ශාකා 24ක් විහිදලා තිනවා. වඩ හදිස්සියකට රන් භාණ්ඩයක් උකස් කරලා අට සල්ලි ගන්න අවශ්‍ය නම් ඔන රන් පවුමට උපරිම මුදල දැන් දෙන්නේ පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාට. ඉතින් ලක්ෂයට පොලිය වෙන රුපියල් 480ක් විතරක් වෙනවා. වගේම බේර ගන්න වඩ හදිස්සි වෙන දෙයක් නෑ. දැන් මාස 14කට වඩා වැඩි කාලයක් කොනුවට තියෙනවා ඔයාගේ රන් භාණ්ඩය බේරගන්න. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාලට කතා කරන්න පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 011-250-97-76 011-250-97-76 ට කෝල් එකක් දෙන්න.
0: සුබ සන්ධ්‍යාවක්. හවස 4:58 වෙලාව.

0: Lakhanda Radio ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: මම මේ ටීවී එකේ දැක්කමයි. මං විතරක් නෙමෙයි අපේ මෑණි අපේ මහත්තයා චාරුලතත් ඉන්න හැමෝම ඉන්නවා.
1: මොකද? මොකද ඔබ මේ කියන්නේ? ආ?
0: අපේ මෑණිය හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. අනුෂෝ.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: අපේ මෑණියෝ ෆැමිලි වතුරලා කී දෙනෙකුට නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහි ගුණයක් දාන්න ඇති නාරිකර 70 ඒක මිත්‍යාවක්.
2: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: Cool drive එකට
5: ලක්කන evening drive.

0: අවස පහයි විනාඩි 8යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මේ පැය පුළුවන්කම තියෙනවා කැමැතිම ලස්සන සින්දු අනතරේ අපිට මැසේජ් එකක් එවන්නත් නේද
1: අපේ WhatsApp එකට ආඩ පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න 0705 93 7 0705 93 7 කියන අපේ WhatsApp මැසේජ් නම්බර් එකට ආඩ පුළුවන්කම තියෙනවා මැසේජ් එකක් දාන්න
0: පොය කවද්ද
1: හෙට නෙවෙයි අනිද්දානේ
0: අනිද්දානේ
1: හා
0: තින්ග ඇසල පෝහේ වෙනුවෙනුත්
1: ඕකේ
0: කට්ටිය දන්සල් දෙනවා
1: මා දෙක්ක හැම තැනම තියෙනවා
0: ඔබ තමයි නියම වෙලාවේ දන්සල් දෙන්නේ
1: ඇයි
0: කියලා මට යෝජනා කරන්න හිතෙනවා
1: ඒ මොකද
0: මොකද අර දැන් පහුගිය කාලේ
1: හරි
0: මෙතනිනුත් කාලා අතනිනුත් කාලා
1: බැරිමුණුත් අතනිනුත් කාලා
0: එතනිනුත් කන්න තිබුණානේ
1: ඕකේ
0: ගිය පොයවල් දෙකටම
1: රයිට්
0: වෙසක් එකටත් ඇටිය පොසොන්
1: එකට
0: උතු අම්මේ කන්නේ තිබුණා තු අම්මෝ මට පෙසරයි
1: කාලද
0: හරිද
1: හරි
0: මේ මෙතනින් අයිස්ක්‍රීම් කාලා ඊළඟ තැනුත් අයිස්ක්‍රීම් කාලා
1: ඔව්
0: ඊළඟ තැනින් කොත්තමල්ලි බීලා ආයෙ බැලන්ස් කරගෙන අයිස්ක්‍රීම් කෑවන්සේ මැවිස්සෙනවා ඊළඟ තැනින් තියෙන කොත්තමල්ලි
1: හරි
0: තැනින් කාලා ආයෙ ඊළඟට තියෙන සව්
1: හරි
0: ආයෙ පොඩ්ඩක් වැඩි වෙනවා සෙම
1: සීතලයි
0: ඊළඟ තැනින් තේ එකක් බොනවා පොඩ්ඩක් ආයෙ රස
1: එතකොට කෝපි එකක් බොනවා
0: අත් කරලා පොඩ්ඩක් කූල් කරගන්න මේ හැඟර උණුසුම් කරගන්න ආයෙලඟට බත් ටිකක් අරන්.
1: යරක බං ආයි අයිස්ක්‍රීම් දස්සකින් අයිස්ක්‍රීම් එකක්
0: අරන්. අයිස්ක්‍රීම් එකක් අරන්.
1: හරි.
0: කොමාරි ඉතින් පොඩි උන් එම නම් ඉතින් දවස් දෙකක් තුනක් ඉස්කෝලේ ගියත් නෑ ඊට පස්සේ.
1: හරි.
0: අපි නම් ඉතින් මැරනත් වැඩට එනවනේ.
1: ඒ නිසා අපි එනවා.
0: කොමාරි
1: සමහර දිනවල නෝන කවර දිවහල් ගත්තා.
0: ඉතින් ඔව් කාලා කාලා නෙමෙයි ඊට පස්සේ.
1: හරි.
0: දැන් තාම ඩයට් කරන්න ආයෙන්නේ.
1: ඒක ආපු
0: කෑමට තාම ඩයට් කරන්න ආයෙන්නේ.
1: ඉස්සරහ මගේ උදාහරණ ඉන්නවා කියලා කියන්න එපා.
0: මම මේ කියන්නේ නැද්ද ඒක තමයි.
1: ඒක
0: නිසා මේ දැන් ඇසල එකට ඒ තරමට නැහැ.
1: හරි.
0: ඒ නිසා තමයි මං කිය ඔබ තමයි නියම වෙලාවේ දන්සල් දෙන්න කියලා.
1: ඒක තමයි.
0: ඉතින් මේ අර කතරට දිය බිදක් වගේ සමහර තැන්වල
1: දැන් දන්සල් තියෙනවා මං දැක්කා.
0: තියෙනවා නේද? බද්දන්සල් එහෙම තියෙනවා
1: කියපෑ. ඒ අඩුව නාන තියෙනවානේ.
0: සමහර
1: තැන්වල.
0: මං කියන්නේ ඊළඟ එකටත්. අතාරින්න එපා.
1: ඔව් මේක කන්ටිනියු කරගෙන අපි යා.
0: අතාරින්න එපා.
1: හරි.
0: සල ඊළඟට
1: ඉතින් අපි එනවා ඔබ පස්සේ.
0: ඔව් මේක මේක අතාරේ පින් කරනවා කියන කෝණේ කාලේ කරන්න පුළුවන්.
1: හරි.
0: ඒ නිසා මේක හොඳ පුරුද්දක්.
1: හහ්.
0: ඔයාලා දෙන්න දිගට.
1: ඔව් නැති කාලේ දෙන එක කොච්චර හොඳද?
0: නැති කාලේ තමයි වටින්නේ. හරිද?
1: ඕකේ.
0: ඒ නිසා මේ
1: ඔබ කොහොම කරගෙන යා.
0: කන්ටිනියු කරන්න.
1: රයිට්.
0: බදාද පොය නිසා මේ දැන් ඉඳලම සමහර අය
1: බඩේ ඉඩ ටික හදා ගන්නවද
0: රෑස් තියෙනවා මම දන්නවා දැන් ඔයත් මං ඉඳන්නේ රූට් එක ප්ලෑන් කරා
1: ඔව් ඔව් ඔව්
0: අද ඉඳන් හෙට මේ පාරෙන් ආවම තින් කීපයක්ම තිබුණා
1: ඔව්
0: මේ පාරෙන්
1: අද බලාගෙන ආවා දැන් යනකම අනිත් ටික බලාගෙන වෙන පැත්තකින් ගිහින්
0: ඉන්නවා තමයි ඒ නේද ජීවත් වෙන නෙමෙයි ඔක්කොම
1: අන්න ඒකනේ
0: කන්නේ ජීවත් වෙන
1: නේ රයිට්
0: ජීවත් වෙන කනවා නෙවෙයි නේද
1: කාලේ ඉන්නේ ජීවත් වෙන්න
0: ඒකයි හරි හවස 5 විනාඩි 11 වෙලාව
1: ඕකේ
0: ඩොම නිෂ්පාදන අපිට මිලදී ගන්න පුළුවන් ඩොම මැෂින් ගණනාවක් තියෙනවා සහ නිෂ්පාදනයේ ආශ්‍රිත ව්‍යාපාර කරන අයට වගේම පොල් තෙල් ඉදන කර්මාන්තේ නියැලෙන අයට පොල් තෙල් ටිකක් පිරිසිදු පොල් තෙල් ටිකක් ඔයාලා හදලා විකුණන්න පුළුවන් නම් චුට්ටක් මිල වැඩි වුණත් කමක්
1: නැහැ
0: කලවම් කරලා එක එක ෆාම් ඔයිල්ස් දාලා
1: හරි
0: නැත්තම් පොඩි පොඩි දේවල් තියෙනනේ
1: ඔය
0: ගැජට් වැඩ ඒවා කරන්න එපා කන දෙයටනේ කන දෙයට ඒ වගේ වංචාවන් කරන්න නැතුව හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක්
1: හදලා
0: මඩ විකුණන්න පුළුවන් නම් ඒක හරි වටිනවා ඔකට මැෂින් එකක් දැන් ඔන්න හඳුන්වා දෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම පොල් තෙල් ඉන්ධන යන්ත්‍ර අරගෙන වැඩේ දියුණු කරගන්න පුළුවන්
1: එතනින් එහාට ගියාට පස්සේ දැන් අඹරු මාශිත මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් අඹරු යන්ත්‍ර තියෙනවා දැන් සහලාශිත ව්‍යාපාර කරනවා නම් ඔයාලට කියන්න ඕනේ දැන් පොඩියට සහලාශිත ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලට පුළුවන්කම තියෙන ස්ටීම් බටර් මිල දී ගන්න නැත්නම් විශාල ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලට පුළුවන් කනු දෙකේ එලිවේටර් යන්ත්‍රයට යන්න මේ වගේ අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා වගේම අලවෙන් පසුත් හොඳ සේවාවක් දෙන තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියනවා අර මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක එකතු වෙන පුළුවන්කම තියෙනවා නොඹර 30 ගැලහෙන පාර මහරගමට ගියොත් ඔයාට පුළුවන් ගිහිල්ලාම එතන තියෙන යන්ත්‍ර ටික බලලා ඔයාට අවශ්‍ය වෙන විදිහට අවශ්‍ය විදිහට මිලදී ගැනීම කරන්න කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා 0111 6679 579 0111 6679 579 කෝල් එකක් දෙන්න.
0: දැන් ඔය පන්තිවල ඉන්නවනේ මේ ඉස්කෝලේ කාලේ වෙන්න පුළුවන්. ටියුෂන් පන්ති වෙන්න පුළුවන්.
1: ඕකේ.
0: කොතනත් ඉන්නවා ටිකක් කර නාහෙට නාහන.
1: ළමයි.
0: ඇත්තට කොල්ලෝ කෙල්ලෝ ඉන්න.
1: ඔව්. කෙල්ලෝ?
0: ඕකේ. ආ නෑනේ. අනේ අම්මේ.
1: මම මොනවා වුණත් ඒ පැත්ත ගන්න එපා.
0: හරිද?
1: හරි.
0: ඉන්නවා ඒ වගේ ඩයල් හරි. ඉතින් මේ සමහර වෙලාවට දැන් ගුරුවරු මේ ළමයි ගැන අවබෝධයෙන් ඉන්නේ.
1: හා හා මෙයා මෙහෙම කෙනෙක්.
0: අසරාණි වැඩක් කරොත් මෙයා තමයි කියලා දන්නවා. ඒ වගේ ඉන්නවා. හැබැයි ගුරුවරු හරිම සූක්ෂමයි. එකතරයක් පන්තියක දැන් බෝඩ් එකේ අර ගානක් හදනවා.
1: ඔව්.
0: හරිද? ගුරුවරයා සර් කණ්ණාඩිය දාගෙන
1: හරි
0: බෝඩ් එක පැත්ත හැරිලා ගාන හදනවා.
1: ඕකේ.
0: මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා ගාන හදනවා.
1: ගානක් හදනවා.
0: විස්තර කර කර හදනවා.
1: රයිට්.
0: දැන් ගුරුවරයා ගාන බෝඩ් එකේ හදනකොට සමහර වෙලාවට පන්තියේ ළමයි දිහා බලන්නේ නැහනේ.
1: يعني
0: බෝඩ් එක
1: දිහා පැත්තනේ බලන් ඉන්නේ. ඔව්.
0: විස්තර කර කර හදනවා.
1: හා.
0: හැබැයි ළමයි අවධානයෙන් ඉන්නවද කියලා බලන්න පොඩි පොඩි වර්ඩ්ස් දානවා.
1: ඕකේ.
0: කතාව නවත්තන්න.
1: හා.
0: එහෙම කියලා කියනවා.
1: රයිට්.
0: කතා කරනවා හිටමත් නේ සමහර වෙලාවට.
1: හා.
0: ඔය මොකද? මොකද ඔය? ඒ වගේ නිකන්
1: දැකලා නෙවෙයි උනාට කියනවා.
0: බෝඩ් එක පැත්ත හැරිලා කණ්ණාඩි දාගෙන ගාන හදන ගමන්.
1: හා හා.
0: ඒ වගේ එක සැරයක් දැන් මේ රෝම ගානක් හදන ගමන්.
1: ඕකේ.
0: සානෝ කවුද ඔය? කැරක් කැරකින්නේ.
1: හරි.
0: කියලා. කේක වැඩ දානවනේ
1: නම. ඕකේ.
0: කවුද ඔය කැරක් කැරකින්නේ කියලා කිව්වට වන් තින අණ්ඩපාල කොල්ලෙක්.
1: හරි.
0: පෘථිවිය සර්. පෘථිවිය සර් කිව්වා.
1: ඕකේ.
0: සර්ට තද වුණා හදද? කවුද ඒක කියපු එක? හා? ගැලිලියෝ ගැලිලි සර්.
1: ආරේ උත්තරේ දීලා තියෙනවා ඉතින්.
0: සර්ට නේද? එව්වා චෝක් කැල්ල.
1: හරි. පන්ති වෙලියට යන්න.
0: ඇමරිකාවෙන් ඉරානට ගහපු මිසයිලයක් වගේ.
1: පොද වැඩේ මම කියන්නේ.
0: ඒව එහෙම එහෙම ඩයල් ඉන්නවා.
1: හා? මං හිතුවේ ඇත්තටම මොකද දන්නවද?
0: හා?
1: එහෙම ආදි වන්දියක ලවේකත් ඇතුවේ නැතුව ඇති කියලා.
0: කවුද ඔය කරකර්ගින්නේ? පෘථිවිය සර්.
1: කවුද කිව්වේ?
0: කවුද කිව්වේ?
1: ගැලිලියෝ
0: ගැලිලි. ගැලිලියෝ ගැලිලි. හැබැයි පොඩි දැනුමක් තියෙන කොල්ලෙක්.
1: හා හා හා.

0: Panda Radio ITN.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
4: මීෂා කැති වරද්දක් නෑ.
5: ආ? වැරද්දක් නේ? තුන්ස කොළු වැදුනද කොයි හරි? බලන්න බබා මෙයා කියන කතාව.
4: ඉඳ ගන්න එපා බබී, මල්ලි තාම පොඩීනේ.
5: පොඩි උනත් ලොකු උනත් මං කැමර තේරෙ නැත්ත. මොකක්ද ඇත්ත? හා කියන බා මොකක්ද ඇත්ත? එයා යාගේ ඇත්ත කතාව කිව්වේ.
6: මම තමයි කෙල්ල මීෂා.
4: අනික අපිනේ කෙල්ලට පහුගිය සද්දකේ බල කරේ මේ ප්‍රොපෝසල් එකට කැමති වෙන්න කියලා.
7: හරි පුතා. එයාට ඕන නම් අපේ ප්‍රොපෝසල් එකට අකමැති වෙන්න ඉන්නවා.
4: මැති වුණා තාත්තයා එකෙන්ම අකමැති වුණා. අම්මණ එයාගේ අම්මයි තාත්තයි පන්සලට ගෙන ලොකු ආමතුණි කියලා මේකට කැමති කරව ගත්තේ.
5: එතකොට මන්ද වැරදි. ආ මන්ද වැරදි.
3: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ලකන්ද රේඩියෝ.

0: කොවිසිතල ්‍රයිය.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රෝපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රෝෆින් ෂීට්. රයිනෝ රෝපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රෝෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: අඩසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හවස පහේ විනාඩි 24යි වෙලාව. සමහර වෙලාවට අපි පාරේ යනකොට අපි මේ පහු කරන් යන වාහන දැක්කට පස්සේ අපිට හිතෙනවා මේ මිනිස්සු මැරෙන්න බය නැති මිනිස්සු වෙන්න ඇති කියලා.
1: හරි.
0: කියන ඕන මිනිස්සෙක් සාමාන්‍යයෙන් මරණය කියන එකට බයයිනේ.
1: හා.
0: මැරෙනවා කියන එකට.
1: කියන්නේ
0: ජීවිතේ නැති වෙනවා කියන එකට. ඒකනේ කොච්චර වීරකම් දැම්මත් සමහර වෙලාවට මරණාසන්න මොහොතේදී මාව බේරගන්න කියලා
1: කියන්නේ.
0: ඒ කොච්චර දැම්මත් අන්තිම මොහොතේ බය වෙන හින්දා. ඉතින් අන්තිම මොහොතේවත් බය නැති මිනිසුද මේ යන්නේ කියලා හිතනවා සමහර වාහන අපි පහු කරගෙන යන හැටි දැක්කට පස්සේ.
1: යන විදිහ දැක්කහම.
0: අපේ ඉස්සරහට එන හැටි දැක්කට පස්සේ.
1: රයිට්.
0: එතකොට මෙයාලට අම්මල තාත්තල නැද්ද? ළමයි දරුවෝ බිරින්දෑවරු
1: නැද්ද
0: කියලා තරම් හිතන තරම් මහ පුදුම විදියට
1: හෙමින් යනවා ඒගොල්ලෝ.
0: හෙමින් යනවා. පුදුම විදියට හෙමින් යනවා.
1: හෙමින් යනවා. නැත්නම් ඉතින් ඒක වෙන කියන්න දෙයක් නැහැ.
0: ඔව්. ඉතින් ඒ පරිස්සම ගැන අපිට හරි පුදුම හිතෙනවා.
1: හා.
0: ඉතින් සමහර වෙලාවට වම් පැත්තෙන් යන්න ඕන වාහනේ දකුණු පැත්තෙන් ගිහිල්ලා ඉස්සරහින් යන වාහනයට වෙට්ටුවක් දාලා
1: ඕකේ.
0: ඒ මිනිස්සයා මොනවහරි කිව්වට පස්සේ ඒ මිනිස්සයාත් බැනලා යන වෙන තරම් හරිම විනීත රියදුරු මහතුරු සමහර වෙලාවට හම්බ වෙනවා. හරිම විනීතයි.
1: හරි.
0: ඉතින්
1: එතනදී ඉතින් අපිට සද්ද නොකර යන්න තමයි වෙන්නේ. ආ යන්න කමක් නැහැයි කියලා නේද?
0: ඔව්. ඉතින් එතකොට අර හිත් වලින් දෙස් දෙවල් තියන්නේ එයාට විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවට. හරිද? ඒ නිසා මේ පාරේ කියන එක පාර කියන එක තමන්ට පෞද්ගලිකව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පොදු දෙයක්. එහෙනම් මේක ඉස්සරහට එන මිනිස්සයෝ එක එක මේ හීන බලාපොරොත්තු ගොඩක් පොදි ගහගෙන තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න මිනිස්සු දවස තිස්සම මොකක් හරි බර අවුවේ වැඩක් කරලා කීයක් හරි හොයාගෙන බයික් එකකින් ගෙදර යන ගමන් වෙන්න පුළුවන්. ඔය දාන වෙට්ටුවකින් එකතු කරගන්න රුපියල් 10ක් 50ක් 100ක් වැඩිපුර එකතු කරගන්න දාන ලොකු වෙට්ටුවකින් අර මොනසේගේ මුළු ජීවිතේම හීන බලාපොරොත්තු නැති වෙන්න පුළුවන්. තාත්තා කෙනෙක්ට දරුවෝ නැති වෙන්න පුළුවන්. දරුවන්ට තාත්තා කෙනෙක් නැති වෙන්න පුළුවන්.
1: ඕකේ.
0: ඒ වගේ පොඩ්ඩක් හිතන්න ඕන දේවල් තියෙනවා. අපි කලබලේ යනවා තමයි. අපි සල්ලි පස්සේ අපේ ආර්ථිකයත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්ක අපි සල්ලි පස්සේ දුවනවා තමයි. හැබැයි අපිට තියෙනවා පොඩි විනයක් පාරදී තියාගන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් තමයි ටේක් කෙයා වැඩසටහන් මාලා විශේෂයෙන් ක්‍රියාත්මක වෙන්නේ. දරුවන් හරහා මේ පණිවිඩය සමාජගත කරලා අනාගත ලෝකයේ තුල මේ ලංකාවේ රියානතුරු කියන එක නැති රටක් බවට පත් කිරීමේ බලාපොරොත්තු ඇතුව ටේක් කෙයා වැඩසටහන දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබ මතක තියාගන්න පාර යනකොට මේක පාර මට අයිති එකක් නෙමෙයි, මේක පොදු එකක්. හැමෝටම
1: ඒ කියලා හිතන්න එපා. පාර නේද?
0: හැමෝටම යන්න තියෙන තරක් මේක මමත් විනයගරුකව යන්න ඕන. තව කෙනෙකුගේ ජීවිතයට හානියක් නොවන විදියට කියලා කල්පනා කරන්න.
1: එතකොට ওই කියන රියානතුරු හැම දෙයක්ම අඩුවෙන් අඩුවටම යයි.
0: අඩුවෙන් අඩුවටම යයි.
1: හා.
0: හරිද? ඉතින් ඒ ගැන පොඩ්ඩක් හිතලා වැඩ කරන එක තමයි කරන්න ඕන දේ.
1: ඕකේ.
0: රයිට්. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන පිළිබඳවත්. රසට කැම ටිකක් හදාගන්න බලනකොට, එතකොට වෙනස් විදියට කැම ටිකක් හදාගෙන කන්න හොයනකොට,
1: ඔව්.
0: ගෙදරට ඕන කරන විජේ නිෂ්පාදන ටික ගෙනihin තිබුණා. තින් ඔය අඩුපාඩුව සපුර ගන්න පුළුවන්කම තියෙනවා. නූඩල්ස් එකක් හදා ගන්නව නම් රසට ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව ඔන්න විජේ නමත් එක ගන්න විජේ නූඩල්ස් තියෙනවා.
1: ඔන්නම කෑම කඩ රසට හදා ගන්නවාට ඒ වගේම අවශ්‍ය කරන නියම කුළුබර ටික. ඉතින් ඒ වෙනුවෙන් අපි වාටි කියලා තිනවා ගෙදර ගෘහණියන්ට විශේෂයෙන්ම කියන්නේ, ඔයගේ කෑම ටික රසට ගුරට සුවඳට හදා ගන්නව නම් ඔයගේ ගෙදර කුස්සියේ තියෙන මොන කුළුබර ටික තමයි විජේ කුළුබඩු කියලා කියන්නේ. එතනින් ගහරි ගියාට පස්සේ කිව්ව විදිහටම විජේ නූඩල්ස් එක තියෙනවා. වෙනසකටත් එක නූඩල්ස් එකක් හදා ගන්නවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා රසට හැලෙන්නේ බෙරි වෙන්නේ නැති විදිහට නූඩල්ස් එකක් හදා ගන්න. ගෙදර අයට වගේම ගෙදරට කවුරු හරි එනවා නම් ඒ අයට සංග්‍රහ කරන්න ඔයාට රසට හදා ගන්න පුළුවන් විජේ නූඩල්ස් එක. ඉතින් මේ හැමදේම අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන නමින්ම වළගම වෙනසරෙන් සුපිරි වෙනසරෙන් මිලදී ගන්න.
0: හවස 5:28යි වෙලාව.

ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: හවස 5:40 වෙලාව සින්දුවක් අහන්න කවුද මැසේජ් කරලා තියෙන්නේ මේ වෙලාවේ?
1: කටහණින් ඉන්න ශානුවව තිකුතු කරගන්න එතකම ටීවී එක රිපයර් කරන ගමන් අපිව වහගෙන ඉන්නේ කියලා වැල්ලවයේ මහින්ද ඉන්නවා.
0: හොඳ වෙලාවට රේඩියෝ එක රිපයර් කරන්න නැත්තේ.
1: ටීවී එක රිපයර් කරන හින්දා මම ඇතර රේඩියෝ කරා.
0: ටීවී රේ ප්‍යාර් කරේ.
1: හා?
0: ටීවී රේ ප්‍යාර් කරේ.
1: ආ එහෙමද?
0: ඒක ෆිල්ම් එකක් දන්නද?
1: නෑ.
0: ටීවී රේ ප්‍යාර් කරේ දන්නද?
1: නෑ.
0: බල්ලා නැද්ද?
1: නෑනේ.
0: අයියෝ. කවුද මැසේජ් එකල් දී?
1: ආ මම දැන් ආයි හොයන්න එපයි. මං හිතන්නේ
0: ආ කබන්නේ කවුරු හරි.
1: නෑ නෑ මං හොයාගත්තා. වැල්ලවායේ මහින්ද එදිරිසිංහ.
0: මහින්ද එයා දන්නවා. එයා තමයි ඔය ෆිල්ම් එකේ ඩිරෙක්ට් කරේ. ටීවී රේ ප්‍යාර් කරේ.
1: හා ඔකේ.
0: ටීවී රේ ප්‍යාර් කරේ.
1: හා හා.
0: ෆිල්ම් එක කරේ එයා මහින්ද.
1: එහෙමද?
0: දන්නද?
1: නෑනේ.
0: වැල්ලවායේ මහින්ද තමයි කරේ. ටීවී රේ ප්‍යාර්
1: කරේ. කබඩේ ආද දැනගත්තනේ. ඊටවස් විරිත අයරාගේ දිනව පාඩුතුරි පුතාවත් එකතු කරගන්න කියලා කියන ඊටවස්සේ දර්ශනී කුමාරතුන් ගාලව් වෙන් ඉන්නවා ඊටවස්සේ මාත් වල දෙන පහගෙන ඉන්නෝ කියලා බුලු බුල්ලත් කොහු පිහිටිය බුලත් කොහු පිහිටිය වරදුනත් කියලා මං ඉමීට දැන් කියන්නේ
0: මා කඳුලින්නම් තමයි
1: බුලත් කොහු පිහිටිය අහිංසයි ඉන්නෝ ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවා කියලා තියෙන හැමෝම දිගට වහගෙන ඉන්න අහිංසා එතකම ලංකා ප්‍රදීප් ඉන්නෝ සීෂන් සිතා මැසේජ් එකක් දාලා තිනෝ වෙනද වගේම සද්දටම අපි වහගෙන ඉන්නෝ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ
0: එවැගේම සජිත් මැසේජ් කරනවා සින්දුවකට එකතු කරගන්න කියලා කරුණාකර ඉන්නවා කියලා කිව්වේ වගේම රම්‍යා අනුලා ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා ඊට පස්සේ ජනක කුමාර හවත් එකතු කරගන්නවා සින්දුවක් අහන්න මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා කියලා තියෙනවා කුලියා පිටි ඉන්නල් තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ එවැගේම ඉන්දික ගම්පහෙන් මැසේජ් කරනවා සින්දුවකට එකතු කරගන්න යාගේ යාළුව හැමෝමත් ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන රයිට් මේ හැමෝමත් එකතු කරගෙන අපි යන්න හදන්නේ සින්දු අහන්න ඊට කලින් මතක් කරන්න ඕන දැන් ඩෙංගු කිව්වට පස්සේ ඩෙංගු වසංගතයක් බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් මේක මර්ධනය කරන්න හැමෝටම එකතු වෙන්න වෙනවා. රජයකට එහෙම නැත්නම් මේකට මේ PHI මහතුරුන්ට විතරක් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැමෝම මහන්සි වෙන්න ඕන.
1: ඒ නිසා අපි ඔයාට කියන්නේ හැමදාම ඔයාගේ වත්ත පිටිය සුද්ධ කරගන්න, ඔයාගේ අවසන් තැන, ඔයා ජීවත් වෙන තැන, ඒ තැන සුද්ධ කරගන්න. වගේම ඔයාගේ කාර්යාලේ වැඩ කරනවා නම් පාසල් වෙන්න පුළුවන්. දැන් අපි දකිනවා පාසල් මේ දවස්වල ශ්‍රමදාන කටයුතු දීගින් දිගටම වෙනවා නේද ශමිත? ඒ වගේම ඉතින් ඔයාගේ වැඩ කරන තැන උනත් අපිට වටපිටාව සුද්ධ කරගන්න හැමුණොත් තමයි අපිට පුළුවන් මේක පාලනය කරලා මේ ඩෙංගු අසංගතය අපිට නැති කරලා දාන්න.
0: 80,000 ඉක්මවල තියෙන්නේ. මරණත් 60ට වඩා දැන් ගිහිලා තියෙන 61 62ක් විතර වෙලා තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය පාලනය කරගන්න
1: අපි දැන් දවස් දෙකකට තුනකට කලින් 50 ගානයි කියලා කිව්වේ.
0: ඉක්මනින්ම අපිට මේවා අප්ඩේට් කරන්න වෙලා තියෙනවා ඔබේ පරිස්සම නැතිකම නිසා.

0: ලකඬ රේඩියෝ ITN
1: 5 විනාඩි 45යි.
0: ලකඬ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.
2: සමත

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: සුපිලිපන් සතිය ඇරඹි නව පරපුරට කියවීමේ සංස්කෘතියක්. සංචාරක ආදායම රුපියල් බිලියන 475. ඇමරිකාව සහ ඉරානය තාවකාලික සටන් විරාමයක.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 6 7 9 5 7 9.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලඛන මොමදින් ඒසල්
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්

0: හවස පහ විනාඩි 53 වෙලාව අපිට බස්වලදී හරි අපූරු චරිත මුණ ගැහෙනව නේද සමහර වෙලාවට. මැජික් පෙන්වන අය,
1: ඕකේ,
0: සින්දු කියන අය,
1: ඒ
0: වගේ එක එක අය ඉන්නවනේ. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මම මතකයි,
1: හරි,
0: මේ හිටිය ටියුබ් ලයිට් කනවා.
1: හා?
0: දැකලා නැද්ද?
1: නෑ.
0: ටියුබ් ලයිට් දැකලා තියෙනවද? ඔය ටියුබ් ලයිට් උනා ටියුබ් ලයිට් දැකලා නැහැ.
1: මේ ඒව කතා කරන්නේ පාවට හොද?
0: ටියුබ් ලයිට් උනාට ටියුබ් ලයිට් දැකලා නැහැ. කියලා තියෙනව නේද වාන ටියුබ් ලයිට් වගේ
1: කියලා. මට හැමෝම කියන ටියුබ් ලයිට් කියලා.
0: ටියුබ් ලයිට් එක කියන්නේ දිග අර බල්බ් එකක් තියෙන්නේ.
1: ආ හරි හරි. දැන් මීටර්.
0: හරිද?
1: ඕකේ.
0: ඒවා ටියුබ් ලයිට් කියන්නේ.
1: හහ.
0: දැන් තියෙන ආප කඩවල එහෙම අර පාට තික් දාලා තියෙන්නේ.
1: හරි.
0: ඔය ඉස්සර ගෙවල තිබුණා සෑහෙන. දැන් ඔය CFL LED බල්බ් ආවට පස්සේ දැන් නැත්තේ.
1: ඔව්.
0: ඒලේ ටියුබ් ලයිට් එක මේ කනවා. හහ. කාලා ගිලිනව පපඩම් කනවා වගේ චරිචර ගාලා මේ වීදුරු කටු.
1: හහ.
0: හපලා ගිලිනා හිටියා.
1: ඕකේ.
0: ඊට පස්සේ තව කඩු ඇඟ ඇතුළට බස්ස ගන්නා හිටියා.
1: හහ.
0: ඒව නම් ඉතින් පොඩි
1: ට්‍රික්ස්.
0: මම පෑම් කියලා කියනවා. දන්නා ඉතින් මේව ඇත්ත නැත්ත කොහොම හරි අපි ඉතින් මැස් දෙක උඩ දාගෙන බලන් ඉන්නවා.
1: එහෙම උනාද කියලා.
0: එහෙම බලාගෙන ඉන්නවා.
1: ඕකේ.
0: ඒ වගේ මේ එක්සරයක් මට හම්බුණා මේ මැජික් පෙන්නන.
1: ඔව්.
0: මනුස්සෙක්. කියන්නේ එක රෝස මල් මෙහෙම පිටිපස්සට කරලා ගන්නකොට රෝස මල් හතක්
1: පිපෙනවා.
0: ඒ වගේ හරි ලස්සනද වැඩ.
1: ඔව්.
0: හරිද ඊළඟට ලේන්සුව ගසලා ගන්නකොට
1: පරවියෙක්
0: ඇවිල්ලා. ඒ වගේ මැජික් පෙන්නනවා.
1: ඕකේ.
0: හිතා ගන්නවත් බෑ සමහර වෙලාවට.
1: කොහොමද කරන්න කියලා.
0: ඔව් ඒක පස්සේ මම බස් එක යන වෙලාවක ඊට පස්සේ අර තේ බොන්න බස් නවත්තනනේ අතරමඟ.
1: හහ්.
0: වෙන අතර වෙලාවක මම ඉතින් පොඩක් කතාවට සෙට් වෙලා කොහොමද මේ කරන්නේ ගොඩක් කල් ඉඳලා කරා.
1: ඔය එහාටත් ඉතින් ඕවා.
0: ඕපාර
1: ඕන්නේ ඕපයක් නැහැනේ.
0: ඕපලි ඕපණන් ඉතින් ආයෙ ඉතින් මොනවද?
1: අප්පලෝක.
0: හරි ඉස්සර ඇහුවා.
1: ඕකේ.
0: අනකට කියනවා මේ ඕ මල්ලි මෙහෙම මම ගොඩක් කල් ඉඳලා කරන්නේ.
1: හහ්.
0: මම සාමාන්‍යයෙන් මේකෙන් දවසකට රුපියල් 30,000ක් විතර හොයනවා.
1: දවසකට
0: මට ඒදුනා
1: ඇත්තටම
0: මට ඇත්තටම මට බස් එකේ මැජික් පෙන්නන්න පුළුවන්ද ඔය දෙකක් කියලා දෙන්න බැරිද කියලා.
1: දෙකක් තිබුණා හොඳට මැදි. වැඩි ඕනේ අපිට.
0: වැඩ හතක් විතර පෙන්නනවා.
1: ඕකේ.
0: මට දෙකක් දෙනවද කියලා දෙනවද?
1: එතකොට එක එක බස් වල නැගිට පුළුවන්.
0: 30,000 නෙවෙයි 10,000ක් හොයාගත්තොත්
1: තිනේ නේද මං අහන්නේ.
0: අපි හිතුවට මෙහෙමයි මේ සුදු කරපටි රැකියා විතරයි මේ හොඳට සල්ලියම්බ කරන්නේ කරගෙන.
1: හැබැයි මේකෙන් ඉතින් ඒගොල්ලෝගේ දක්ෂකමනේ එක.
0: ඔව් ඒක තමයි. ටැලන්ට් එක
1: හොඳට
0: මාකට් කරලා. ඉතින් එහෙම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අපි හිතුවට හිතුව හිතන්නේ නැති.
1: හා පැතියෝවා.
0: ඔව් ඒක තමයි. ඉතින් එකෙන් ඒක දැන් හැමෝම ට්‍රයි කරන්න එපා මැජික් පෙන්නන්න.
1: ඔක්කොම බස්සලිනේ ඊට පස්සේ බස්සල යන්නත් නැති වෙයි.
0: හැමෝටම එක කරන්න
1: බෑ.
0: ඒක ඒකට පිහිටපු මොකක් හරි සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒකත් එක තමයි වැඩේ පෙන්වන්නේ.
1: හහ් තාත්තගෙන් පුතාට ආපු දෙයක් වෙන්න පුළුවන්.
0: ඔව් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙනම ශාස්ත්‍රයක්.
1: හහ්
0: වෙනම ඉගෙනීමක් වෙනම.
1: ඒක ඉගෙන ගන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඔය කරන එක කරගෙන ඉන්නකෝ.
0: පුළුවන් දේ කරන්න, පුළුවන් දේ සාධාරණ විදිහට උදව් උපයන්න.
1: ඔව්
0: ඒක තමයි. ඉතින් මොන්සේ රුපියල් 30,000 හෙව්වා කියලා ඒකට කවුරුත් ඊර්ෂ්‍යා වෙන්න ඕනේ
1: නැහැ.
0: එයාගේ හැකියාවෙන් ටැලන්ට් එකෙන් ටැලන්ට් එක විකුණලා තියෙන්නේ.
1: ඒ වගේ
0: ඉතින් ඔයාලට තියෙන මොකක් හරි හැකියාවක් ඇති.
1: 30,000 වුණාද ඉතින් යා මහන්සි වෙලා නේක හොයන්නේ.
0: ඒක මාකට් කරන්න. ඔයාලට තියෙන හැකියාව මාකට් කරන්න. ඔයාලට කවදා හරි හරියයි.
1: ඔව්.
0: හරිද?
1: රයිට්.
0: ඉතින් ඒ විදියට විජේ නිෂ්පාදන එයාලගේ හැකියාව මාකට් කරලා තියෙන්නේ.
1: ඕකේ. මම බැලුවා මොකක්ද ඒක කියලා.
0: නෑ ගැලපෙන්නේ නෑ.
1: ඔයාලට
0: මේක කියා ගන්න ඕන නිසා මම කිව්වා එතෙන්ට.
1: මැජික් පෙන්වන්න ඕනේ. ඇත්තටම මැජික් එකක්.
0: නෑ මෙහෙමයි කැම වේල රස කරගන්න.
1: ඔව්.
0: මැජික් පෙන්වන්න ඕනේ
1: නෑ. නෑ.
0: එතන ගැලපුණා නේ.
1: ඔව් නේ. ඔයා හොඳයි.
0: කොයින් ගාර ගලප ගන්න පුළුවන්. කැම වේල රස කරගන්න මැජික් පෙන්වන්න ඕනේ.
1: රයිට්.
0: වාට පුළුවන් විජේ නිෂ්පාදන එකතු කරගන්න.
1: ඒතර ඒක 아무තු මැජික් එකක් නෙවෙයි.
0: එතකොට ඒක මැජික් එකක් නෙමෙයි. හරි ස්වභාවික කුළුබඩු ටික එකතු කළා.
1: ඔව්.
0: තමයි ওই නිෂ්පාදන හදලා තියෙන්නේ.
1: ඉතින්
0: ඒව දැම්මහම කැම රස වෙනවා. මැජික් නෙමෙයි.
1: මැජික් එක කියන්නේ තිස් වසරක් තමයි ඒගොල්ලෝගේ පාරිභෝගික විශ්වාසය යලා දිනාගෙන තියෙන්නේ. ඉතින් එතන මැජික් එකක් තියෙනවා. ඉතින් ඒකටත් ඔයාලට පුළුවන්කම තියෙන මේ විශ්වාසයෙන් විජය නිෂ්පාදන මිලදී ගන්න විජය කුළුබඩු ටික අපි කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙන වගේ කැම වෙන රස කරගන්න, ගුණ කරගන්න, ප්‍රමිතිට හදාගන්න විජය කුළුබඩු එකතු කරගන්න. ඉරිහා පැත්තට ගියාට පස්සේ විජය කියන නමින් තවත් නිෂ්පාදන රසක් ඔයාලට හඳුනලා දීලා තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන මිලදී ගන්න ළඟම වෙල් සැරෙන් සුපිරි වෙල් සැරෙන්.
0: අවසපහයි විනාඩි 58යි වෙලාව.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6 විනාඩි 2යි.

0: මාට ලංකාවටම ලක්න පෙරනෝවරු
1: හවස 6:12 ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: ඩ්‍රයිව් එක අපි මතක් කරන්න ඕන ගොවිසතල උතරයියක් ඔබ ගත්තුතින් වාසනාව ඔබ ළඟට එනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. විශේෂයෙන්ම දැන් ලංකාවේ අපිට මේක ටිකට් එකක් ගන්න එක විතරක් නෙවෙයි හැමෝටම තමන් පෞද්ගලිකව මේකින් ලක්ෂපතියක් කෝටිපතියක් වෙනවා වගේම හැමෝටම සහනයක් සේවාවක් වෙනවා ගොවිසතල උතරයියක් ගන්නවා කියන එකකින්. ඉතින් පුංචි රුපියල් 40ක් වැය කරනවා කියන්නේ ඔයා තමන්ට දෙයක් කරගන්නවා වගේම රටට දෙයක් කරනවා කියන එක.
1: කෝටි 6කින් අරබේ සුපිරිතයිගක් එක්ක සතිය දින හතේම දිනුම් වදින ලොතරැය තමයි ගොවිසත කියලා කියන්නේ. ඒ කිව විදිහටම ඔයාව ලක්ෂපතියෙක් වාව කෝටිපතියෙක් කරනවා වගේම අපේ ගොවි මහතුන්ටත් ඒ හරහා ඔන්න සේවාවක් ඔබ කරනවා. ඒ නිසා අපි වාඩි කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැය මිලදී ගන්න කියලා.
0: හදිස්සියට අතමාරුවක් කරගන්න ළඟ තියෙන රන් භාණ්ඩයක් උකස් කරන්න හිතුවොතින් ඒකට විශ්වාසවන්ත තැනක් අපි හොයනවා. වැඩි මුදලක් ගන්න පුළුවන්, ඒ වගේම බේරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන තැනක් අපි හොයනවා. අන්න එහෙමනම් ඔයා යන්න ඕන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියන්නේ.
1: ගනුදෙනුවයි රත්තරන් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක ඔයාට එකතු වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. රන් පවුමට උපරිම මුදල ලබා ගන්න වගේම එයාලා ගාව තියෙන්නේ 40 වසරක විශ්වාසනීය සේවාවක් නිසා ඔයාට බයක් සැකක් නැතුව ඔයාගේ රන් භාණ්ඩය තියලා හදිස්සියක් නැතුව ඔයාට බේර ගන්නත් අවස්ථාව ඒගොල්ලෝ දෙනවා. මාස 14කට වැඩි කාලයක් ඔයාට බේර ගන්න අවස්ථාව දෙනවා. වගේම ඔන්න ලක්ෂයටම පොලිය වෙන්නේ 480ක් විතරයි. ඔන්න දිවයින පුරාම ශාක 24ක් විහිදලා තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාව නමින්. ඒ වගේම සතිය හතම විවෘත නිසා ඔයාට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන ශාඛාවට ගිහින් මේ සේවාවන් සියල්ලම පල්ලියගුරුගේ රන් අය සේවාවෙන් ලබා ගන්න.
0: රයිට්, සිංදුව කහන කියලා මැසේජ් කළ තියෙන සචින් ආව එකතු කරගන්න, ඒ වගේම අනුරුද්ධ අමා, ඒ වගේම උදාර සම්පත් ඇතුළු කට්ටියම එකතු කරගෙන අපි යනවා ඊළඟ සිංදුව අහන්න.

0: සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-6767-579.
1: Cool drive Victor.
2: Lock color. Evening drive.

0: යන්න කලින් මතක් කරන්න ඕන කැම වේල රස ගන්ව ගන්න විජේ නිෂ්පාදනයකතු කරගන්න රසකාරක වර්ණකාරක કૃතිම දේවල් කිසිම දෙයක් නැතුව අපේ රටේ රසය රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් වලටත් අරගෙන යමින් දැන් ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ සන්නාමයක් බවට පත් කරන්න මහන්සි වෙන කැප වෙන විජේ නිෂ්පාදන ඔබේ කැම වේලටත් එකතු කරගන්න කියන මතක් කිරීම අපි කරනවා.
1: අපේ රසය රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ආදන්නවා කත්‍රින් වගේම ගුණාත්මක බවෙන් ඉහළයි. ඒ නිසා යෝජ කියන්නේ කැම ටික රසට සුවඳට ගුණට හදාගන්න ප්‍රමිතියට හදාගන්න ඔයා මිලදී ගන්න මොන නිෂ්පාදන අපිට ලැබෙන්නේ විචය කියන නමින්. එහෙනම් අපි අදට ඉවෙනින් ඩ්‍රයිව් එක ගිහින් යන්නා.
0: සුබනවසක් අපි යනවා අදට. හයිමත් හෙට තව සහතරට මුණ ගැහෙන බලාපොරොත්තු වෙන්නේ. මම චමිත්.
1: වට සුබ දවසක්. මම චාරෝ.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176 679 579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: මමනම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
7: FM 93.5 FM 93.7 ලකන

0: столе.
1: දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය සේවයකට දිවුරුන් දෙමින් සුපිලිපන් සතිය ඇරඹේ. තාක්ෂණයේ රජයන යුගයක නව පරපුරට කියවීමේ සංස්කෘතියක් ඇති කිරීමට අගමැතිගෙන් යෝජනා. ඩෙංගු රෝගීන් 82,000 දක්වා ඉහළට මඩින මෙහෙයුම් රටපුරා. ගෙවුණු මාස 6ට සංචාරක ආදායම රුපියල් බිලියන 475ක්. හෙක්ටයාර 176ක කඩලාන වනාන්තර 8ක් රක්ෂිත වෙයි. ඇමරිකාව සහ ඉරානය තාවකාලික සටන් විරාමයක.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දෙලංක ලියනාරච්චි. සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාවෙන් රාජ්‍ය සේවයේ සුපිලිපන් සංස්කෘතියක් සඳහා වන වැඩසටහන අද ආරම්භ කෙරුණා. රාජ්‍ය සේවයේ ගුණාත්මක කාර්යක්ෂම සහ පාරිශුද්ධ බව ඉරණමනමින් දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය සේවාවක් වෙනුවෙන් සුපිලිපන් සතිය ක්‍රියාත්මකයි. මෙතෙක් පැවති රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් වංචාවෙන් දූෂණයෙන් තුර ආදර්ශමත් රාජ්‍ය පාලන ව්‍යුහයක් ගොඩනැගීම අරමුණ කරගනිමින් සුපිලිපන් සතිය අද සිට ක්‍රියාත්මක කෙරෙනවා. සුපිලිපන් සංස්කෘතියක් සඳහා වන මෙම ප්‍රදේශය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. පසුගිය කාලයේ පුරා රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට වංචා දූෂණ සහ වැරදි ප්‍රතිපත්තිමය තීරණ ඍජු ලෙස බලපෑ බවටයි ජනතාව චෝදනා කරන්නේ. එම තත්ත්වය හොඳින් හඳුනාගත් වත්මන් රජය ජනතා අභිලාෂයන්ට සහ ජනමරමට ගරු කරන සුපිලිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම අරමුණ කරගනිමින් ජාතික සුපිලිපන් සතිය ක්‍රියාත්මක කරනවා. සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික වැඩසටහන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සුපිලිපන් භාවය අනු කිසිවෙකු ඔබ දෙස බලා නොසිටින විට පවා හෘද සාක්ෂියට අනුකූලව නිවැරදි දේ කිරීම බවයි මේදී ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේ.
2: සුපිලිපන් භාවය කියලා කියන්නේ හරි දේ කිරීම. වැරද්ද මොකද්ද කියන එක කවුරුත් කියන්න ඕනේ නැහැ, අපිට දැනෙනවා. නමුත් අපේ සුපිලිපන්න භාවයට අභියෝග එල්ල වෙන්නේ සමාජයේ චලනය විසින්. යන්නේ දූෂණයේ පැත්තට නම් ඒ සමාජයේ තුල ඉන්න අවශේෂ කොටස් සියලු දෙනාටමත් එහි බලපෑම ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. අපිට අවශ්‍යයි පොදුවේ ගත්තම මුළු සමාජයේම සුපිලිපන්න භාවය ඉහළ නැංවීම. ඒක තමයි අපේ අවසාන පරමාර්ථය. කිසියම් පුද්ගලයෙක් සුපිලිපන්න චරිතයක් විදිහට හැසිරෙනවා නම් ඔහුට ඇගයීමක් තිබුණේ නැහැ රාජ්‍යංශය තුල. ඔහු වටින මිනිහෙක් කියලා තේරුම් අරගෙන තිබුණේ නැහැ. මේ රටේ ජනතාවට යන්න තියෙන සුපිලිපන් ගමනකට මග අපි පාදලා සහ මග සකස් කරලා තියෙනවා.
1: ප්‍රධාන උත්සවයට සමකාමීව සියලු රාජ්‍ය ආයතනවල ජාතික සුපිලිපන් සතිය ආරම්භ කෙරුණා.

0: අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනට එක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
1: ජනතාව තුළ විශාල උවමනාවක් තියෙනවා දූෂණයට තිත තියන කාර්යක්ෂම ජනතාවාදී පාලනයක් සහ එවැනි සංස්කෘතියක් අප රට තුළ නිර්මාණය වෙයි කියන විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ඒක යථාර්ථයක් බවට පත් කරගන්න නම් දේශපාලන සංස්කෘතිය වෙනසක් විතරක් ඇති කළා මදි. පිගාවට එන ඒ ජනතාවට පිළිගන්න විදිහේ ඉඳන්ම ඒ වෙනස දැනෙන්න ඕනේ. එතකොට අපි දෙන තීරණ, අපි ප්‍රශ්න විසඳන විදිය තුල සාධාරණත්වය, විනිවිදභාවය අපි තහවුරු කරනවා කියන එක ඔවුන්ට දැනෙන්න ඕනේ. හෘද සාක්ෂිය සමහර වෙලාවට අපි මරලා තියෙන්නේ. දැන් ඕගොල්ලොන්ට තියෙනවා අවස්ථාව හෘද සාක්ෂිය හොඳටම අවදි කරගන්න. නීතියෙන් විතරක් මේක කරන්න බෑ. මේක අධ්‍යාත්මික දෙයක්, මේක සංස්කෘතික දෙයක්.
0: අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සුපිලිපන් සතිය ආරම්භ කිරීම සිදු කෙරුණා. පසුගිය වසර දෙකක කාලය තුළ ජනතාවට රට ගැන සුබවාදී ආකල්පයක් ඇතිකර ගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
2: මේ සියලු ආයතනවල බලය උපදින්නේ ජනතාවගෙන්, සියලු දේවල් ලබා දෙන්නේ ජනතාව විසින් සිදු කරන ආර්ථික ක්‍රියාකාරකම් වලින්. ඒ නිසා මේ පුරවැසියා ඇතුළත් ජනතාව තමයි වැදගත්ම කොටස. ඔබ වෙන රාජ්‍ය ආයතන ගියාට පස්සේ ඔබ බලාපොරොත්තු වෙනනම් ඒ රාජ්‍ය ආයතනයෙන් මෙන්න මේ තරම් සේවා තමන්ට ලැබිය යුතුයි කියලා සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඒ දේ මෙතනට එන කෙනාට ලබා දීමට කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තු. තවදුරටත් ඒ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම, දූෂණ විෂමාචාරයන් යම් තැනක පවතිනවා නම් සුළු වශයෙන් හෝ ඒක ඉවත් කිරීම. ඒක සත්‍යයෙන් කෙලවර කරගන්න නැතුව මේ සුපිලිපන් භාවය සියලු දේවල් අපේ ජීවිතයට ජීවිතේ පුරුදු බවට පත් කරගමු. ජීවිතේ වෙන් කරගන්න බැරි වෙන්න. ඒ දිනක මුතුකම තියෙනවා අර පරිමස්ම විනිවිද භාවය, එකඟතාවය, නිහතමානීකම්, විශ්වාසය, නිවැරදි දැක්ම, මේ ආදී කටයුතු අපේ ජීවිතේ එකතු කරගන්නට අදිෂ්ඨාන කරගෙන මේ කටයුතු දිදීම.
0: සුපිලිපන් ජාතික මෙහෙයුම ආරම්භමින් ජනමාත්‍ය අමාත්‍යංශයේදීද සුපිලිපන් දිවුරුම් දීම අද උදෑසන සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එදින නියෝජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය වෙත සිය අදහස් පළ කළා.
3: රාජ්‍ය සේවය දුර්වල කරන්න ආපු ලොකු දේශපාලන ව්‍යාපාරික ප්‍රතිපලයක් හැටියට එළිය හැදුව මතය රාජ්‍ය සේවකයෝ හොඳ නැහැ, රාජ්‍ය සේවකයෝ දූෂිතයි, ඒ නිසා රාජ්‍ය සේවය දුර්වල කරන්න ඕන කියලා. මම මෙන්න මේක තමයි අපි හදන්න උත්සාහ කරන්නේ. අපි රාජ්‍ය සේවකිය දුර්වල කරන්නේ නැහැ කොයි තරම් තැනකදීවත්. ඔබ දන්නවා දැන් දෙපාරක් වැටුප් වැඩි වුණා, තව පාරක් වැඩි වෙන නියමිතයි. එන අය වැයනුත් ඔබට ගොඩක් සහන ලැබෙනවා කියලා අපිට දැනගන්න හම්බෙනවා. විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්න විසඳනවා. මේ ඔක්කොමත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අර රාජ්‍ය සේවය ගැන එළියේ තියෙන මතය වෙනස් කරන්න. මේ පරමාදර්ශයක් වලින් මේ අන්තිමේක මම හිතුවා කියන්න ඕනේ කියලා නිහතමානීකම රාජ්‍ය සේවය ලබා ගන්න මිනිස්සුන්ට, තමන්ගේ සහෝදර සේවක සේවිකාවන්ට, තමන්ගේ බොස්ලට, තමන්ගේ යටතේ වැඩ කරන හැමෝටම නිහතමානීව එක සමානව සැලකුමු. පුස්පහක් නිති ભેද නැහැ.
0: සුපිලිපන් සතිය ආරම්භ කරමින් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යංශයේ දිවුරුම් දීම අද සිදු කෙරුණා. අමාත්‍යංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදු කෙරුණේ. ප්‍රවාහන හා මහාමාර්ග නාගරික සංවර්ධන අමාත්‍යංශයේදීද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ සුපිලිපන් සතිය ආරම්භ කරමින්. ස්වාධීන රූපවාහිනියේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සුපිලිපන් දිවුරුම් දීම සිදු කෙරුණා. කාර්යමණ්ඩලයේද දිවුරුම් දීමට ලබා දීමට එක්ව සිටියා. අද දිනේදී ආයතනික සුපිලිපන් බව ප්‍රවර්ධනය කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර හෙට දිනේදී මූල්‍ය ඩිජිටල් ව්‍යවසායකත්ව සහ තාක්ෂණික සුපිලිපන් බව ප්‍රවර්ධනය කිරීමයි සැලසුම. ජූලි 29 වනදා නම් කර ඇත්තේ ආධ්‍යාත්මික, ආචාර ධර්මීය, සංස්කෘතික සහ සමාජීය සුපිලිපන් බව වෙනුවෙන්. ජූලි 30 වනදා මෙහෙයුම් යටිතල පහසුකම් සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිලිපන් බව ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් සිදු කිරීමට නියමිතයි. පාරිසරික සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ සුපිලිපන් බව ප්‍රවර්ධනය සඳහා වන වැඩසටහන් පැවැත්වෙන්නේ ජූලි 31 වනදා. ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව පැමිණිලි සෑම රාජ්‍ය ආයතනයකම ස්ථාපිත අභ්‍යන්තර කටයුතු ඒකක මගින් බාර ගැනීම සිදුවනවා. ජනතාවට QR කේත, විද්‍යුත් තැපෑල, ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානින් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ ඩිජිටල් පද්ධතියක්ද ක්‍රියාත්මකයි. ඩිජිටල් තාක්ෂණය සමාජ මාධ්‍ය සහ

0: අනික තොරතුරු තාක්ෂණයේ රජයන යුගයක නව පරපුර අතර කියවීමේ සංස්කෘතියක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ කොළඹ සාහිත්‍ය උළෙල අමතමින් අධ්‍යාපනයේ නිර්මාණශීලීත්වය සංස්කෘතිය සහ කලා ශේත්‍රයන්ගේ ආයෝජනය ජාතික සංවර්ධනීය කොටසක් බවයි කොළඹ සාහිත්‍ය උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
1: And again I think this is so important. I know all there have been
2: ජූලි මාසය කියන්නේ වසර ගණනාවක විනාශයන්ට සහ පොත්පත් ගිනි තැබීම් වලට මඟ පෑදූ රටේ වේදනාකාරී ඓතිහාසික අත්දැකීම් මතක් කර දෙන කාලයක්. විශේෂයෙන් 1981 වසරේදී යාපනයේ මහජන පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය කිසිදා අමතක නොවන සිදුවීමක්. දැනුම මතකය වගේම ඉතිහාසය සුරකීමේදී පොත්පත් ලේඛකයින් සහ ප්‍රකාශකයින් ඉටු කරන කාර්යභාරය අගය කරන සංස්කෘතියක් ගොඩනැගීමත් අත්‍යවශ්‍යයි. ඩිජිටල් තාක්ෂණීය සමාජ මාධ්‍ය සහ ක්ෂණික තොරතුරු තාක්ෂණීය රජයන යුගයක වුවත් නව පරපුර අතර කියවීමේ සංස්කෘතියක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. රජයක් ලෙස අපි පිළිගන්නේ අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් ලෙස නෙවෙයි, ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍යම කොටසක් ලෙසයි.
1: All of this, we still have literature, we still have our books.
0: පසුගිය 24 වනදා ආරම්භ වූ කොළඹ සාහිත්‍ය උළෙල අනිද්දා දක්වා පැවැත්වෙනවා. දෙස් ලේඛකයන්, කවියන්, විචාරකයන්, විද්වතුන්, සිනමාකරුවන්, කලා ශිල්පීන් ඇතුළු සාහිත්‍ය ලෝලින් රැසක් ඊට එක්ව සිටිනවා. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 82011ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ කාලයේදී ඩෙංගු මරණ 61ක්ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,395ක්. දෙවනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 16,294ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ. දෙවයින පුරා ඩෙංගු පැතිරියමින් පවතින අධිඅවධානම් කලාප 175ක් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඩෙංගු මර්ධන මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මකයි. නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පෙන්වා දෙන්නේ ඩෙංගු පැතිරියාම පාලනය කිරීම සඳහා වන එකම විසඳුම අවට පරිසරය පිරිසිදු කර ගැනීම බවයි.
3: ඩෙංගු සම්බන්ධව එන්නතක් නිපදවල තියෙනවා. එතකොට ඒ එන්නතෙන් කරන්නේ රෝගය හැදීමට ඉස්සෙල්ලේ එන්නත අපි විද්වතින් ඒකෙන් යම් ආරක්ෂාවක් ලැබේ කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක පිළිබඳ එක අලුත් එන්නතක් ඒක කොයිතරම්දුරට සාර්ථක වෙයිද කියන එක පිළිබඳ හරියටම අපිට කියන්න බැහැ. නමුත් අපි ගොඩක් රටවල් ගත්තාම මේ රටවල් වල මේ එන්නත සඳහා අවසරය දීලා තිනවා. ලංකාවෙත් එන්න සඳහා අවසර ලබා ගැනීමට ඉල්ලුම් පතක් යොමු කරලා තිනවා. අපි ඒ වගේ ඖෂධ සම්බන්ධව කඩිනමින් ප්‍රතිචාර දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ දැනට තියෙන තත්ත්වය තුළ මේ රෝග පාලනය සඳහා වඩාත් වැදගත් වන්නතර වඩා අපි පුජ්‍යලයන් විදියට ජනතාව විදියට අපි දක්වන දායකත්වය තමයි මේ මොහොතේ වැදගත් වෙන්නේ. නමුත් අනාගතයේදී සමහරට එන්නතෙන් අපිට යම් වැඩක් ගන්න පුළුවන් වෙයි.
0: මෙම වසරේ සංචාරක ආදායම ඇමරිකා ඩොලර් බිලියන 475 බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ මාසයේ පළමු දින 21 තුල පමණ සංචාරකයන් 138,732 දෙනෙකු මෙරටට පැමිණ තිබීම විශේෂත්වයක්. වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 31,734 බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. ඉන්දිය සංචාරකින්ගේ පැමිණීම සමස්ත සංචාරක පැමිණීම් වලින් 23%ක් ලෙසයි සටහන් වන්නේ. එක්සත් රාජධානියෙන් 14,959 දෙනෙක්, චීනයෙන් 8,484 දෙනෙක් සහ නෙදලන්තයෙන් 8,415 දෙනෙක්ද මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර නවතම වාර්තාවකට අනුව මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා වූ පළමු මාස 6 තුල සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් බිලියන 475.6 මුදලක් උපයාගෙන තිබෙනවා. ඉන් රුපියල් බිලියන 50.5 උපයාගෙන ඇත්තේ ජූනි මාසයේදී. රුසියාවේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව උදාවනවා. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රුසියාවේ විශේෂ දූත පිරිස අතර පැවති සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා. රුසියාවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමේ දූත පිරිසක් සමගයි මෙම සාකච්ඡාව පැවැත්ුණේ. එහි සභාපති ඇන්ටන් ග්ලුෂ්කෝ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ශ්‍රමිකයන් විදේශ රටවල ඉටු කරන සේවාවලින් ඔවුන්ගේ හැකියාව ඉහළ බව පෙන්වා ඇති බවයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සිය ප්‍රසාදය පළ කළා. දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබුණා. ශ්‍රේෂ්ඨ රාජකාරි සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය කැබ්‍රත සහ යතුරුපැදි ලබා දීම අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වනාලි කළමනාකරණ රාජකාරි සහ සෙසු ශ්‍රේෂ්ඨ රාජකාරි සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය කැබ්‍රත 16ක් යතුරුපැදි 180ක් මෙහිදී ලබා දුන්නා. අලිමිනිස් ගැටුම සහ වනහානිය වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශවල අඩවි වන කාර්යාලය සඳහා මෙම වාහන ලබා දීමට නියමිතයි. අමාත්‍ය ධම්මික පටවැඳි මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වනජීවී දෙපාර්තමේන්තුවට වැඩිම වාහන සංඛ්‍යාවක් ලබා දුන් අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන බවයි.
4: කාලයක් තිස්සේ අපේ රටේ වෙච්ච ඒ තිබුණු වැරදි දේශපාලන සංස්කෘතිය විසින් ඇති කරපු ගැටලුවක් හැටියට තමයි මේ අලිමිනිස් ගැටුම අපට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා කාලයක් තිස්සේ වනාන්තර හෙලිපෙහෙලි වෙලා අලින්ට ඔවුන්ගේ සුපෝෂණ ස්ථාන අහිමි වෙලා ඔවුන්ගේ වාසභූමි අහිමි වෙලා ඒ වගේම අලි මංකඩ අවහිර වෙන ජනාවාස ඉදි කරලා අවිධිමත් සංවර්ධනයක් අපේ රට පුරා ඇති කරලා එහි ප්‍රතිඵලයක් හැටියට මේ අලිමිනිස් ගැටුම උග්‍ර වෙලා තිබුණා. ඉතින් අපි මේ රජය තේරීපත් වුණාට පස්සේ මෙන්න මේ එතෙක් සිදුවෙච්ච දේශපාලන ආශිර්වාදයෙන් මැද සිදුවෙච්ච ඒ අවිධිමත් සංවර්ධනය සහ වනාන්තර හෙලිපෙහෙලි කිරීම අලින්ගේ වාසස්ථාන අහිමි කිරීම කියන ක්‍රියාවලියට අපි තිත තියලා තියෙනවා.
0: ජාත්‍යන්තර කඩලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය වෙනුවෙන් හෙක්ටයාර 176 කඩලාන වනාන්තර 8ක් රක්ෂිත ලෙස ගැසට් කෙරුණා. එය අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී. ජාත්‍යන්තර කඩලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ජූලි 26 වෙනි දාටයේදී තිබුණා. ජාතික උත්සවයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ තිල්ලි අඩිය, සම්මතවාදිය, මුතුල් පාලිය, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ කන්ද කුලිය සහ මණ්ඩල කුඩාව යන කඩලාන රක්ෂිත වනාන්තර ගැසට් කරනු ලැබූ ඒවා අතරට අයත් වෙනවා. මෙමගින් කඩලාන පද්ධති සඳහා නීතිමය ආරක්ෂාව තහවුරු වන අතර ජෛව විවිධත්ව සම්මුතිය සහ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතිය යටතේ වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමද ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වෙරළ බඩ පද්ධති සුරැකීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වෙරළ ඛාදනයේ වැළැක්වීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා කඩලාන පද්ධති වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අමෙරිකාව ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර අත්හිටුවන තාක්කල් තමන්ද ප්‍රතිප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ඉරාන් නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ ඉරානයේ ස්ථාවරය තවදුරටත් ප්‍රහාරයකට ප්‍රහාරයක් යන ප්‍රතිපත්තිය මත පදනම් වන බවයි. ප්‍රහාර නතර වුවොත් ඉරානයේද සිය මෙහෙයුම් නවත්වන බවත් එම පණිවිඩය දැනටමත් අමෙරිකාවට දැනුම් දී ඇති බවත් එම නිලධාරියා පවසා තිබෙනවා. අමරිකාව දින 13ක් පුරා ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම මෙහෙයුම් තාවකාලික අත්හිටුවීමටයි පෙන්ටගනය පසුගිය සිකුරාදා තීරණය කළේ. එය අනුව සෙනසුරාදා සායිරිදා දිනයන්ගේ නව අමරිකානු ප්‍රහාර වාර්තා වී නැහැ. ඉරානයේද මීට පෙර සෑම රාත්‍රියකම අමරිකා හමුදා කඳවුරු පිහිටි අසල්වැසි රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කළද පසුගිය දින දෙක තුළ එවැනි ප්‍රහාර කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති මයික් වෝල්ස් ප්‍රකාශ කර ඇතේ රාජතාන්ත්‍රික සාකච්ඡාවලට වැඩි ඉඩකඩක් ලබා දීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රහාර තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බවයි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 110 කඩලු මතින් දිවීමේ පිරිමි සව්වේ අවසන් මහතරගෙන් සුසුකම් ලබා ගැනීමට රොෂාන් ධම්මික සමත් වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවයේ තත්පර 14.11ක් ලෙස සඳහන් වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9:45ට රොෂාන් ධම්මික මීටර 110 කඩලු මතින් දිවීමේ අවසන් මහතරගයට තරඟ වැදීමට නියමිතයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ අද දිනේ බර ඉසිලීම, බොක්සින්, පේනුම් සහ ධාවන තරඟ පැවැතුණු අතර මෙහිදී ශ්‍රී ලංකාව තබා තිබූ තවත් පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහි ගියා. ඒ කිලෝග්‍රෑම් 71 බරපන්ති යටතේ බර ඉසිලීමේ ඉසව්වෙන් තරඟ බිමිටි පිවිසි ඉන්දික දිසානායක එම ඉසව්වෙන් පරාජයට පත්වීමත් සමගයි. අනතුරුව පැවති මීටර් 100 පිරිමි මූලික වටේ තරඟ සඳහා එක්කූ චමොත් යෝධසිංහ සහ දිනෙත් වීරරත්න එම මූලික වටවල තුන්වන ස්ථානයේ දිනා ගැනීමට සමත් වුණා. ඔවුන්ට අවසන් වටේ සඳහා සුසුකම් ලබා ගැනීමට හැකි වුණේ නැහැ.
5: ලක්කන්ද
0: දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය සේවයකට දිවුරුන් දෙමින් සුපිලිපන් සතිය ඇරඹෙයි. තාක්ෂණයේ රජයන යුගයක නවපරපුරට කියවීමේ සංස්කෘතියක් ඇති කිරීමට අගමැතිගෙන් යෝජනා. ඩෙංගු රෝගීන් 82,000 දක්වා ඉහළට මඩින මෙහෙයුම් රටපුරා. ගෙවුණු මාස 6ට සංචාරක ආදායම රුපියල් බිලියන 475ක්. හෙක්ටයාර 176ක කඩලාන වනාන්තර 8ක් රක්ෂිත වෙයි. ඇමරිකාව සහ ඉරානය තාවකාලික සටන් විරාමයක. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විනාඩි 52යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් අපි තහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011767679579 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: හැබැයි දැන් මම මෙහෙම ඇදගෙන ගිහිල්ලා පහන් පත්තු කරා නම් ඔයයි අම්මයි අහක බලාගෙන යනවානේ ගණන් ගන්න. එදා ඉඳන් සති දෙකක් ඔයාලා හැමෝම මට පුදුම මානසික වදයක් දුන්නා.
4: මැණික් දියල පරම්පරාව ගෑන් ළමයි ගැන ටිකක් හොයලා බලන්න.
2: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

0: පාක මත් මතක සමග ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: පෝටි 11 දන නිදාන ලොතරය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා පෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදට මේති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0117 679 579

සුබ සන්ධ්‍යාවක්. නමස්තේ. ආදරෙන් අපි අදත් හමු වෙනවා. ජූලි මාසේ 27 සඳුදා. ජූලි මාසෙත් ඉතින් ඉවර වෙන්න යන්නේ. කොහොමනත් ඉතින් ප්ලෑන් කරපු ගොඩක් වැඩ මේ වෙද්දි සාර්ථක වෙලා ඇති කියලා හිතනවා. සමහර දේවල් එහෙම නොවී ඇති. හැබැයි ඉතින් තවත් chance එකක් තියෙන්න පුළුවන්. ඉවසිල්ලෙන් බලාගෙන හිටියොත්. ඉතින් ඉවසීමෙන් අපේ සැලසුම් වලට වැඩ කරනවා නම් බොහෝ වෙලාවට අපේ බලාපොරොත්තු වෙන සාර්ථකත්වය අපිට ලං කරගන්න එක එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ප්‍රියමන සඳදිය දහර එක අදත් රණවේ වෙනකල් අපි කැමතිම බොලිවුඩයට යන්න පුළුවන්කම තියෙනවා. රණවේ වෙනකල් මේ ඇහෙන හැම සින්දුවකටම ලොකු කතාවක් තියෙනවා. ඒ ලොකු කතාව ඔබේ හිතේ තියෙන කතාව වෙන්නත් පුළුවන්. ඉතින් 0.7, 0.3, 0.7 ඒ හිතේ තියෙන කතාවම නම් මේ ඇහෙන්නේ අපිට මැසේජ් එකක් එවන්න අමතක කරන්න එපා. FM 93.5, 93.7 වගේම www.lakhanaradio.lk වෙබ්පඩවියේ. තුකි කොහේ කොතන ඔබ හිටියත් අදරින් සඳ වේදහර අහන්න පුළුවන්කම තියෙනවා.

0: වියමන සඳ දිය දහර.
1: සඳ දිය දහර තුලින් අපි ලස්සන සඳ ගඩාවක් අහන අතරතුරේදී අද අපි ගොඩක් ආදරය කරන පරම සුන්දරීගේ බර්ත්ඩේ එක තියෙනවා. ජනම්දින් මුබාරක් කියලා අපිට විශ් කරන්න පුළුවන්කම තියෙනවා. ක්‍රිති සැනොන් 1990 ජූලි 27 තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙද්දි ඉන්දියා ජාතික සම්මාන, ඒ වගේම ෆිල්ම් ෆෙයා සම්මාන දෙකක් ඇතුළුව සම්මානනීය රංගන ශිල්පිනියක් බවට ඇයට පත් වෙන පුළුවන්කම ලැබිලා තියෙනවා. 2019 වසරදී ඇය ෆෝබ්ස් ඉන්දියා සංගරාව මගින් 100 සෙලිබ්‍රිටි ලයිස්ට් එකට ඇතුළත් කළා. ඉතින් මේ වෙද්දි ඇය රංගපාලා තියෙන චිත්‍රපට අතරේ බොහෝලාවට විචාරක ප්‍රේක්ෂක අවධානය ආකර්ෂණය නිරන්තරයෙන්ම දිනා ගන්න ඉඩකඩ ලබාගත් නිළියක්. ඉතින් හීරෝපන්ති චිත්‍රපටයත් එක්ක තමයි 2014 දී ප්‍රති බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වෙන්නේ. 2017 දී බරලි කි බර්ෆි, එතකම 2019 දී ලුකා චුප්පි අතිශය සාර්ථක චිත්‍රපට බවට පත් වුණා. ඒ වගේම 2015 දී දිල්වාලි චිත්‍රපටයටත් ඇය රංගනයෙන් එක් වෙනවා. සහචරිතයක් වෙනුවෙන් 2019 දී හවුස්ෆුල් 4 චිත්‍රපටයට එකතු වෙනවා. මිමි 2021 වසරදී තිරගත වුණු චිත්‍රපටයත් එක්ක ඇයට අතිශය සාර්ථකත්වයක් බොලිවුඩේ දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මිමි එක්ක ක්‍රීතිට පුළුවන්කම ලැබෙනවා ඉන්දියා ජාතික සම්මානය දිනා ගන්නට. ඒ වගේම බොලිවුඩ් රංගන ශිල්පිනියන් අතරේ ප්‍රමුඛ ස්ථානයකට තමන්ගේ නම අරගෙන එන්නටත්. ඒත් එක්කම තෙරි බාතෝමේ ඒසා උල්චාචියා, ක්‍රූ තෙරෙ ඉෂ්ක්මේ, අදිපුරුෂ්, බේදියා මේ වගේ චිත්‍රපට ගණනාවකම ඇය රංගනයෙන් එක්වුණා. හිරුපන්ති චිත්‍රපටයේ ගීතයක් අපි මුලින්ම අහනවා. ක්‍රීතිට ජනම්දින් මුබාරක්.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ සඳ දිය දහර ජෝ ජේතා වොහි සිකන්දර් දිනන්න පුළුවන් කවුද? එයා තමයි රජා. මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1992 වසරේදී. මන්සූරි ඛාන් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. නසිර හුසෙන් තමයි චිත්‍රපටයේ නිෂ්පාදකයා, වගේම සහාය රචනා ශිල්පියා විදිහට කටයුතු කළේ. ආමිර් ඛාන්, අයිෂා ජුල්කා, දීපක් තිචෝරි මේ චිත්‍රපටයට රංගන ශිල්පීන් විදිහට එක් වෙනවා. ජතින් සහල්ලලේ තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ජෝජිතා වහි සිකන්දර් චිත්‍රපටය ගැන කතා කරනකොට මජ්රු සුල්තාන්පුරි තමයි ගීත සියලම රචනා කළේ. අපි අහන මේ ගීතය ජෝජිතා වහි සිකන්දර් චිත්‍රපටයට අරිත් නාරායනික සදානාසර්ගම් ගායනා කළේ. චහෙතුම් කෘෂ්ණා කහෝ මෙනි සුන් ලියා, කිසාති ප්‍යාර කා මුජෙ සුන් ලියා, සුන් ලියා මෙනි සුන් ලියා. ඔබ කිසිවක්ම නොකියවත්.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර.
2: සඳදිය දහර තුළින් ආශිකි චිත්‍රපටයේ ගීතයක් අහන්නේ. ආශිකි ගැන කතා කරනකොට 90 දශකයේ ආශිකි චිත්‍රපටයක් තරගත වෙනවා. අපි අහන්නේ ආශිකි 2 චිත්‍රපටයේ ගීතයක්. 2013 මේ චිත්‍රපටය තරගත වෙන මොහිත් සූරි තමයි අධ්‍යක්ෂණය කළේ. අදිතේ රොයි කපූර් එක ශ්‍රද්ධා කපූර් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. ඉතින් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරුන් විදිහට ජීත් ගංගොලි මිතුන් සංගීත වාරිය කරනවා. ඒ වගේම රාජු සිං ගීත ගැන කතා කරනකොට 2000න් පස්සේ නිර්මාණය වුණු බොලිවුඩ් සිනමා නිර්මාණ අතරේ ආශිකි 2 චිත්‍රපටයේ ගීත ඇල්බම් කියන්නේ බොහෝ දෙනා අතිශය ආදරයෙන් වැළඳගත් ගීත ඇල්බමයක්. ඉතින් චිත්‍රපටයේ රෝගද කිරීම ගැන කතා කරනකොට කේප් ටවුන් වල ඒ වගේම ඉන්දියාවේ ගෝවා සහ මුම්බයි ආශ්‍රිතව තමයි මේ චිත්‍රපටයේ රෝගද කිරීම සිද්ධ වුණේ. ගීත ගැන කතා කරනවා නම් අපි සඳදිය දහර තුළින් අහන්න තෝරගත්ත මේ ගීතය මිතුන් තමයි ලිව්වේ සහ සංගීතවත් කළේ. අරිජිත් සිං තමයි ගීතය ගායනා කරන්නේ. මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය ගැන පසු කාලයකදී අදහස් දක්වපු මිතුන් කියනවා මොහිත් සූරි කියලා කියන්නේ තමන්ගේ චිත්‍රපටයේ ගීත ගැන අතිශය අවධානයට ලක් කරන අධ්‍යක්ෂවරයෙක්. ඉතින් මේ කියෝකි තුම්හි හෝ කියන ගීතය අරිජිත්ගේ හනින් පටිගත කරලා අහන්න ලබා දෙනවා චිත්‍රපට අධ්‍යක්ෂවරයා මොහිත් සූරිට. අහෝ ගමම ඔහන්නේ මේ කවුද කියලා. ඉතින් ඔහු කියනවා මේ අරිජිත් සිං කියන ගාන ශිල්පියා කියලා. ඉතින් අරිජිත්ගේ කටහඬට මොහිත් සූරි කොයිතරම් කැමති වෙනවද කියලා කිව්වොත් චිත්‍රපටයේ සියලුම ගීත ගයන්න ඔහුට ලබා දෙන්න කියලා ඔහු ඒ වෙලාවේදී කියනවා. ඉතින් ඒ විදිහට තමයි ආශිකි 2 චිත්‍රපටයේ ගීත නිර්මාණය වුණේ. මිතුන් ලිව්ව මිතුන් සංගීතවත් කළ අරිජිත් සිං ගානා කරන ගීතය අපි දැන් එනම් අහමු. ඒ වගේම තමයි මේ ගීතයේ අතිශය ජනප්‍රියත්වය ආශිකි 2 චිත්‍රපටයේ ජනප්‍රියත්වයට කෙලින්ම රුකුලක් වෙනවා. ඒ වගේම තමයි අරිජිත් සිං කියන ගාන ශිල්පියාව එකරැයකින් ඉතාම ජනප්‍රිය බොලිවුඩ් සිනමාවේ සදාතනික ගාන ශිල්පියෙක් බවට පත් කරන ආශිකි 2 ගීත ඇල්බම්.

0: ලකනහගෙන බලවමත කරනන් වෙලවර රාත්‍රී 7යි විනාඩි 30යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
2: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
5: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් තරෝඩි සුවර්ස්.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
2: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
7: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
7: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: බලාපොරොත්තුවේ 7 විනාඩි 37යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසන්දිය තහර. අහගෙන ඉන්න ඔබට මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණින් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1200ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 01176 79 579 දරකතන.

0: දරුයාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර
2: ප්‍රති සනුන් ගැන කියන ගමන් අපි ඇගේ උපන්දිනය ගැන කියන ගමන්න පරම් සුන්දරී ගීතය රව නැත්තන් ලොකු අඩුවක් කරනවානේ. ඉතින් එනිසාන්න ඊළඟට තෝරගත්තා පරම් සුන්දරී ගීතය අහන්න 2021 වසරේදී තිරගත වුණු මිමි චිත්‍රපටයට තමයි පරම් සුන්දරී ගීතය ඇතුළත් වෙන්නේ. එය රහමන් තමයි සංගීතවත් කරන්නේ. අමිතාබ් භට්ටාචාර්ය තමයි ගීත ඔක්කොම ලියන්නේ. ඉතින් ක්‍රිති සනන්ට පරම් සුන්දරී කියන ටයිටල් එක හිමි කරගන්න ඉඩ කඩලා අපි මේ ගීතයත් එක්ක අතිශය ජනප්‍රියත්වයට පත්වන ගීතයක් බවට පත්වන පරම් සුන්දරී. ඉතින් එහෙනම් ක්‍රිතිට සුබ උපන්දිනයක් කියන ගම ශ්‍රේයා ഘോഷල් ගයන පරම් සුන්දරී ගීතය මිමි චිත්‍රපටයෙන් අපි මේ දැන් අහන්න.

0: ഭയവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വിയമന സന്ധിയ തഹര
1: സന്ധിയ തഹര
2: മാനവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വിയമന സന്ധിയ തഹര ആദരണീയ ഭാഗ്യനേ നീ දහස් දහහත වසරද චරගත වනු චිත්‍රපටයක් අලි ඔබ සෆර් තමයි අධ්‍යක්ෂණය කළේ ටයිගර් සින්දාහි මේ චිත්‍රපටයේ සල්මාන් ඛාන් සහ කැටරිනා කෛෆ් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ ඉතින් ඒකතා ටයිගර් චිත්‍රපටයේ දෙවන කොටස විදිහට තමයි ටයිගර් සින්දාහි තිරගත වෙන්නේ මේ චිත්‍රපටය ගැන කතා කරනකොට අපි අහන්න තෝරගත්ත ගීතය බොහෝ දෙනා ආදරය කරන ගීතයක් බවට පත් වුණා විශාල් ශේඛ තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ඉෂාත් කමල් තමයි ගීත ලිව්වේ එතකොට දිල් දියා ගල්ලාන් ගීතය තමයි අපි අහන්න සඳදී දහර තුලින් අතිෆ් අස්ලම් තමයි මේ ගීතය ගායනා කළේ ඉතින් ගොඩක් ක්ෂණ ප්‍රතිරපතුනා වගේම අතිෆ් අස්ලම් කියන නාමය ගැන කතා කරනකොට ඔහු පාකිස්තාන් ජාතිකයෙක් ඉතින් ඒ නිසාම දැන් මේ වෙනකොට ඔහු බොලිවුඩයේ සිනමා පටවල පසුබිම් ගීත ගායනයට එක් වෙන්නේ නැහැ ඒ ගැනත් මතක් කරන්නම වෙන මොකද බොහෝ දෙනා ආදරය කරන හඬක් බවට අතිෆ්ගේ හඬ පත්වුණු නිසා අපි අහමු එහෙනම් ටයිගර්ස් ඉන් ද හෙච් චිත්‍රපටයේ මේ ගීතය ආදරේදී එහෙම නැත්නම් හරියටම කිව්වොත් සැබෑ ආදරේදී දොරස්

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: සඳ දියතහර
2: වෝකන්ති ඇකවුරු වෙන්නේ නැද්ද? 1964 වසරේදී තිරගතවුණු චිත්‍රපටයක් රාජ් කොෂ්ලා අධ්‍යක්ෂණය කළේ සදනා මනෝජ් කුමාර් ප්‍රේම් චොප්‍රා මේ චිත්‍රපටයට රංගනය නැකනා. එතකොට මේ චිත්‍රපටයේ ගීත ගැන කතා කරද්දී අතිශය ජනප්‍රියතර පත්වන ගීත අදටත් බොහෝ දෙනා ආදරය කරන ගීත මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. වකෝන්ටි කියලා කියන්නේ බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තැබූ චිත්‍රපටයක්. රාජ් කොස්ලාගේ අධ්‍යක්ෂණය තුළ සධනා කියන රංගන ශිල්පිනියට ඉන් අනතුරුවත් චිත්‍රපට කිහිපයක්ම හිමි වෙනවා ඈ මේ චිත්‍රපටය තුළ දැක්වුව දක්ෂකම් නිසාම. මෙරසායා එවගේම අනිතා වගේ චිත්‍රපට ඇයට ලැබෙනමින් පස්සේ වකොන්ති චිත්‍රපටයෙන් රංගන දක්ෂතාවය පෙන්වුවට පස්සේ එතකොට අපි අහනවා ලස්සන ගීතයක්. මදන් මෝහන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. රාජා මෙහෙදි අලි ඛාන් තමයි ගීත ලිව්වේ. ඉතින් අපි සඳදිය දහරතොලින් අද අහන විඳින ඊළඟ ගීතය ලතා මංගේෂ්කර් ගායනා කරන්නේ වකවන්තී චිත්‍රපටයට ලකිෂා කලේ. මෙවන් රාත්‍රියක් යලි උදා වේද නොවේද කියා කවුරුද දන්නේ? එන්න වැළඳ ගන්නවා. සමහර විට මෙවන් රාත්‍රියක් මේ ආත්මයේදී නැවත

සන්තතිය දහර සමග අතරෙන් ලැකඳ හගෙන ඔප අපි 2009 අවුරුද්ධ තිරගතුණු චිත්‍රපටයක ගීතයක් මේ අහන්නේ ළඟට. මේ චිත්‍රපටය ඇතුලේ හාස්‍ය තිබුණා, එතකොට ආදරේ තිබුණා, ඒ වගේම අධිෂ්ඨානයට, ඒ වගේම සැලසුම් සහගත ජීවිතවලට තියෙන වටිනාකම ගැන කතා කෙරුවා. රාජ්කුමාර් හෙරානි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ඔහු සංස්කරණ ශිල්පියා වගේම තිර රචකයා විදිහටත් කටයුතු කළා. Three Idiots. විදු විනෝද් චොප්‍රා තමයි චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ආමිර් ඛාන්, ආර් මාධවන්, ශමන් ජෝෂි ප්‍රධාන චරිත නිරූපණය කරදී කරිනා කපූර්, බොමන් ඉරානි, මොනා සිං ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනනය කරනවා. මේ චිත්‍රපටය චේතන් භගත් ලිව්ව 5.1 කියන නවකතාව පාදක කරගෙන තමයි නිර්මාණය කරන්නේ. චිත්‍රපටය ගැන කතා කරනකොට ශාන්තනු මොයිත්‍රා තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ඒ වගේම 57 ජාතික සම්මාන උළෙලේදී ට්‍රේඩියට්ස් සම්මාන තුනක් දෙනා ගන්නවා. ඒ වගේම 55 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහාය නළුවා කියන සම්මාන ඇතුළුව සම්මාන ගණනාවක් දිනා ගන්නවා. ඉතින් රටවල් ගණනාවක මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණා. ඒ වගේම තමයි ගීත ගොඩාක් ජනප්‍රියත්වයට පත් වුණ ශාන්තනු මොයිත්‍රා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. අපි අහනවා ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටයේ ශාන් සහ ශාන්තනු මොයිත්‍රා ගායනා කළ ගීතය.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Malaviya Premi Saundaryatmak Viyamana
2: Santhiya Tara Hara මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLP මේකාපව කියන යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පවර් ලොතරැය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP. සඳදිය දහර සමග ලකනහගෙන ඔබට මේ මතක් කරන්නේ ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බ වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල්වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011176795

0: දියතහර
1: සඳ දියතහර අදරන්න බහගෙනනෙ ලක්හඳ එක්ක දෙදහස් එක අවුරුද්දේදී තිරගත වනු චෝරි චෝරි චුප්කේ චුප්කේ චරුපටය ගීතයක් අපි අහන්නේ ප්‍රේම කතාවක් අබස් මුස්ථාන අධ්‍යක්ෂණය කළේ සල්මාන් ඛාන් රානි මුඛර්ජී ප්‍රදේ සින්ටා ප්‍රධාන චරිත නිරූපණය කළා චරුපටයේ සියලුම ගීත ලිව්ව සමීර් අනු මලික් තමයි සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ ඉතින් බොම සුන්දර කතාවක් විවාහ ජීවිතයක් ඇතුළේ විවාහපත්ති වලකගේ බලාපොරොත්තුව තමන්ගෙම කියලා දරුවෙක් හැබැයි යම්කිසි වෛද්‍ය විද්‍යාත්මක හේතු මත දෙමාපියන් වෙන්න බැරි ඕනතරම් අය මේ ලෝකෙ ජීවත් වෙනවා. ඉතින් ඒ අයට වර්තමාන තාක්ෂණයේ විද්‍යාවේ පිටින් විවිධ අයුරින් තමන්ගේ සිහිනය හැබෑ කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට සරෝගේට් මද කියන සංකල්පය මේ චිත්‍රපටය ඇතුළේ කතාවට ලක් කරනවා. ඒ කියන්නේ මේ තාත්තගේම දරුවෙක් මවගේ ඒ විවාහක බිරිඳගේ කොසෙන් නැතිව වෙනත් විශ්වාසවන්ත කෙනෙකුගේ කොසින් මෙලොවට බිහි කිරීම. ඉතින් මේ කතාව බහත් එක්ක මදුබාලා කියන ලිංගික ශ්‍රමික කාන්තාව තමයි ඔවුන්ට හමු වෙන්නේ. ඇගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් වෙනවා. මේ රාජ් සහ ප්‍රියා දෙන්නත් එක්ක මදු ස්විස්ටර්ලන්තයට අරගෙන යනවා. ඉතින් ඒ ඇතිවන සිදුවීම් එක්ක ජීවිතයේ ඇතුළට ආදරය, ඒ වගේම අනුකම්පාව සහ කම්පනය, පවුලක තියෙන ආදරය, පවුලක බැඳීම, විශ්වාසය, මේ ගොඩක් දේවල් ගැන කතාවට ලක් කළ චිත්‍රපටයක් තමයි චෝරි චෝරි චුප්කේ චුප්කේ කියලා කියන්නේ. අපි අහමු ගීතයක් අල්කා යාග්නික් බබල් සුප්‍රියෝ ගීතය ගැන.

0: ලකන සඳ දිදහරහඟින වෙලාමද කරනම් වෙලව රාත්‍රී 8යි විනාඩි 37යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: මේකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් රෝඩි සුවර්ස්
0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: නොතරයේ පෙරලි කරන NLD මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරය NLD මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: රීදා වයි. Beat, it's a mix winner.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: වලමින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
4: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය
3: මේ ශ්‍රී ලංකා ගුවන්

0: රේඩියෝ සියවසක පුනරාවලෝකනය
1: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
1: විද්වත් දේශන සමක විවෘත සංවාදය
0: විජයනන්ද චෛබීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
1: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
1: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: රෑටයි විනාඩි 42යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහර සඳදිය දහර තුළින් අපි ටිකක් ඈතට යනවා. 50 දශකයට 1958 වසරදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ බිමල් රෝය අධ්‍යක්ෂණය කළ සිනමාවේ එදා මෙදා තුර බිහිවුණු අතිශය සුන්දර සිනමා කාව්‍යයක් විදිහට තමයි මධුමති සැලකෙන්නේ. වජ්‍රයන්තිමාලා සහ දිලිප් කුමාර් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. මේ චිත්‍රපටය ගැන කතා කරනකොට මේ චිත්‍රපටයේ ගීත අතිශය ජනප්‍රියට පත් වුණා. අදටත් ඒවා ඒ විදිහටම ජනප්‍රියයි. ගීත සියල්ලම පහේ ගොඩක් ජනප්‍රිය වුණා. සලීල් චෞදරි තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. එතකොට මේ ගීත සියල්ලම පහේ රචනා කළේ ශෛලේන්ද්‍ර, මුකේෂ්, ලතා මංගේෂ්ක, මන්නාඩේ, මොහමද් රෆි, මුබාරක් බේගම්, ආෂා බෝස්ලි, සබිතා චෞදරි, ගුලාම් මොහමද් මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න එකතු වුණා. ඒත් එක්කම කියන්න ඕනේ මේ චිත්‍රපටය ගැන කතා කරන

ආචාර්ය පරදේසි මේ වගේ ගීත ගණනාවක් ඇතුළත් වෙනවා. බොලිවුඩ් සිනමාවේ සම්මාන ගැන කතා කරනකොට ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායනය කියන සම්මානය ඇරඹෙන්නේ මේ චිත්‍රපටය තිරගත වුණාට පස්සේ පළමු සම්මානය. මේ හොඳම පසුබිම් ගායිකාව හෝ ගායකයා කියලා බෙදන්නේ නැතිව හොඳම පසුබිම් ගායනය විදිහට තමයි ආරම්භයේදී ක්‍රියාත්මක වෙන්නේ. ලතා මංගেশක තමයි පළමු ෆිල්ම් ෆෙයා සම්මානය දිනාගන්නේ හොඳම පසුබිම් ගායනය වෙනුවෙන්. ඒ ආචාර්ය පරදේසි ගීත ගායනා කිරීමෙන් අද අපි සඳහන් කරන අහන්න ඒ ගීතය.

0: වියමන
1: සඳ දිය දහර
2: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර ආදරෙනහගෙන ඔබ ඉන්නේ ලකන එක අපි 1904 වසරේ තිරගතවුණු චිත්‍රපටයක ගීතයක් අහන්නේ ළඟට චිත්‍රපටය මොහරා එකනේ ඉත්තා කවුරු හරි කෙනෙකුට පුළුවන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න කෙනෙක්ව ඉත්තෙක් විදිහට යොදා ගන්න නේද ඉතින් චිත්‍රපටය බැලුව අය නම් දන්නවා මොකද මේ කතාව කියලා ඇක්ෂන් ට්‍රේලර් ගන්නට තමයි මේ චිත්‍රපටය අයිති වෙන්නේ රාජීව් රායි තමයි අධ්‍යක්ෂණය කළේ නසිරුද්දීන් ෂා අක්ෂය කුමාර් සුනිල් ශෙට්ටි රවීන ටන්ඩන් මේ චිත්‍රපටයේ රංගපෑවා අද ප්‍රතිවීර චරිත ගැන අපි ටිකක් වැඩිපුර කතා කරා ෂාරුක් ඛාන් එවැගේම සුනිල් ශෙට්ටි බිපාෂා බාසු බොලිවුඩ් සිනමාවේ මේ විදිහට මේ දුෂ්ට චරිත රංගනයට එක්වුණු රංගන ශිල්පීන් අතරේ ජනප්‍රියත්වයේ ඉන්න කාලෙදිම ඔවුන් මේ චරිත කිසිම බියකින් තොරව පහර ගත්තා සම්මාන අත්දිනා ගත්තා ඔවුන් ඉතින් සුනිල් ශෙට්ටි ගැන කතා කරනකොට මේ චිත්‍රපටයේ ඔහු ඔහුගේ බිරිඳට සිදුවුණු අපරාධය වෙනුවෙන් තමන්ගේ පළිගැනීම ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒක තවත් කෙනෙකුගේ ඉත්තෙක් බවට පත්වලා තමයි සිදු කරන්නේ. ජනප්‍රිය ගීත ගොඩක් මේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත අතරේ තියෙනවා. රජීව් රායි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ විජු ෂා තමයි සංගීත අධ්‍යක්ෂවරයා. අපි ඊළඟට අහන ගීතය ටිප් ටිප් බරසා පානි. මේ ගීතය ප්‍රදීප් නාරායණ එක්ක අල්කයියාත්මක ගායනා කරන්නේ ආනන්ද බක්ෂ තමයි මේ ගීතය ලොව්වේ ඒ වගේම ඉන්දීවර් මේ චිත්‍රපටයට ගීත රචනා කළා සඳ දිය දහර

අකේලේ හම් අකේලේ තුම්, මමත් තනියම ඔබත් තනියම නේද? එහෙම තනිවුණු දෙදෙනෙක් තමයි එකට එක් වෙලා ගමනක් යන්නේ. සමහර වෙලාවට මේ ගමන අවබෝධයෙන් යන්න බැරි වුණාම අතරමඟදී වෙන්වෙන්න සිද්ධ වෙනවා. වෙන්නුණාට සමහර විට විවාහක යුවළකගේ නම් දරුවා හේතුව බවට පත් වෙනවා. නැවත තමන්ගේ ජීවිත ගමන එකට යන්න ආරම්භ කරන්න. ආමිර් ඛාන් මනිෂ කොයිරාලා රංගනයෙන් දායක වුණු, මන්සූර් ඛාන් අධ්‍යක්ෂණය කළ අකේලේ හම් අකේලේ තුම් චිත්‍රපටය. මතක් වෙන්න ඇති සමහර විට චිත්‍රපටය නරඹලා තියෙනවා නම් ඔබ 1995 වසරේදී තිරගත වුණු මේ චිත්‍රපටය ලංකාවෙත් ගොඩක් කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. මොකද 90 දශකයේ සිනමාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ ගීත ගැන කතා කරද්දී අපිට ලංකාවෙත් මේ ගීත අතිශයින් ජනප්‍රිය වුණු විදිහ හොඳින්ම මතකයි. අනු මලික් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. මජ්රු සුල්තාන්පුරි තමයි ගීත රචනා කළේ. අකෙලේ හම් අකෙලේ තුම් චිත්‍රපටයට ඇතුළත් වුණා. අකෙලේ හම් අකේලේ තුම් කියන ගීතය උදිත් නාරයන් සහ ආදිත්‍ය නාරයන් කියන උදිත් නාරයන්ගේ ආදරණීය පුත්‍රයා. එවකට ඉතාමත්ම පුංචි වයසක ඔහු හිටියේ. ඉතින් ඔහුත් එක්ක මේ ගීතය ගායනා කළා. ඒ වගේම අපි දැන් සදදී ධාරතලෙන් අහන ගීතය උදිත් නාරයන් එක්ක අල්කයාත්ින් ගායනා කරන්නේ. රාජා කෝ රානි සේ ප්‍යාර හෝ ගයා.

0: සෞන්දර්ය ආත්මක වියමන සඳ දිය දහර.
1: එරමෙතින් සඳ දිය දහර තුළින් අපි අදට සමු ගන්නවා ආදරය පිරුණු සුන්දර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා.

0: සංසතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

GTN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: வலவரற்று தகையாய் வினாடி தேகாய தவசதியுபு சாதிகளு திரைமண்டலின் மிலதீக துல திரைப்பத்துல நில பிரதிபல சட்டகன் கரண தமை சூதனம் வண்ணி கண்ண தவசதியுபு சாதிகளு திரைமண்டலின் மிலதீக துல திரைப்பத்து அத்தட்டு அதவசதி சாதிகளு திரைமண்டல தினம் அதினலாது மகாஜன சம்பத்தை வகைம் அத சம்பத்து என்எல்பி ஜாய வகைம் மெகா பவு தனடி தான ஹந்தஹன கோவிசத்து சகா என்எல்பி சுபதவச கிண்லு திரைப்பத் கான அத்தட்டு அபி சூதனம் அத்தவசதி சாதிகளு திரைமண்டல தினம் அதினலதுல திரைப்பத்துல நில பிரதிபல மேவிதிஹட சட்டகன் கரண ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ රාත්‍රියක් වෙන්න කියලා.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
2: අංක 3ට
1: 50000. අංක 3යි ලග්න එකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: අයිබෝවන්, හැමදාම ඔබට වාසනාව උදා කරනවා වගේම හැමදාමත් රටේ සංවර්ධනයට දායක වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. අදත් ලොතරැයි වර්ග 8ක් අරගෙන ආවා ඔබට වාසනාව උදා කරන මේ දවසේ සුබ අඩහෝරාවයි අපි දැන් ආරම්භ කරන්නේ. අද අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ඉරේෂා අමන්ති මහත්මිය. දැන් හඳුනා ගනිමු එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විකනක දුමිදු මෛත්‍රී මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති EMKM පත්මලාල් මහතා. වාසනාව හොයාගෙන යන අදත් මුලින්ම දිනුම් අදින්නේ NLP ජය. මුල සිට අගට ජය අංක ගැලපුවත්, අග සිට මුලට ජය අංක ගැලපුවත් ඔබට වාසනාව උදා වෙනවා NLB ජය තුලින්. අදත් අතට සල්ලි වෙනුවෙන් NLB ජය මේ දිනුම් වාරයේ 529. එහෙනම් අපි යමු දිනුම් ඇදීමට. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ සමගින් ජය අංක 4ක් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ I ජය අංක 0.76. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙන ලොතරැය්‍ය NLP ජය 2026 වසරට ₹500,000 ත්‍යාගලාභීන් 269 දෙනෙක් බිහි කළා. බලමු අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද NLB ජය වෙතින් ₹500,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. HP නිල්මිත වේයන්ගොඩ, යාපා බණ්ඩාර කුරුවිට. ₹50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 38 දිනෙක් බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තෙන් 77,834 දිනෙක් අතරේ අපි අද බෙදා දුන්නා ₹71,73,440 මුදලක්. අදත් ඔබේ අතට ගන්න හඳහන තව තවත් තෑගි වැඩි උන නියත ධනයෝග හඳහන 1570 වන දිනුම් වාරයයි අද. අපි යමු දිනුම් ඇදීමට. අද හඳහන වාසනාව වෙනුවෙන් මේ තෝරන්නේ ලග්න සංකේතය. අද වාසනාවන්ත ලග්න සංකේතය මිතුන. දැන් ජය අංක 4ක් අපි තෝරා ගන්නවා. පළමුව ඔබට වාසනාව උදා කරන්නේ අංක 56. දැන් තෝරන්නේ දෙවන ජය අංකය. දෙවනුව ඔබට වාසනාව අරගෙන ඉන්නේ අංක 39. තුන්වන වාසනාවන්ත ජය අංකය අංක 60. අංක 56, 39, අංක 60. මේ තෝරන්නේ හතරවන ජයග්‍රහී අංකය. මෙන්න හතරවන ජය අංකය අංක 14. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙන හඳහන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග 8ක් අපි ලබා දුන්නා. බලමු හඳහන අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. සුබ පණිවිඩයක් තියෙනවා ඔබට කියන්න. අද හඳහන 1570 වන දිනුම් වාරයේදී අපි සුපිරි ත්‍යාගයේ විදිහට ඔබට අරගෙන ආවා ₹31,43,145 7.20 මුදලක්. ඒ සුපිරි ත්‍යාගයේ දිනා ගන්න වාසනාවන්තයෙක් අදත් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරේ දෙල්කොඩින් WADC දිසානායක අපේ අලෙවි නියෝජිත. ඒ අනුව NLB අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක් බිහි කරනවා. ඒ වගේම හඳහන ලොතරැයියේ 9 වන සුපිරි ත්‍යාගලාභියා තමයි අද බිහි කළේ. ඔබට අපේ උණුසුම් සුබ පැතුම්. ඒ වගේම අද සමස්ත වාසනාවන්තයින් 137,705 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 1,15,65,725 මුදලක්. හෙටත් හඳහනින් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 130,000. රටට වැඩි වැඩියෙන් කෝටිපතියන් බිහි කරන සත් තිනම ජයනියත ගොවිසෙත 4503 වන දිනුම් භාරයයි අද. ඔබේ ගොවිසෙත ලොතරැය අතට ගන්න අපි යනවා දිනුම් ඇදීමට. ඔබේ කෝටිපති සිහින වෙනුවෙන් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද ගොවිසෙත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. දැන් අපි ජයාංක 4ක් තෝරා ගන්නවා. අද ගොවිසෙතෙන් පළමුව ඔබට වාසනාව අරගෙන ඉන්නේ අංක 75. දෙවන වාසනාවන්ත ජය අංකය අංක 80. රටට වැඩි වැඩියෙන් කෝටිපති අධි කරන ගොවිසෙත මේ තෝරන්නේ තුන්වන ජය අංකය. තුන්වන වාසනාවන්ත ජය අංකය අංක 66. මේ තෝරන්නේ අවසන් ජය අංකය. බලන්න ඔබේ ගොවිසෙතේ මේ අංකයේ තියෙනවද කියලා. අංක 55. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වෙන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වෙන ගොවිසෙත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් අපි ලබා දෙනවා. රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 62 දෙනෙකුත් අපි බිහි කළා. අපි සූදානම් ගොවිසෙත අද වාසනාව ගැන කියන්න. බොහොම ස්තුතියි. අද ගොවිසෙතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 5 දෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. GAK මෙන්ඩිස් කහටගස්තිගිලිය, LP චන්ද්‍රපාල පන්නල, EMT ගයන් පුෂ්පක හාලිඇල, HMLB විජේරත්න දඹුල්ල, ජානකි හේමමාලා ගොකරැල්ල. ඒ අනුව අද වාසනාවන්තයින් 126,371 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 89,13,400 මුදලක්. හෙට ගොවිසෙතින් ඔබට අරගෙන එන සුපිරි ත්‍යාගයේ රුපියල් 7,46,49,764 776. අලුත් උණු පහසු උණු ත්‍යාගි වැඩි උණු නවතම ත්‍යාග රටාව ඔබට අරගෙන ඉන්නේ සුබ දවසක් ලොතරැයිය. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105,000 දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක් වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් ත්‍යාගි රැසක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. අද දවසත් බොහොම සුබයි. ඔබේ සිහින දිනවන සුබ දවසක්. අද දිනුම් වාරය 377. ඔබේ සිහින දිනවන සුබ දවසක් මේ තෝරන්නේ සුබ ලග්න සංකේතය. අද සුබ ලග්න සංකේතය මීන. දැන් සුබ අංක 3ක් අපි තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 36. දෙවන සුබ අංකය අංක 37. තුන්වන සුබ අංකය අංක 39. මේ තෝරන්නේ සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 4,281. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වෙන සුබ දවසක් ලොතරැයියේ 2026 වර්ෂයේ රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයින් 256 දෙනෙක් අපි බිහි කළා. බලමු සුබ දවසක් අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද සුබ දවසක් ලොතරැයියේ රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 8 දෙනෙක් අපි බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන වාසනාවන්තයින් 37 දෙනෙක් බිහි වෙනවා. ඔවුන්ද ඇතුළුව සමස්ත වාසනාවන්තයින් 110,113 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්නා 948,380 මුදලක්. වාසිත් වැඩි, තෑගිත් වැඩි, තවත් ලොතරැයි වර්ග 4ක් සමගින් ඔබ හමුවට එනවා. දැන් අනුෂි සමගින් ඩේමියන්.
4: කිසිම හිස්තනක් නොතියාම ජීවිතේ හැම හීනයක්ම සම්පූර්ණ කරගන්න රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඔබේ ජීවිතේ හීන සම්පූර්ණ කළා වගේ අද සුදානම් වෙන රුපියල් කෝටි 29ක්ම වාගේ අති දැවන්ත මෙගා සුපිරි ත්‍යාගයක් සමග ඔබේ ජීවිතේ හීන සම්පූර්ණ කරගන්න. ජීවිතේ ඕනම හීනයක් සම්පූර්ණ කරගන්න පුළුවන් මෙගා පව ලොතරැයි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාග වෙනුවෙන් අපි දැන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අති නවීන සුපිරි මෝටර් රථයක් ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නෙත් අන්න ඒ නිසා. එකකට එකක් නොදෙවනි සුපිරි තෑගි තුනක් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2609 වන දිනුම් වාරයි අපි මේ ආරම්භ කරමු. මළමු අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. දැන් අපි තෝරා ගන්නවා මෙගා පවර් ඔබේ සුපිරි අංකය. ඒ සුපිරි අංකය අංක 20. බලමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 79. ජයග්‍රහී දෙවන අංකය අංක 2. වාසනාවන්ත තුන්වන අංකය අංක 42. අද මෙගාපව අවසන් වාසනාවන්ත අංකය අංක 26. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජරේඛාබද්ධ අරමුදලට ඍජුවම දායකවන මෙගාපව ලොතරැයින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 57 දෙනෙක් අපේ රටට බිහි කළ තිනු. බලමු අද මෙගාපව වාසනාව වොම සුති මෙගාපව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙක් අපි අද බිහි කරනවා. ශ්‍රේග්‍රහිතරයිපත් අලවි කරන්නේ TAD ධර්මසේන හෝමාකම රංජිත් සොයිසා ගිරන්දුරු කෝට්ටේ එන් මහේන්ද්‍රන් මන්නාරම සහ DCK ධර්මපාල පත්බේරියා පේනල් බී අලවි නියෝජිත වනුන්. ඒත් සමගින් වස් නවන්තින් 126,375 දෙනෙක් අතරේ රුපියල් 80,31,680ක මුදලක් අපි බෙදා දෙනවා. නිසැකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 94,94,134ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. මේ අවුරුද්දට අති දැවන්ත නිධානයන් දෙකක් ඔබේ කළ ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2291 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරමු. අපි හැමනම් මුලින්ම තෝරාගමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඉසෙඩ්. මේ දැන් අපි තෝරාගන්නේ ඔබේ ජයග්‍රහී අංක 4. ඒ අතරින් පළමු ජයග්‍රහී අංකය අංක 59. දෙවන ඔබට වාසනාව දෙනවා අංක 37. අද තුන්වන වාසනාවන්ත අංකය අංක 75. මෙන්න අවසන් වාසනාවන්ත අංකය අංක 36. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජරේඛාබද්ධ අරමුදලට ඍජුවම දායකවන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේදී සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් අපේ රටට බිහි කළ තිනවා. බලමු අද ධන නිධානයේ වාසනාව. සුති අද ධන නිධානයෙන් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ RRC රත්නායක තුල්හිරිය සහ MG සරත් පූර්ණලෝය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 94,298 දෙනෙක් අතරේ රුපියල් 56,44,920ක මුදලක් අපි බෙදා දෙනවා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවන්ත නිධානයන් ඔබට දිනා දුන් ධන නිධානේ හෙට ඔබේ නිධානේ වටිනාකම රුපියල් 8,557,111.20ක්. ලංකාවේ අස්සක් මුල්ලක් නැර වාසනාවන්තින් බිහි කරන බලාපොරොත්තුවෙන්ම ලොතරැයි ලොව රජ කිරුළ පැලදී මහජන සම්පතේ 6,261 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. අද ඔබ සුපිරි තෑග්ග විදිහට අපි අරගෙන ආවිල තියෙන රුපියල් 2,32,00,000 වාගේ මුදලක්. මේ අපි තෝරාගන්නේ මහජන සම්පතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 5. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 2,4,5,9 සහ 3. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජරේඛාබද්ධ අරමුදලට ඍජුවම දායකවන මහජන සම්පත ලොතරැයි වෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 230 දෙනෙක් අපේ රටට බිහි කළ තිනු. බලමු අද මහජන සම්පත වාසනාව. සුති වාසනාවේ අද හෝරාවේ දෙවැනි වතාවටත් අපි ඔබට සුබ පණිවිඩයක් කියන්නයි යන්නේ. මහජන සම්පතෙන් අපි අද ඔබ වෙනුවෙන් අරගෙන ආව සුපිරි තෑග්ග රුපියල් 2,32,61,152ක ඒ සුපිරි තෑග්ගට හිමිකම් කියන්නට වාසනාවන්තෙක් අද දවසේ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ දම්කොටුව NLB අලෙවි නියෝජිත GM සරත් කුමාර මහතා. මේ මහජන සම්පතෙන් අපි මේ වසරට බිහි කරන 13 වන සුපිරි තෑග්ගලා බයයි විතරක් නෙමෙයි NLB අපි මේ අවුරුද්දට බිහි කරන 31 වන සුපිරි ත්‍යාගලාභී වාසනාවන්ත ඔබට NLB අපෙන් සුබ පැතුම්. එතරිනුත් අපි නවතින්නේ නැහැ ලක්ෂපතියන් 20 දෙනෙක් අද දවසේ බිහි වෙනවා. ජයග්‍රහණ ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිතවරුන්. කුමාර බුලේගොඩ අකුරැස්ස, ප්‍රියන්ති මනම්පේරි අකුරැස්ස, DM ගලගෙදර හෝමාගම, උදය කුමාර පැලියගොඩ, GK මෙන්ඩිස් කහටගස්දිගිරිය, G ධර්මරත්න වැල්ලවාය, KWG රණසිංහ මැදගම, W ප්‍රසන්න තනමල්විල, WH චන්ද්‍රපාල මහබ, H සරත් හලාවත, සමන් උදයකුමාර මානාන, ධම්මික ක්‍රිෂාන්ත ආදියම්බලම, චින්තා ආයෝජනී හොරම්පැල්ල, MACPA කනායක ගලේවිල, ME ඉන්ද්‍රානි සිල්වා පහල කදිරාන, ලයිනල් ද සිල්වා කටුපොත, නීල් ජයසිංහ කෑගල්ල, ජී උදයකුමාර වලච්චේන, DD සුනීතා නවගමුව සහ තවත් ලක්ෂපති වාසනාවන්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. එත් සමගින් වාසනාවන්තින් 271,479 දෙනෙක් අතරේ රුපියල් 4,24,97,712 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පතෙන් අපි ඔබ වෙනුවෙන් අරගෙන එනවා නැවුම් සුපිරි තෑගක් රුපියල් 2,00,000. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව අද සම්පත 836 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 05,93. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කරන්නේ HM විජේතුංග දෙහි අත කණ්ඩිය සහ රෝහණ පියදිගම මාතලේ අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 51 දෙනෙකුත් අපි බිහි කරනවා. එත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,19,92,800 මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙනවා. හඳහන සහ මහජන සම්පතෙන් අපි බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනාද ඇතුළත්ව වාසනාවන්තින් 970,849 දෙනෙක් අතරේ රුපියල් 10,48,68,017 අති දැවැන්ත මුදලක් අපි අද ඔබ අතර බෙදා දෙනවා. NLB ජාතික ජයවන්නේ වාසනාවේ අඩහොරාවෙන්. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය.
4: NLB

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂා වෙමි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සබාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ලියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිදුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේව.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූදරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සිමහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලා උදේ 5 විනාඩි 9යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකි.

ඇත සිසින සසකයන් වෙතද විකාශය පිරිදි ලයාන්විතනාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර